0: පොකට් මොනි දිනාගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151ට දැන්ම වට්සප් කරන්න.
1: සියත පොකට් මොනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාභි මුල්‍ය සහගමකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකී.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: උදේ 5:37 දැන් වෙලාව. ඔන්න පොකට් මණි අභියෝගේ දිනන්න පොඩ්ඩ 4 දෙනෙක් මග බලාගෙන ඉන්නවා. අද දවසේ මුලින්ම තරග කරන්න එකතු වෙන පොඩ්ඩ දැන් සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක දුරකථනයෙන්. Good morning පුතා.
6: Good morning uncle.
7: ආමන්ද සත්සර මාතලේ ඉඳලා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආමන්දගේ ඉස්කෝලේ මොකද්ද?
6: මා විජේපාල මහාවිද්‍යාලය.
7: හරි, ප්‍රශ්න හතරක් තියෙනවා. හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනන්න පුළුවන්. ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
6: ලෑස්ති.
7: රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. තප්පර 5ක් තියෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්න. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
5: ආමන්ත ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්නේ. ඔන්න ඉතිහාසයේ ප්‍රශ්නයක් තමයි අපි මුලින්ම අහන්නේ පළවෙනි ප්‍රශ්නෙට. එළාර රජතුමා දකුණු ඉන්දියාවෙන් පැමිණි රජ කෙනෙක්. ඔහු අනුරාධපුර රාජධානියේ බලය අරගෙන වසර 44ක් රට පාලනය කළා. එළාර යුක්තිගරුක පාලකෙක් ලෙස ප්‍රසිද්ධයි. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ බලය පතුරවාගෙන සිටි එළාර රජතුමා 1. සොළී රජ කෙනෙක්, 2. පාණ්ඩ්‍ය රජ කෙනෙක්.
7: ආමන්ත උත්තරේ වෙන්න ඕනි සොළී රජ කෙනෙක්. හරි ආමන්ත, අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
5: විද්‍යාව පාඩමෙන් තමයි හොන්න ආමන්ත දෙවන ප්‍රශ්නේ අපි ඔයාට දෙන්නේ. උෂ්ණත්වමානයක් ද්‍රවයක් හෝ පරිසරයක උෂ්ණත්වය මැනීමට යොදා ගන්නා උපකරණයක්. දියර උෂ්ණත්වමානයක දියරය උණුසුම් වූ විට ඉහළටත් සිසිල් වූ විට පහළටත් ගමන් කරනවා. අපි අහන්නේ උෂ්ණත්වමානයේ අඩංගු ද්‍රව්‍ය වන්නේ 1. මධ්‍යසාර, 2. ඇසිටික් අම්ලය.
7: උත්තරේ හරි. රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී ඔය 250 500ක් කරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
5: මෙන්න තුන්වෙනි ප්‍රශ්නය භූගෝල විද්‍යාව පාඩමේ. නුවර එළිය සිසිල් දේශගුණයක් තියෙන කඳුකර නගරයක්. මෙය ශ්‍රී ලංකාවේ වැදගත් තේ වගා කරන ප්‍රදේශයක්. සුන්දර කඳුකර පරිසරයක් නිසා නුවර එළිය සංචාරක ආකර්ෂණයත් දිනාගත් තැනක්. මෙන්න ප්‍රශ්නය. නුවර එළිය දිස්ත්‍රික්කයේ අයත් පළාත වන්නේ 1. ඌව පළාත, 2. මධ්‍යම පළාත.
7: ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දී ආමන්ත දිනලා තියෙන්නේ. ආමන්තට දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 500 පස්කුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
5: මෙන්න බෝනස් ප්‍රශ්නය. උඹායක් කංකාරය ආශිර්වාදය සෞභාග්‍ය වගේම විවිධ රෝගාබාධ වලින් ආරක්ෂාව පතා පවත්වන ශාන්ති කර්මයක්. මෙහි නර්තනය හා රංගනය ඇතුළත්. ඒ වගේම නැටුම්, බෙරවාදනය හා ගායන මේ ශාන්ති කර්මයේ පුරාම දක්නට ලැබෙනවා. මෙන්න ප්‍රශ්නය. කොහොඹායක් කංකාරිය අයත් නර්තන සම්ප්‍රදාය කුමක්ද? 1. උඩරට නර්තන සම්ප්‍රදාය, 2. පහතරට නර්තන සම්ප්‍රදාය.
7: උත්තරේ වෙන්න ඕනි උඩරට නර්තන සම්ප්‍රදාය. අතේ තිබ්බ රුපියල් 500ක්. හැබැයි බෝනස් ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 රුපියල් 250ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙමත් දවසක උත්සාහ කරමු ආමන්ත. ජය වේවා.
6: හරි, ජය වේවා.
7: ඉතින් ඔබටත් ඕන අවස්ථාව තියෙනවා පොකට් මනී දිනන්න. එවන්න මැසේජ් එකක් 0714-151-151ට.
0: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151ට දැන්ම වට්සප් කරන්න.
1: සියත පොකට් මනී.
3: අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: பாசம் பாதமிட்ட சீதா
1: මානසිෂ්ටාචාරකවම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාට මතක නැහැද? මායාව ඔලේ කොහොමද? ඔක ඇත්තටම කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
2: පාවිච්චි
1: කරන්නේ ගෙදර ගිහිල්ලා පීදල කරලා අරන් තියලා
3: තියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
6: ලෝකපුර බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
7: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
6: ස්පෙලින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
8: සෙනසුරාද උදේ 8ට
9: මගේ වාහනය ඇතුළෙන් මේ සද්දයක් එනවනේ වාසුන්දේ.
10: ඈ
9: ඕ
10: ආ ඕක ඉතින් කියන්න දෙයක් ඈ.
9: ඈ
10: නෝනා නේද ඉන්නේ අර වාහනය ඇතුළේ?
9: ඈ
10: ඔව් ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියතර් වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: Money. හයි විනාඩි 54යි. අපි කතාවට කියනවා දිනන්න ලොකු හිතක් තියෙන්න ඕනි කියලා. මොකද දිනනවා කියන වැඩේ එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන හැම වෙලාවෙම අපි දිනන්නේ නැහැ. අපිට පරදින්නත් වෙනවා. පරදුනහම පාඩමක් ඉගෙනගෙන ආයෙත් අපේ අරමුණ වෙනුවෙන් හිත හදාගෙන ඉස්සරහට යන ගමනක් මේක. ඒ නිසා අමතක කරන්න එපා. දිනන ගමන ලේසි නෑ. ඒ ගමන යන්න අභියෝග වලට අභියෝග කරන්න ඕන. දෙවනිය ඇවිත් ඉන්නවා අද දවසේ තරග කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ දෙවනි තරඟ කරුවා දැන් දුරකතනින් සම්බන්ධ වෙනවා. Good morning පුතා.
1: Good morning uncle.
0: ස්කෝලේ 6 වසරේ තමයි ඉන්නේ නේද? මොකද්ද ඔයාගේ නම?
1: යවෙන්න මෙච්චිතු.
0: හරි, කොයි ස්කෝලේ?
1: මහින්ද විද්‍යාලය
0: ගාල. ගාල මහින්ද විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්න. යොමිදු පුතා ලෑස්ති දැන් හද පොකට් මනි අභියෝගේ බාර ගන්න. පුතේ ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි ඔයාට දෙනවා තප්පර 5ක කාලයක්.
2: රුපියල් 250න් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් යමුදු යොමුදු පළවෙනි ප්‍රශ්නෙට.
0: හා. ඉස්කෝලේ ඉතිහාසය පාඩමින් තමයි 6 වසර යොමුදුගෙන් අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ජේතවනාරාමය අනුරාධපුරේ පිහිටලා තියෙන පැරණි බෞද්ධ ස්තූපයක්. මේ ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ මුල් භාගයේදී. මේ ඉදි කිරීමට පිලිස්සු මැටි ගඩොල් මිලියන 93ක් විතර භාවිතා කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ජේතවනාරාමයේ ඉදි කළ රජතුමා වන්නේ මේ අතරින් 1 දුටු ගැමුණු රජතුමා, 2 මහසෙන් රජතුමා.
2: උතරේ හරි රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: පුරවැසි අධ්‍යාපනයේ 6 වසර විශේෂයෙන් ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නය හදලා තියෙනවා යොමිදු. පුද්ගලයෙකුගේ උපත ලියාපදිංචි කරන්නේ උත්පන්න සහතිකයෙන්. මෙහි උපන් ස්ථානය, ඒ වගේම උපන් දිනය, ඒ වගේම දෙමව්පියන්ගේ විස්තරත් ඇතුළත් වෙනවා. හැඳුනුම් පතක් ගන්න ගියාම, ගමන් බලපත්‍රයක් ගන්න ගියාම අපිට අනිවාර්යෙන්ම මේ උපන් සහතිකේ ඕනේ වෙනවා. මෙන්න ප්‍රශ්නය. උපන් සහතිකය නිකුත් කිරීමේ සේවාව ලබා දෙන ආයතනය වන්නේ 1 මහනගර සභාව, 2 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
1: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.
2: හරි උත්තරේ දුන්න රුපියල් 500කුත් ඔන්න දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි අපි ඔයාට තුන්වෙනි ප්‍රශ්නය දෙන්නේ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අයඩින් නොලැබුණොත් අයඩින් ඌනතාවය ඇති වෙනවා. අයඩින් තයිරොයිඩ් ග්‍රන්ථයට තයිරොයිඩ් හෝමෝනිය නිපදවන්න අත්‍යවශ්‍ය පෝෂකයක්. මේ හෝමෝනය ශරීරයේ වර්ධනයට වගේම මොළයේ ක්‍රියාකාරීත්වයටත් ඉතා වැදගත්. මෙන්න ප්‍රශ්නය. අයඩීන් ඌනතාවයේ අහිතකර තත්ත්වයක් නොවන්නේ 1 හිමොග්ලොබින් අඩුවීම, 2 ගලගණ්ඩේ ඇතිවීම. අපි ඇහුවේ අයඩින් ඌනතාවේ අහිතකර තත්ත්වයක් නොවන්නේ කියලා. එතකොට හිමොග්ලොබින් අඩුවීම තමයි පුතාගේ උත්තරේ වෙන්න ඕනේ. ප්‍රශ්න දෙකකට උත්තර දුන්නු නිසා අතේ රුපියල් 500ක් තියෙනවා නේද?
2: දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහලා ඔය 500 පස්කුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නෙට යමුද?
0: සිගිරිය පළවෙනි කාශ්‍යප රජතුමා විසින් 5 සියවසේ දිදි කරපු පුරාණ බලකොටුවක්. ජල උද්‍යාන, සිංහපාද දොරටුව, බිතුසිතුවම් ලෝක පුරා ඉන්න සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැන්. 1982දී සිගිරිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසත් නම් කළා. මෙන්න අපේ ප්‍රශ්නය. සීගිරිය අයත්වන පළාත කුමක්ද? 1 මධ්‍යම පළාත, 2 උතුරු මැද පළාත.
1: උතුරු මැද පළාත.
2: සීගිරිය අයත්වන පළාත මධ්‍යම පළාත. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් වශයෙන් උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. අපි අයිම දවසක උත්සාහ කරමු. ජය වේවා.
0: ගනුදෙනු කරන්න නම් අපිට හොඳ විශ්වාසවන්ත තැනක් තියෙන්න ඕනේ. හොඳ දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අවුරුදු පහක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ ප්‍රවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. අතේ පුංචි මුදලක් තියෙනවා නම් ආයෝජනයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයාට පුළුවන් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ස්ථාවර තැන්පතු පටන් ගන්න. අවුරුදු 3ට 13.5%. එතකොට අවුරුද්දට 12.5%, මාස 6ට 11%ක් වගේම මාස 3ට 10.5%. අදම විස්තර දැනගන්න කතා කරන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. එතකොට සෑම ශ්‍රී ලාංකිකයෙක්ම තමන්ටම කියලා රක්ෂණාවරණයක් තියාගෙන ඉන්නවා නම් අනාගතේ මොනවාම හරි කරදරයක් වුණොත් බයක් සැකක් නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන්. දැන් අපේ පුංචි දරුව වෙනුවෙන් දැනුම ධනය කරගත්තු අපේම දරුව වෙනුවෙන් මිනිමුතු අධ්‍යාපන සැලසුම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් උසස් අධ්‍යාපන අරමුදලක් ඒ වගේම සෞඛ්‍යාවරණයක් විදිහටත් මේ රක්ෂණය ක්‍රියා කරනවා. අවුරුදු 64ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ. ඉතින් ඒ අභිමානනීය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියෙකුමෙන් මවකමෙන් ඔබටත් ඔබේ දරුවන්ටත් රක්ෂණාවරණ සපයනවා. අදම කතා කරලා විස්තර දැනගෙන ඔබේ දරුවාගේ අනාගතයත් සුරක්ෂිත කරගන්න. දැන් වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6:00.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: චාමර කොළඹ රිමාන්ඩ් බන්දනාගාරයට අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ශිරන්ති අද අධිකරණයට IMF ගිවිසුම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: Good Money. Good morning උදේ 6යි විනාඩි 8යි පොඩ්ඩ දෙන්නෙක් අභියෝගේ බාර අරගෙන පොකට් මනි දින්න. අද දවසේ 3 වෙනි අපේ තරගකරු දැන් ලෑස්ටි පොකට් මනි අභියෝගයට මුණ දෙන්න. ඉස්කෝලේ 9 වසරේ ඉන්නේ. නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයට තමයි ඉඳු ඉස්කෝලේ යන්නේ නේද? Good morning.
1: Oh. Good morning.
2: වසන්දි ලෑස්ති නේද ප්‍රශ්න 4කට උත්තර දෙන්න? හරි ඔයාට අපි තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර දෙන්න රුපියල් 250න් තමයි පටන් ගන්න තියෙන්නේ. අපි නම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: නවෝසදි ඉතිහාසයේ පාඩමින් තමයි අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. බ්‍රිතාන්‍ය පාලන කාලේ ලංකාවට ආපු ක්‍රිස්තියානි ආගම ප්‍රචාර කරන සංවිධානය තමයි මිෂනාරි සමාගම. ප්‍රධාන සමාගම් 4ක් විදිහට මේ මිෂනාරි සමාගම වැඩ කළා. චර්චි, එතකොට වෙස්ලියානු, බැප්ටිස් සහ ඇමරිකානු මිෂනාරි සමාගම කියලා. එතකොට බ්‍රිතාන්‍ය ආගමයි දැනුමයි පතුරවන්න මිෂනාරීන් මුද්‍රණාලයකුත් ආරම්භ කරලා පත්තරත් නිකුත් කළා. මෙන්න අපේ ප්‍රශ්නය. මිෂනාරි සමාගම් මුද්‍රණය කරන ලද ප්‍රකාශන ආයතනය වන්නේ 1. ලක්මින පහන, 2. ලංකා නිධානය.
1: 1. ලක්මින පහන.
2: වසන්දි උත්තරේ වෙන්න ඕනි ලංකා නිධානය. හරි වසන්දි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: තිබෙත් ජාතික එස් මහින්ද හාමුදුරුව ගැන තමයි අපි දෙවැනි ප්‍රශ්නය අහන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. තිබෙත් ජාතික මහින්ද හාමුදුරුව ලංකාවට ආවේ 1901 සිංහල භාෂාවට, බුද්ධ ආගමට, එවැගේම නිදහස් අරගලියට මේ අංශ තුනටම මහත් සේවාවක් උන්වහන්සේ සිදු කළා. උන්වහන්සේ සිංහල භාෂාව නගා සිටුවන් වගේම දරුවන් වෙනුවෙන් සිංහල කවි රචනා කළා. මෙන්න ප්‍රශ්නය. එස් මහින්ද හිමියන් රචනා කළ ළමා පද්‍ය සංග්‍රහයක් වන්නේ මේ අතරින් 1. නන්දන ගීත, 2. ලදරු කවි ගී.
1: ලදරු කවි ගී.
2: උත්තරේ වෙන්න ඕනි වසන්දි නන්දන ගීත. හරි, තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ දීලා තිබ්බොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
0: ලංකාවේ ජනගහනය ගැන සමීක්ෂණ සිදු කරන්නේ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මේ ප්‍රශ්න අපි අහන්නේ භූගෝල විද්‍යාව පාඩමෙන්. 2024 දෙසැම්බර් 19 වෙනිදා 15 වන ජනසංගණනය පැවැත්වුණා. ඒ අනුව ලංකාවේ මුළු ජනගහනය මිලියන 23ක්. ජනගණත්වය වෙන්නේ මුළු රටේම සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටර් 1කට 372ක්. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ අඩුම ජනගණත්වයක් ඇත්තේ මේ අතරින් කුමන දිස්ත්‍රික්කයේද? 1. මන්නාරම, 2. මුලතිව්.
2: උතරේ හරි රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය 250 රුපියල් 1250ක් කරගන්න පුළුවන්. අපි යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: යම්.
0: ලෝක ඉතිහාසයේ වෙනස් කරපු විශාලතම විප්ලවයක් තමයි ප්‍රංශ විප්ලවය. ඔන්න බෝනස් ප්‍රශ්න අපි අහන්නේ ප්‍රංශ විප්ලවයෙන් වස්තු. ප්‍රංශ විප්ලවය පටන් ගත්තේ 1789. ඒ කාලේ ප්‍රංශයේ රජකලේ 16 වන ලුවි රජතුමා. මේ විප්ලවයෙන් පස්සේ තමයි නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය කියන අදහස ලෝකෙ පුරා පැතිරුණේ. අපි අහන්නේ ප්‍රංශ විප්ලවය පටන් ගත්තේ මොන බන්ධනාගාරය කඩා දැමීමෙන්ද? 1. බැස්ටිල් බන්ධනාගාරය, 2. ඇල්කස්ට්‍රාස් බන්ධනාගාරය.
2: අතේ තිබ රුපියල් 250ක් බෝනස් ප්‍රශ්නෙට උත්තරේ හරියට දීලා එයා රුපියල් 250 5 ගුණයක් කරගෙන රුපියල් 1250ක් වසන්දි දිනා ගන්නවා.
0: 6 දවසක වසන්දි දුව අපි ප්‍රශ්න 4ටම හරි උත්තර තෝරගෙන රුපියල් 5000ක් පොකට් මනි දිනමු නේද? ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0714-151-151ට දැන්ම WhatsApp කරන්න.
4: යත පොකට් මනි අනුග්‍රහය. තැන හොඳ නං ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: ஆசம் பதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිටින්.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: මෙහි වට සුරගලන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
10: Theatre Between Lady Miss World Sri Lanka 2026
9: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
10: Theatre Between Lady Miss World Sri Lanka 2026
11: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
12: Title sponsor.
13: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
14: Enchanter. The fragrance of French romance.
15: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
16: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Offmark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
17: Offmark Premium Collagen. පහපත් නිරෝගී සිහින් සිරුරක්.
18: Alia Resort and Spa Sigiriya. Proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
19: Theater. Deli Dipaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
19: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
1: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
18: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
16: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
11: Sit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිටින්.
12: 98.2 98.4 දිව.

0: Свята. Свята Pocket Money.
1: ඇයි විනාඩි 23යි දැන් වෙලාව. මේ වෙලාව තමයි කලබලම වෙලාව. පොඩ්ඩෝ හරියට ඇවිස්සුණු කඩිගුලක් වගේ. ඉස්කෝලේ යන ස්කූල් වෑන් එකේනවා. එමුණුතම් බස් එකට දුවන වෙලාව. ඊතරත් සද්ද ඇහෙනවනේ කෝපුදා කෑම පෙට්ටිය ගත්ත වතුර බෝතලේ ගත්තද? හා. ඉතින් අපිටත් මතක් වෙනවා නේද ඒ කාලේ අපි ඉස්කෝලේ ගියපු කාලේ නේද? අපේ අම්මත් පස්සේ දුවගෙන එනවා. කෑම පෙට්ටිය අරගෙන සමහර වෙලාවට වතුර බෝතලේ අමතක වෙලා වැස්ස දවසක් නම් කුඩේ දාලා ගිහිල්ලා. ප්‍රශ්න ගොඩයි. ඒ ප්‍රශ්න ඔක්කොම අස්සේ ඔන්න අපි ලෑස්ති පොකට් මනි අභියෝගේ බාර දෙන්න හතර දෙනෙක්ට සාමාන්‍යයෙන් අපි අපේ වැඩසටහන වෙලාව වෙන් කරනවා. ඔන්න අද දවසේ හතර වෙනියට එහෙම නැත්නම් අවසාන තරඟ කරු මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. Good morning.
2: Good morning, මාමේ.
3: සනුක අකේන් ගම්පහ ඉඳලා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.
1: සනුක පුතාගේ ඉස්කෝලේ මොකක්ද?
2: වේයංගොඩ මධ්‍ය විද්‍යාලේ මම.
1: වේයංගොඩ මධ්‍ය විද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න සනුක ඔන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද පොකට් මනි අභියෝගේ දිරන්න ප්‍රශ්න හතරක් තියෙනවා සනුක. තප්පර 5ක කාලයක් දෙනවා එක ප්‍රශ්නකට උත්තරේ තෝරන්න.
3: ලෑස්ති අභියෝගේ බාර ගන්න.
2: ඔව්.
3: ප්‍රශ්න හතරේ පළවෙනි ප්‍රශ්නට අපි යමු.
1: 7 වසර විද්‍යාව පොතින් තමයි මේ ප්‍රශ්න අපි හදලා තියෙන්නේ. ශාක මුල් වලින් වතුර සහ පොහොර උරා ගන්නවා. ඒවා වත් ඒ වතුර කොළවලට යන්න ඕනේ ප්‍රභා සංශ්ලේෂණ කාර්ය කරන්න. ඒකට ශාකයේ කඳ ඇතුලේ තියෙනවා පයිප් වගේ විශේෂ පටකයක්. ශාක කඳක හා ඛනිජ ලවණයක පරිවහන කරන මේ පටකය කුමක්ද? 1. ආහාර වාහී පටකය. 2. ජල වාහී පටකය.
2: ජල වාහී පටකය.
3: සනුකගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනා ගන්නවා. සනුක රුපියල් 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සූපර් ශාස්ත්‍රය කියන්නේ ආහාර පිසීමේ ශාස්ත්‍රයට. සාලි කුමාරයාගේ බිසව අශෝකමාලා මේ ශාස්ත්‍රයට අති දක්ෂ කෙනෙක් කියලා ඉතිහාසයේ කියනවා. ඒ වගේම අතීතයේ මේ ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන්ට විශේ෷ නමක් තිබුණා. මෙන්න ප්‍රශ්නය. ශූප ශාස්ත්‍රයේ දක්ෂ කාන්තාවන් හඳුන්වන ඒ නම කුමක්ද? 1. මදුපාචිකා. 2. දේවි.
2: 1. මදුපාචිකා.
3: අපි අහපු ප්‍රශ්න දෙකටම මේ වෙනකොට උත්තර දීලා රුපියල් 500ක් සනුක අතේ තියෙනවා. 500,000ක් කරගන්න යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාවෙන් තමයි ඔන්න ඔයාට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ සනුක. සමාජයේ යහපැවැත්මට උපකාරී වෙච්ච සාහිත්‍ය විශේෂාංගයක් තමයි උපදේශාත්මක කවි. මෙය සිංහල සාහිත්‍යයේ එකතුනේ කෝට්ටේ යුගයේදී. ක්‍රිස්තු වර්ෂ 1799 දී ලෝකෝපකාරය මහනුවර සාහිත්‍ය යුගයේ රචනා වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ලෝකෝපකාරය රචනා කළේ 1. වීදාගම මෛත්‍රී හිමියන්. 2. රණස්ගල්ලේ හිමියන්.
2: රණස්ගල්ලේ හිමියන්.
3: අපි අහුවේ ප්‍රශ්න තුනයි. ප්‍රශ්න තුනටම උත්තර දීලා මේ වෙදි සනුක රුපියල් 1000ක් දිනලා තියෙන්නේ. සනුකට පුළුවන් ඔය 1000 පස් ගුණයක් කරගෙන බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: ඔව්.
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලය කියන්නේ සූර්යයා වටා භ්‍රමණය වන ග්‍රහලෝක, චන්ද්‍රයන් සහ අනෙකුත් වස්තුන් වල එකතුවක්. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා සනුක. සූර්යාට ළඟින්ම තියෙන්නේ බුධ ග්‍රහලෝකය. සූර්යාට දුරින්ම තියෙන්නේ නෙප්චූන්. මෙන්න ප්‍රශ්නය. සූර්යාට ළඟින්ම තියෙන ග්‍රහලෝකය වන්නේ 1. සිකුරු. 2. බුධ.
3: අපි ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්න හතරටම උත්තර දීලා සනුක ඔන්න රුපියල් 5000ක් අද දවසේ පොකට් මනි දිනා ගන්නවා.
1: මොකද හිතෙන්නේ මේ වෙලාවේ?
2: සතුටුයි මමයි.
1: හරි, ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද?
3: ජය වේවා සනුක.
2: Thank you.
3: සනුක වගේ ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඉන්න ගමන් ඔන්න පොකට් මනි අභියෝගේ බාර ගන්න අවස්ථාව තියෙනවා. ඉවන් අපිට මැසේජ් එකක් 0714 151 152.
1: එහෙනම් න්ියුස් බ්‍රේක් එකට ගිහිල්ලා අද මමීස් පොකට් මනි අභියෝගේ බාරගෙන දිනන්නේ කවුද කියලා අපි බලමු. වෙලා මතක් කරන්න උදේ 6:27.
3: දැන්
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0714451 දැන්ම වට්ස්ඇප් කරන්න.
0: සියාතා පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකී.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: නියත දෙවයිනපුර
1: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 29යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවයිනපුර 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර 100 ඉක්ම වූ වැසි. චාමර කොළඹ රිමාන්ඩ් බන්දනාගාරයට. ශිරන්ති සම්බන්ධ නඩුව අද යළි කැඳවයි. IMF ගිමිසුම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. රුසියාවෙන් යුක්‍රේනයට තවදුරටත් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: වැදුන නේද? මොකද්ද මල්ලී? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලී. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය දාවණයකට
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
1: රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරගත කළේ ලබන 23 වැනිදා දක්වායි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම විසින් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 112ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 105ක් ලබා ගැනීම සැකකරුට එරෙහි චෝදනාවක්. තවත් මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 110ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්ද සැකකරුට චෝදනා එල්ල වුණා. රුපියල් 102ක මුදලක්ද මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් වශයෙන් ලබා ගැනීමද චාමර සම්පත් දසනායකට එරෙහි චෝදනාවක්. ලංකා පොස්පේට් සමාගම සතු පොස්පේට් අපනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට පුද්ගලික සමාගම් තුනකින් රුපියල් 184ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම පිළිබඳවද සැකකරුට චෝදනා එල්ල වනවා. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර නීති අධ්‍යක්ෂවරිය සඳහන් කළේ පොස්පේට් අපනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ සිදුකරන ලෙස විශ්වභාර අමාත්‍යංශ ලේකම් උපදෙස් ලබා දී තිබූ බවයි. එසේ තිබියදී සමාගම් දෙකකට පොස්පේට් අපනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන ලෙස භූවිද්‍යා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සැකකරු බලපෑම් කර ඇති බව අනාවරණ වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී මෙම බලපත්‍ර ලබා දීම සඳහා එක් සමාගමකින් රුපියල් 122ක් සහ අනෙක් සමාගමෙන් 159ක මුදලක් සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නැමැත්තාගේ ගිණුමට බැර කර තිබුණා. එම මුදල් චාමර සම්පත් දසනායකගේ දේශපාලන කටයුතු සඳහා යොදවාගත් බවට ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ලේකම්වරයා විසින්. විමර්ශන ආරම්භ වීමෙන් පසු සැකකාර මන්ත්‍රීවරයා වට්ස්ඇප් ඇමතුමක් ලබා දී ඇත්තේ පුද්ගලික සමාගමක ප්‍රධානියෙකු වෙතයි. අදාළ මුදල් ලබා දුන්නේ අල්ලස් වශයෙන් නොවන බවට සඳහන් කරමින් දියුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස සැකකරු ඉල්ලා ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. නඩුකරයට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. මහේස්ත්‍රාත්වරයා විමසීමක් කළේ භූවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ ද යන්නයි. මෙතෙක් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් වෙනත් විමර්ශනයකදී බලපෑම් කිරීම පිළිබඳව කරුණු අනාවරණ වූ බවත් අල්ලස් කොමිසම දැනුම් දුන්නා. කොමිසම පැවසුවේ සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දුරිය දරූ සමයේ ඔහුගේ බිරිඳ සහ පෞද්ගලික ලේකම්වරයා සම්බන්ධ කරගනිමින් අයථා වත්කම උපයා ඇති බවයි. එල්ල ප්‍රදේශයේ සැකකරුගේ බිරිඳ

0: නමින් හෝටලයක් පවත්වාගෙන යනු ලබනවා. එහි වටිනාකම රුපියල් කෝටි 8ක්. සකෝපභෝගී නිවාස දෙකක් පර්චස් 15 බැගින් වූ ඉඩම් දෙකක් ඔහු උපයාගෙන ඇත්තේ රුපියල් කෝටි 3ක් පමණ වැය කරමින්. රැකියාව ලබා දෙන බව පවසා සහ අල්ලස් වශයෙන් ලබාගත් මුදල් වලින් මෙම දේපළ උපයාගෙන ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. කොමිසම වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය මාධ්‍ය දුරිය දරු සමයේ සැකකරු එවක මැණික්කා සරණබරණ අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කරගනිමින් දූෂිත ක්‍රියා රැසක් සිදු කර ඇති බවයි. අල්ලස් වශයෙන් ලබා ගන්නා මුදල් බැරකරත්තේ චාමර සම්පත්ගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නැමැත්තාගේ ගිණුමටයි. අදාළ ගිණුම පරීක්ෂා කළ අවස්ථාවේදී ඊට රුපියල් මිලියන 23කට අධික මුදලක් බැරවැති බව නවරණ වුණා. සැකකරුගේ මෙම ක්‍රියාකාරකම් පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවත් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇය මේ වන විට පසුවන්නේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගයකකේ. වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ අද දිනය දක්වා පසුගිය 7 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආරයා ළමාරෝහල වෙත සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සීටී ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. අද සිට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමානගේ සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.
1: අබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය අපි වැඩිවීමක් අපේක්ෂා කරනවා දින 3ක් වගේ. මේ බලපෑම තියේවි. ඇතැම් ස්ථානවලට මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් මිලිමීටර 100 150 වගේ දක්වා තද වැසි අපි අපේක්ෂා කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තහමත් ඒවැත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක් දක්වා වගේ තරමක තද වැසි අපි ඉදිරියට දින 2 3ක්
0: අපේක්ෂිත වැසි තත්ත්වය හමුවේ ගංගාවල ජලමට්ටම් ඉහළයා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
2: වර්ෂාපතනය ලැබීමත් සමග ගංගාවල අඩු මට්ටමේ දෙන ඒවායි ෂණිකෝ වැඩිවීමේ හැකියාව තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගංගාවන් නැතත් මේ දිනවල ලැබුණු වර්ෂාපතනයේ සුවිශේෂී ලක්ෂණය තමයි කෙටි කාලයක් ඇතුළත ලැබුණු වැඩි වර්ෂාපතනය. ගංගාවක් නැතත් ප්‍රාදේශීය වශයෙන් තියෙන පහත් බිම් යටවීමේ හැකියාව තියෙනවා ෂණිකව.
0: ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලධාරිතාවය ඉහළ මට්ටමක පවතින බවයි ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ. කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය රුවන්වැල්ල සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට දෙවන මට්ටමේ නායම් අනතුරැඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින්. කණ්ඩි කඩාවැටීමේ අවධානමක් පිළිබඳවද සැලකිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ.
3: අවදානම් ස්ථානවල ඉන්න අය හදිස්සි දැනුම් දීමකදී ඉවත් වීමට අවශ්‍ය සූදානමින් ඉන්න කඳුකර ප්‍රදේශවල නිවාසාශ්‍රිතව කණ්ඩි තිනවන කණ්ඩි කඩාවැටීම් මගින් ජනතාව අවදානමට ලක් කරන හානියට ලක් කරන ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නේ.
0: ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය සිය බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලික වත්හිටවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ශේෂ්ත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ නිල්ල වූ විවේචන සහ ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වාර්ෂික මහසභා රැස්වීම දක්වා බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටවනු ඇතේ. ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවයකට යා යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව වැඩසටහනකට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබා ගනිමින් කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත්කර එහි කොටස් පුද්ගලික ආයෝජකයකට ලබා දීමට රජය සැලසුම් කර ඇති බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2026 ශ්‍රී ලංකා ආර්ථික සහාය ආයෝජන සමුළුවට එක්වෙමින්.
4: ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්කම පළවෙනි විස්තීර්ණ අය වැඩසටහනේ අවුරුදු 4 ඉලක්කයේ උනේ අපේ ස්ථාවරභාවය ළඟා කරගන්න. මම හිතන්නේ අපි සැලකිත ප්‍රමාණකින් ස්ථාවරභාවය ළඟා කරගෙන තියෙන සෑම අතින්ම. දැන් අපේ ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි growth එක වර්ධනය අත්පත් කරගන්නේ කොහොමද? ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ආපහු හැරිලා බැලුවා අපි පාලන බලය ගත්තට පස්සේ අපේක්ෂා කරන මේ දේ කරන්න ඕන කියලා. ඒ දේ කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබුණු අපේ බැඳීම අපිට බාධා වුණේ මොනවටද? මම හිතන්නේ මේ හඳුනාගත හැකි ඉතා කුඩා ප්‍රමාණයක් තියෙනවා. අපි ඔවුන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන ලොකු පරස්පරතාවයක් තිබුණේ නෑ. නමුත් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක මොන වගේ වෙන්න ඕනද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. දැනට මුදල් අමාත්‍යාංශ අපේ මහ බැංකුව අධිපතිතුමා ඇතුළු අපි කණ්ඩායම අතර යම් අපේ ආර්ථික ශාස්ත්‍රයේ පිළිබඳව අවබෝධයක් තියෙන කණ්ඩායම අපි සාකච්ඡා කරමින් තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකද අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යායුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා.
0: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඉන්ධන පෙරුම්හල් 75ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ සිව්වන දිනය අදයි. චීවරයට අත නොතබනු ඥානසාර හිමියන් වහ නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටින මෙම පාගමන දින 6ක් පුරා පැවැත්වෙනු ඇත. පාගමන අද වරකපල සිට නිට්ටඹුව දක්වා ගමන් කිරීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර නීති සංශෝධනය කරන තෙක් සිරදඬුවම් විඳින භික්ෂුන් වහන්සේ පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ආණ්ඩුව තීරණයක් ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: මම ඉල්ලීමක් කරනවා මේ නීති සකස් කරලා අවසන් වන තුරු භික්ෂුන් වහන්සේලාට ඒ අවශ්‍ය ගරුත්වයෙන් සලකන්න කියලා. විධායක ජනාධිපතිවරයෙක් එහෙම ප්‍රකාශයක් කෙරුවා නම් එක මුළු ලංකාවම ඒකට සමන් දෙනවා. මට නීතියට පටහැනිව ක්‍රියාත්මක කරන්න බෑ කියලා දෙයක් නෑ. හැම නීතියටම ඒ නීතියට පටහැනි අවස්ථා එනවා.
0: බන්ධනාගාර නිලධාරීන් නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ.
6: එහෙනම් මොකද්ද මේ කතා? දැන් කියන්නේ බන්ධනාගාර කොමසාරිස්තුමාට කිසිසේත් දොස් පවරන්න බෑ. එවනේ කියන්නේ ආණ්ඩුව. එතුමා කලේ වෙන දෙයක් නෙමෙයි, එතුමාගේ රාජකාරිය. එතුමාට අභිමතයක් තිබුණේ නෑ. ඒ නිසා තමයි සිවුර ගලවලා බන්ධනාගාරයේ ඇඳුම් සරසලා හාමුදුරුවන් උසාවියට යවුවේ. වෙන කරන්න දෙයක් නෑ. එතුමාට අභිමතයක් නෑ. අනිවාර්යෙන් ඒක කළ යුතු නිසා තමයි බන්ධනාගාරයේ නිලධාරීන් ඒ කළේ. ඒ නිසා කවුරුත් බන්ධනාගාරයේ නිලධාරීන්ට වරද පවරන්න එපා කියලා. හැබැයි බන්ධනාගාර නිලධාරීන් අනුගමනය කළ යුතු නීතියට හාත්පසින් වෙනස් වෙයි. 100%ක් පටහැනිනි.
0: භික්ෂුන් වහන්සේට අපහාස කිරීමට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් අනුගමනය නොකරන බවයි සමගි ජනබලවේගයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ.
7: මේ රටේ ආගමික ප්‍රශ්න ભેදයක් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ රටේ භික්ෂුන් වහන්සේලාට අපහාස උපහාස කරන මේ වගේ කාලයක් තිබ්බේ නැහැ. අවුරුදු 76ක් තිබ්බා. ස්වාමීන් වහන්සේ කෙනෙකුට කටක් අරින්න කවුරුත් කටයුතු කරේ නැහැ. ගෞරවයේ තිබ්බා. අද ඒ ගෞරවය නැති කරලා අපි වැළුවත සමාජ මාධ්‍ය අපහාස උපහාස කරන ආණ්ඩුවේකට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මේ ආණ්ඩුවේ අර තමයි තත්ත්වෙපත් වෙලා තියෙන්නේ.
0: ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් හොත් ආණ්ඩුව පරාජයට පත්වන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සඳහන් කළේ.
8: තාවකාලිකව පොඩි ඩැමේජ් එකක් කරයි. හැබැයි ආපහු මේවා මේ තියෙන බලවත්කම කවදත් මේ රට විනාශ කරන්න බෑ කාටවත්. මෝඩකමට මිනිස්සු ඡන්ද දීලා මේ වගේ ආණ්ඩු ගේන්න පුළුවන්. ඒ වුණාට රට විනාශ වෙන්නේ නැහැ. මේවා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඡන්දයක් තිබ්බොත් පළු යන්න පරදින්නේ ආණ්ඩු.
0: රුසියාව යුක්‍රේනයේ බලශක්ති පහසුකම් 6කට ප්‍රහාර එල්ල කළ බව යුක්‍රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කී පවසනවා. ඔහු සඳහන් කළේ රුසියාව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සහ යුක්‍රේනය අතර බලශක්ති සටන් විරාමයක් ඇති කරගත් බව ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව බවයි. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවද සෙලෙන්ස්කී සඳහන් කළා. සටන් විරාමය වහම ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය 11 වෙනිදායි. ඉන් අනතුරුවද රුසියාව යුක්‍රේනයේ ගෑස් මධ්‍යස්ථාන සහ අනෙකුත් බලශක්ති අඩිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බවත් එය ට්‍රම්ප්ගේ ප්‍රකාශයට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ලබා දුන් පිළිතුරක් බවත් සෙලෙන්ස්කී පැවසුවා. රුසියානු ප්‍රහාරයකින් විදුලි ජාලයට හානි සිදුවීම හේතුවෙන් යුක්‍රේනයේ ඉසියොම් නගරයේ විදුලිය විසන්ධි වුණා. රුසියානු ප්‍රහාර හේතුවෙන් කාකියු, ඩොනෙට් සහ සැපොරීෂියා ප්‍රදේශවල නැවතත් විදුලි කප්පාදු කිරීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සෙලෙන්ස්කි සඳහන් කළේ රුසියාව බලශක්ති සටන් විරාමයකට එකඟ වීමට සූදානම් නොමැති බව මෙම ප්‍රහාරවලින් පැහැදිලි වන බවයි. සටන් විරාමයකින් ලැබෙන විරාමයකට යුක්රේනිය සුදුසු නොවන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැව්රෝ ප්‍රකාශ කළා. රුසියාව සහ යුක්රේනිය අතර සටන් විරාමය පිළිබඳව ඊයේ මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් විමසා සිටියා. ඔහු කියා සිටියේ දෙපාර්ශවය සටන් විරාමයට එකඟ වූයේ තමන් එකඟ වන බව ලෙස පැවසූ නිසා බවයි. යුද්ධය අවසන් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
9: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත 20x20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හීතේ. පාකිස්තානය තරඟ දෙකට බිඳුවක් ලෙස තරඟාවලිය ජයගෙන සිටිනවා. යලි සිරස්තල ප්‍රදේශ කිහිපයකට අද මිලිමීටර 100ක්ම වූ වැසේ. චාමර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ශිරන්ති සම්බන්ධ නඩුව අද යලි කැඳවයි. IMF ගිවිසුම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. රුසියාවෙන් යුක්රේනයට තවදුරටත් ප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රී සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමග.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: ඩොක්ටේ කපි යන්න හදන්නේ වෝඩ් 9 එකට.
2: හැබැයි බෙහෙත් ගන්න නෙවෙයි. එයාලා රිලීස් කරපු අලුත් song එක අහන්න.
3: විතරම මදුරු දඟර රැට පච්චු කළ නිසා. පසුදින නිලංකාර VS දෙක රතු වෙලා.
1: ඩොක්ටර් බෑන්ඩ් එකේ මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියලා අපි ලන්ට්‍රා පෙරේ ළඟින් ඇහුවා.
4: ඉතින් කාලෙන් කාලෙට පොඩ්ඩක් අර වෙනස් වෙනස් ප්‍රොෂන්ස් එකක් හදනකොට තියෙන වෙනසක්. පරණ රෙකෝඩින් වල තියෙන සවුන්ඩ් එකයි එතකොට දැන් තියෙන රෙකෝඩින් වල සවුන්ඩ් එකයි සැහැන වෙනස්. ඒක 2016 ඉති කිච්ච වර්ෂෙ වෙන එකක්. ඉතින් අර හැම වෙලේම දැන් අපි සිංදු අලුත් වෙන්න ඕනේ. එකම විදිහටම පර්ෆෝම් කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ චේන්ජ් එක තියෙන ඕනේ. ඉතින් ඒකින්ද තමයි අපි මේ වෝඩ් 9 සිංගිස් එකෙන් කරන්නේ.
2: song එකේ පොඩි වෙනස්කම් ටිකකුත් තුනා නේද
4: මේ සිංගල් ගොනායි කරනකොට අපි ડોක්ටර් බෑන්ඩ් එකේ පොඩට හිටපු මෙම්බර්ස්ලා කීප දෙනෙක් නැත්නම් දැන් ඉන්න ලයින් අප් එකේ කට්ටියත් එක්ක තමයි අපි මේ අනන්‍යයි අපි දැන් කරේ මේක මියුසික් කම්පොසිෂන් ඔක්කොම කරේ මම 2012 හදනකොට ලිරික් කරේ ડોක්ටර් ජයසිංහ
1: බෑන්ඩ් එක ප්ලෑන් කරලා තියෙන අලුත් වැඩේ ගැන කියමු.
4: මේ පොඩි EP එකක් ක්ලිස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් වලට. අපේ නැකන් පරිවර්තන සිද්ධු වෙමින් අතක් තාය පතුනේ ඉඳලා ඒක සෑහෙන කාලයක් යනවා ඉඳලා අපි ප්ලෑන් කරනවා සිංදු පහක මිනි ඇල්බම් එකක් කියන EP එකක් වගේ රිලීස් කරන්න. ඒක කොහොම ඉක්මනටම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: Talk of the town.
1: විසිපාකට කලින් හිත ඇතුලේ නතර කරපු කතාවක් ආයිත් සෝන් එකක් විදිහට එනවා.
2: මේ කියන්නේ බ්‍රිට්නි ස්පියර්ස් ගැන.
1: 2001 අවුරුද්දේ රෙකෝඩ් කරපු ඒ කාලයක් දිස්සේ අපිට අහන්න හම්බුනේ නැති සෝන් එකක් එයා දැන් රිලීස් කරලා තියෙනවා.
2: ඒ තමයි She'll Never Be Me.
1: ස්පෙෂල් මදේ තමයි මේ සෝන් එක බ්‍රිට්නිගේ කලින් ලව් ස්ටෝරි එකට සම්බන්ධයි.
2: ඒ කාලේ බ්‍රිට්නිගේ බොයෆ්‍රෙන්ඩ් වුණු ජස්ටින් ටිම්බර්ලෙක් එක්ක එකතු වෙලා තමයි එයා මේ සෝන් එක ලියලා තියෙන්නේ.
1: ඒ වගේම බ්‍රිට්නිගේ බ්‍රිට්නි ඇල්බම් එකට අවුරුදු 25ක් නිසා ස්පෙෂල් වැඩකුත් නොවැම්බර් 6 වෙනිදාට බලාගන්න පුළුවන්.
0: Talk of the town.
2: දැන් වෙලාව උදැස්සන 6:50යි.

0: on Stick and Tikka Bay.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් වියට් එක කොලඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් ඩොලර් 90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
3: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්.
1: Let's Vietjet.
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.

0: real butter experience එකකට නැල්වත් butter
1: smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපාන් සිටින්
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දෙවයින පුරා සියත පොකට් මනි
3: මාෂි ගුඩ් මෝනි ඔන්න දඟහරුවාද අපි ලෑස්ති වෙන්නේ මමීස් පොකට් මනි අභියෝගේ කාටද බාර දෙන්න කියලා බලන්න
4: අපි යන්නේ ගාල්ලේ බද්දේ ගමට ගාල්ලෙන් ඉන්නවා තනුජා වසන්ති ගුඩ් මෝනින් තනුජා
3: තනුජා දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ සිරි බලන්නනේ අපි ඇවිත් තියෙන්නේ අපිට කියන්නකෝ තනුජාගේ විස්තර
5: මම තනුජා වසන්ති මම ඉන්නේ ගාල්ලේ බද්දේ ගම මට ඉතින් එක පුතෙක් ඉන්නවා ඊයාගේ වැඩ කරගෙන ඉන්න
4: තනුජා ප්‍රශ්න හතරයි තියෙන්නේ හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න පුළුවන් ලැස්ට් අභියෝගේ බාර ගන්න
3: අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ ගාල්ලේ බද්දේ ගම තනුජා වසන්ති
6: මමීස් පොකට් මනි
4: තනුෂා ප්‍රශ්න හතරෙන් පළවෙනි ප්‍රශ්නය හරියට උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා.
3: තනුෂා ඔයත් සමහර විට අහලා ඇති. අපේ වැඩිහිටියෝ කියපු කතාවක් තියෙනවා දරුවන්ට ආදරේ නම් දියුල් බොන්න දෙන්න කියලා. දියුල් වල ආහාර තන්තු එහෙම නැත්නම් ෆයිබර් වැඩි නිසා ආහාර ජීර්ණ පද්ධතියට සෑහෙන්න ගුණයි. දියුල් ශරීරයට සිසිලක් ගෙන දෙන බීමක් විදිහටත් ප්‍රසිද්ධයි. පෝෂක එකතුවක් වන දියුල් වල විටමින්, කැල්සියම්, ෆොස්ෆරස් ප්‍රෝටීන වගේම යකඩක් තියෙනවා. මෙන්න තනුජ ප්‍රශ්නය. මේ අතරින් දියුල් කිරි හදනකොට රසගුණ වැඩි කරගන්න අපි එකතු කරන්නේ 1 එළ කිරි 2 පොල් කිරි.
5: 2 පොල් කිරි.
4: තනුජ උත්තරේ හරි රුපියල් 250ක් පොකට් මනි දිනාගෙන අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
3: ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි තනුජා ලංකාවේ ජනගහනය ගැන සමීක්ෂණ කරන්නේ. ලංකාවේ මුල්ව ජන සංගණනය කළේ 1871දී. එතන ඉඳලා සාමාන්‍යයෙන් අවුරුදු 10කට සැරයක් විශේෂ හේතුවක් නැත්තම් ජන සංගණනයක් කරනවා. හැබැයි පහුගිය යුද්ධ කාලේ වගේම කොවිඩ් කාලේ මේ සංගණනය පොඩ්ඩක් මගහැරුණා. මේ වෙනකොට ලංකාවේ ජන සංගණන 15ක් කරලා තියෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. අවසන් වරට ජන සංගණනයක් පවත්වපු වසර වෙන්නේ 1 2020 2 2024
4: තනුෂ පොඩ්ඩක් කලබල වුණා නේද? අවසන් වරට ජන සංගණනයක් පවත්වපු වසර තමයි 2024.
3: ඒ සංගණනේ ප්‍රතිඵල අනුව තනුෂ ලංකාවේ මිලියන 23ක් ජීවත් වෙනවා කියලා කියනවා.
4: අතේ රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී පුළුවන් ඔය රුපියල් 250 500ක් කරගන්න. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: අපි හැමෝම ආසයිනේ මූණ ලස්සනට තියාගන්න තනුජ. හැබැයි පිම්පල් එකක් නැත්තම් කුරුලෑවක් ආවහම අපි ඒ ගැන සෑහෙන්න වොරි වෙනවා. කුරුලෑ හැදෙන්නේ මූණේ තියෙන තෙල් ගතිය වැඩි වෙලා සමේ සිදුරු අවහිර වුණාම. ඒ වගේම හෝමෝන වෙනස් වීම, වැඩිවියටපත් වීම, ගර්භණීභාවය සමහර අවස්ථාවල කුරුලෑවලට හේතු වෙන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් pimples ඇතිවිය හැකි හේතුවක් වන්නේ 1 මානසික ආතතිය හෙවත් mental stress 2 ඉරුවා රදේ හෙවත් migraine
5: මානසික ආතතිය
4: උතරේ හරි තනුෂා රුපියල් 500ක් පොකට් මනි මේ වෙද්දීවා දිනාගෙන තියෙන්නේ දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් බෝනස් ප්‍රශ්නේදී ඔය අතේ තියෙන රුපියල් 500 ඔයාට පස්කුණයක් කරගන්න පුළුවන් හැබැයි උතරේ වැරදුනොත් අතේ තියෙන රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා බෝනස් ප්‍රශ්න තෝරගන්නවද
5: ඔව් එන්න
3: කවදාවත් ගිලෙන්නේ නැති නැවක් කියපු ගමම්ම අපිට මතක් වෙන්නේ ටයිටැනික්. හැබැයි 1500කට ආසන්න පිරිසක් එක්ක තමන්ගේ මුල්ම ගමනේදී ටයිටැනික් ගිලී ගියා. ටයිටැනික් ඛේදවාචකය 1997දී චිත්‍රපටයට නැගුණා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක කේට් වින්ස්ලට්. මෙන්න ප්‍රශ්නය. ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කවුද? එක ස්ටීවන් ස්පිල්බර්ග්, දෙක ජේම්ස් කැමරන්.
4: අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. අපේ බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 500 පස් ගුණයක් කරගෙන අද දවසේ තනෝජා රුපියල් 2500ක් පොකට් මනේ දිනා ගන්නවා.
5: හැමදාම 100ට අහනවා. චාන්ස් එකක් ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ මම මේ ප්‍රෝග්‍රෑම් එකට. එනට චාන්ස් එකක් ලැබුණා. හරිම සතුටුයි.
4: බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: සියතා පොකට් මනේ.
3: පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකේදී අපි කරන්නේ අතේ තියෙන මුදල දෙගුණයක් කරලා ඊට පස්සේ බෝනස් ප්‍රශ්නදී එක පස් ගුණයක් කරන එක. හරියට ආයෝජනයක් වගේ. අතේ තියෙන මුදල දෙගුණ වෙලා කාලයක් යනකොට ඒ මුදල 5-6 ගුණයකින් වැඩි වෙලා ඔබටත් හිතාගන්න බැරි ගාණක් ඔබේ අතට එනවා. එහෙම තමයි FD වල හැටි. ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට දැන් ලොකු චාන්ස් එකක් තියෙනවා. 15%ක් වෙනකම් පොලියක් ගෙවනවා. ඔය අවුරුදු 5කට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා.
4: අදම කෝල් එකක් ගන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
3: ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: දැන් පොඩ්ඩන්ට හොඳ ඉන්ෂුරන්ස් ප්ලෑන් එකක් තියෙනවා නිශාන්.
3: අවුරුදු 64ක් තිස්සේ අපේ ලංකාවේ ආදරණීය මිනිස්සු බලාගත්ත ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න මිනිමුතු අධ්‍යාපන සැලසුම ඔබේ පොඩ්ඩන්ටත් හඳුන්වා දීලා තියෙනවා.
4: මේක උසස් අධ්‍යාපන අරමුදලක් වගේම සෞඛ්‍ය ආවරණයක් නිශාන්.
3: අද මෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට ඔබේ දරුවන්ගේ අනාගතය හරියටම සුරක්ෂිත කරලා සැනසිල්ල ජීවිතේ ජීවත් කරන්න.
4: හෙටත් පොකට් මනි දිනන්න එවන්න මැසේජ් එකක් 0714 151 151 මම ආශි.
3: මම නිශාන්.

මම ඊයේ කියෙව්වා ග්‍රීක පොතක්. ඒ ග්‍රීක පොතේ තිබුණ හරිම ලස්සන උපමාවක්. මට හිතුණා ඒක ඔබත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. විනාඩියක ඉවසීම අවුරුදු 10ක සාමයයි. විනාඩියක ඉවසීම අවුරුදු 10ක සාමයයි. මොකේද තිබුණේ? ග්‍රීක පොතක්. කවුද කියෙව්වේ? මම. Good morning. 7:04.

0: FM.
1: ඔබ කෙටි කාලයක් තුළදී කෙට්ටු වුණාද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: සමහර විට කෙටි කාලයක් තුළදී ඔබගේ දේහේ බර අඩු වෙලා ඔබ කෙට්ටු වෙලා තියෙන්න පුළුවන්. ඔබ සාමාන්‍ය විදිහටම ආහාර ගත්තත් මේ තත්ත්වය ඔබට ඇති වෙන්න පුළුවන්. සමහර විට ඔබට වෙනත් කිසිම රෝග ලක්ෂණයක් නැතුව වුණත් මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ දෙයක් කිසිම විටකත් නොසලකා හරින්න එපා. ඔබගේ දේහේ හෝමෝනවල ඇති වෙන වෙනස්කම් වගේම දියවැඩියා රෝගයේදීත් ඒ වගේම සමහර පිළිකාමේ තත්ත්වයන් වලදීත් මෙවැනි දෙයක් සිදු වෙන්න පුළුවන්. වෛද්‍යරෙක් හමු වෙලා මේ තත්ත්වය පරීක්ෂා නොකර ඔබ හිතුමතිය දේවල් කරන්න උත්සාහ කරන්න එපා. මේ විදිහට දේහේ බර අඩුවීමත් සමගම තවත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු විය යුතුයි. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ආසව පදමට සියත
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිසං කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
3: ස්ථාවරව දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රටය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපන 200cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත්
4: ශ්‍රී ලංකා ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
5: අවන්ස් ටිකෙන් ටික පේ
7: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750 අමතන්න
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් ක්‍රේට් වෙතින් 45% දක්වා සවිශේෂි වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: ඔඩියල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුවට මෙගා වට්ටම් එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි ගෝල්ඩ් චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි ඔඩියල්ස් ෆුඩ් සිටි
11: සුබ දවසක්
12: අලුත් වෙලා
13: පහසු වෙලා තැකි වැඩි වෙලා
14: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
15: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
16: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
17: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
18: Bajaj Pulsar N160 Superim Performance Superim Sporty Look Dual Channel ABS Gold USD Fox David Peiris Motor Company Private Limited within Amathanna 01147600
19: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා

0: උදේ 7යි විනාඩි 13යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: ஆசை பாதமட்ட சீதா 1500 cc turbo engine එකකින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: ඔව් සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
3: අයියා මට මල් ගොඩක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් කුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
3: හච් 15 පිස්සුවක්ම තමයි
4: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 0.66 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
6: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්
7: ඒමකෝ අනේ
6: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල
7: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න
6: ගැස්සීම් අඩු කරලා ස්ටැබිලිටි හෑන්ඩ්ලිං සහ රයිඩ් කම්ෆර්ට් එක වෙනුවෙන් KYB shock absorbers
7: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු
8: අවදත් කාගේ නිවසේ පළමු රැක වර්ණය ACL fire guard wire දැන් දම් පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතිය පුරෝගාමියා
9: සතුට රස ගුණ මුසුවෙනා කැමවල රස සුරකිනා
10: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
12: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්ස් විතින්
13: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩි ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17, 18 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝ අවස්ථාවක් අමතන්න 011 4700 576 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011 2352 02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්

0: සොරි මට ඉතින් අයිකුන් මේක ටියස්ටනේ මොකද මම ඇක්චුලි මට එන්න බැරුණා මගේ ආදරණීය යාළුවනේ මට ඊයේ ෂෝ එකට එන්න බැරුණා මම පොඩි මර්ඩර් එකකට ගියා මේ
1: මර්ඩර් එකකට
0: මර්ඩර් එකක් ගියා කියලා මං වට පණ දෙන්නුනා
1: 111 111 2233 ෆියුනරල් එකකට මර්ඩර් එකකට
0: ෆියුනරල් එක
1: මට ප්‍රශ්න කීපයක්
0: තියෙනවා මර්ඩර් එකෙත් තියෙනත් මර්ඩර් එක
1: මර්ඩර් කිව්වම ඒක පොඩි තියනනේ 111 ගතියක්
0: 119 ගතියක් එනවනේ
1: එනවනේ
0: එහෙනම් මල විතර තමයි මගේ
1: පළවෙනි ප්‍රශ්නය සංචාරක පුරවරයකට ෆියුනරල් එකක් වැටීමේ ඒක කොහොමද ඒක සිද්ධුනේ සංචාරක පුරවරයකට
0: ඒ කියන්නේ
1: මට තේරෙන්නේ ආ ත්‍රිකුණාමලේනේ ගියේ
0: ඔව්
1: ඒක සංචාරක පුරවරයක්.
0: ඔව්.
1: එතන ෆියුනරල් එකක් උනේ කොහොමද කියලා මං අහන්නේ කියන්නේ.
0: ඒ වහන්න ඕනේ වද මෙතන.
1: Okay, okay, okay.
0: ඊගෙන මේ වෙලාවේ මට නම් ට්‍රින්කෝ යන්න එහෙ මම කිසිම ක්ලච් ප්ලේට් එකක් නැහැ. හොඳ ක්ලච් ප්ලේට් එකක් නැහැ.
1: ක්ලච්
0: ප්ලේට් එක ඉතා හරි ඉතාම මේ හරි නැහැ.
1: ක්ලයිමේට් එකක්ද?
0: සොරි ක්ලයිමේට් එක හරිනේ ක්ලයිමේට් එක ක්ලයිමේට් උදේට පැලෙන්න පායනවා
1: ඕ
0: හවසට වහින්න එනවා ඉතින් දෙකම වැඩක් නැහැ
1: ඒක හරි
0: උදේට එළියට බහගන්න බෑ පායනවා හවසට එළියට බහින්න බෑ වහිනවා
1: හරි
0: මිනිස්සු ඒ වගේ වෙලාවට සංචාරක පුරවරයකට යන්නේ නැහැ
1: ඒකට ෆියුනරල් එකක් වෙන්න
0: ඕනේ මර්ඩර් එකකට ගියොත් තමයි
1: අමාරුයිනේ නේ මේ වහින එකයි
0: ඉතින් තවත් දවස් ගණනාවක් මේ තත්ත්වෙ තියෙයි කියලා කියනවා වැහි බලාපොරොත්තු වෙන්න කියලා කියනවා මේවා මේ ලංකාවට තියෙනවානේ මෝසම් වැහි තියෙනවා නේද
1: යස්
0: ලංකාවට තියෙනවා මෝසම් වැහි තියෙනවා තමුණා තියෙන්නේ තමුණා තියෙන තමුණා
1: බෙංගාල
0: අදත් බෙංගාල බොක්ක සවුත් වෙලා තියෙන ඈ
1: ටික ටික තමයි ඕකේ වෙන්නේ
0: බඩ ජහරි කමනේ හැම දෙයක්ම කරනවානේ මේ ළඟදිත් බෙංගාල බොක්ක සවුත් වෙලා හොස්පිටල් ගිහිල්ලාම නේද
1: ඒක චුටි එකක් ඉතින්
0: බෙංගාල බොක්කනේ මෝසම් වැහි තිනවා අපිට සංවහන වැහි ඉස්කෝලේකට ගියා නම්
1: අමතකුණා
0: නේද ඒකනේ ඉස්කෝලේ ඉගෙන ගන්න යන්න ඕනේ ඉස්කෝලේකට තින්ත ගන්න හරි ගියා නම් ඔය ටික උගන්වනවා හරි ඇහැ
1: මට ඒක අමතකුණා
0: හරිද හරිද ඉතින් මේ වගේ දැන් මේ මේ මේ මෝසම් වැහි තත්ත්වයක් තමයි යන්නේ ඒකනේ මේ උදේට මේ තරම් රස්නේ සහ
1: ඊට
0: පස්සටම හවසට මේ තරම් වහින්නේ
1: එල් නිනෝ සීන් එකක් තාම ඒ කියන්නේ ස්ටාර්ට් කළා නැන්ද
0: එල් නිනෝ පටන් අරන් තියෙන්නේ ඒ වුණාට එල්නිනෝ එකේ ලංකාවට ප්‍රතිඵල දැක ගන්න වෙන ලබන අවුරුද්දේ වගේ කියලා කියනවනේ.
1: ඔකේ තාම මේ ඒව නෙමෙයි මේ.
0: එල්නිනෝ පව අපිට පහුවෙලා යන්නේ. එහෙම එකක් තියෙනවා.
1: ඕනේ.
0: ඉතින් එල්නිනෝ තත්ත්වය එක එක කලාප වලට බලපාන එක එක විදිහට ඒක නෙමෙයි මිස් අපි කල්පනා කරන්න ඕනේ. හරිද? ඒක නෙමෙයි. අපි වා දන්නවද the whole world is on the brink of war කියලා දන්නවද? The whole world.
1: Seriously?
0: මුළු ලෝකෙම තුන්වන ලෝක යුද්ධයක් අද්දර වැට අද්දර ඉන්නේ එක වැරදි ගණනය කිරීමක් එක හදිසි තීරණයක් මේ දැනට තියෙන යන්තම් අටවලා තියෙන මේ පද්ධතිය පුපුරලා යන්න හේතු වෙනවා හැම පැත්තෙම දඬු අණුව තද වේගෙන එනවා හැම පැත්තෙම මේක ලෝකෙට දැනෙන්නේ සප්ලයි චේන් එකේ අර්බුදයක් විදිහට දැනට ලෝකෙට තාම දැනෙන්නේ සප්ලයි චේන් එකේ අර්බුදයක් විශේෂයෙන්ම පොසිල ඉන්ධන එහෙම අර්බුදයක් විදිහට තමයි තාම ඔයාටයි මටයි මේක ෆීල් වෙන්නේ.
1: හරි.
0: ඔයාට මට යුද උණුසුමක් දැනෙන්නේ නැහැ. නමුත් ලෝකේ විවිධ කලාපවල දැන් ආසියානු කලාපේ අපි ගමු. රුසියාව සහ යුක්‍රේනය අතර සීත කාලේ ඔලූසගෙන එනවා. ඔයා දන්නවද රුසියාවේ අලුත් මාවිදේ. මේ ඩෝම් පටෝන් ගාලා බෝම්බ ගහලා එයා පුපුරන එක නෙමෙයි.
1: හා.
0: දැන් මේ පොඩි පොඩි නිකන් යකඩ නිකන් වැල් වැල් වගේ නිකන් එළියට වීසක්ක වෙන මේ මොකක්ද මිසයිලයක් හදලා
1: තියෙනවා
0: නිකන් හිතන්නකෝ නිකන් ඔහේ වැරසල් වගේ මෙහෙම මට කියනවා ලස්සන වචනන්නේ නිකන් වැල් වගේ
1: හරි මොකක්ද ඒකට
0: ගස් වලින් නුග ගස් වලින් එල්ලන වැල් වගේ වෙනි වැල් ගැට වගේ වචනයක් දෙන්නේ නැහැ
1: ඉතින් ඉන්නේ
0: නැහැ ඉඳලා ඉඳලා අවුරුදු ගානක් එක උදව්වයි ඉල්ලු ඒක කරගන්න බෑ
1: ඔහෙල ඒක හරියන්නේ වැල් වගේ කොම අනේ මන්දා ඒක මට ඔළුවේ හැබැයි තියෙනවා
0: ඔ මොකද ඔළුවේ තියෙන
1: මකුළු දැලක් වගේ නිකන්
0: ඔළුවේ මකුළු දැලක් වගේ එකක් තමයි ඇත්තේ
1: එහෙම
0: නැත්නම් මිනිස්සුන්ට මේ වගේ වෙලාවක සමන්ගේ සහායක ඉඳලා මං හිතන්නේ මේ සියතනාවට පස්සේ උදව්වක් ඉල්ලොමද කොහෙද
1: කරවිල වැල්ද මොකද්ද
0: මදුවැල් මතුවැල් වගේ
1: හරි ඕකේ
0: මේ මිසයිලෙන් විසිවෙන්නේ ඒ වගේ ඒවා ඒවා ගිහිල්ලා දැන් මේ දවස්වල කිව් නගරේ තමයි ගහන්නේ
1: හරි
0: කිව් නගරේට මම හිතන්නේ කිව් නගරේට S වෙන්න ගහනවා මම
1: කිව් කිව් ඉතින් අයි කියලා අහන්නේ
0: ඉතින් අර පෝටවැල් වගේ ඒවා ගිහිල්ලා ඒවා පැටලෙනවා යුක්‍රේනයේ තියෙන අධිබල විදුලි රැහැන්වල
1: හා ඕකේ
0: ෂෝට් වෙනවා ෂෝට් වෙනවා ෂෝට් නෑ ෂෝට් උනාම
1: හරි
0: කරන්ට් යනවා තේරෙනවා අධිබල විදුලි රැහැන් ෂෝට් වෙනවා කරන්ට් එක යනවා
1: ඩලස් ගාලා කරන්ට් එක යනවා
0: ඩලස් ගාලා මේ කියලා නෑ යනවා ගියා මොනවද වෙන්නේ
1: ඊට පස්සේ ඉතින් විදුලිය නෑ
0: විදුලිය නෑ සීත කාලෙන්
1: හරිනේ.
0: ඒ කියන්නේ මේ හදන්නේ ගහලා මරන්න නෙමෙයි. සීතලේ තියලා මොන හරි කෙරෙන් දරින්න. සීතලෙන් මරන්න ප්ලෑන් එක විනාශ කරලා දාන්න. ගහලා විනාශ කරන්න යන්නේ.
1: එතික්ස් ඒවා ඉතින් අදාළ වෙන්නේ නැහැ නේද?
0: දැන් එතික්ස් කියන එක කතා කරලා දන්නේ
1: නැහැ. රයිට් ඕකේ.
0: යුද්ධයේ එතික්ස් තියන්නේ පොඩ්ඩක් පින්තාරු කිරීම උදෙසා. ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනකොට තමයි මේ යුද්ධයේ තියෙන අර පින්තාරු කතා ටික දාන්නේ.
1: අනිත් එක ඒවා බලපානෙත් අපි වගේ පොඩි රටවල් වලට පමණයි නේද?
0: මානව හිමිකම් අරක මේක. ඒ කියන්නේ වාට බලය නැත්තම්, සල්ලි නැත්තම්, ආයුධ නැත්තම්, නිව්ක්ලිය නැත්තම් ඊළඟට තියෙන මානව හිමිකම් තමයි.
1: කොහෙන් හරි හම්බ වෙනවා.
0: කියලා වැඩක්
1: නැහැ. Yes, okay.
0: හරිද? ඉතින් දැන් හුති කැරලි කරුව. ගැහුවනේ සෞදි.
1: ඔව් නේද? වීඩියෝස් දැක්කද?
0: ඔව්. හිටි අඩිය ගැහුවා සෞදි. නේද? දැන් මම දැක්කා සෞදියට පාකිස්තාන ප්‍රහාරක ගුවන් යානවල සහ දහස් ගානක් සෑහෙන
1: ඕනේ සෑහෙන ප්‍රමාණයක්
0: අතිවිශාල සෙබළු ප්‍රමාණයක් පාකිස්තානයෙන් ආධාර විදිහට එහෙට යවලා තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරලා කියනවා මේ යුක්‍රේනයයි රුසියාවයි දැන් ගහගන්නෑ මේ තාවකාලික සටන් විරාමය කියනකොට මරේ සද්ද ඇහෙනවා දඩ බඩ ගාලා නෙලාන නෙලාන යනවා. ඉතින් කවුරුත් කියන එකක් අහන්න නැති මට්ටමටම මේක ඇවිල්ලා තියෙනවා.
1: Yes.
0: මේකට තුන්වන ලෝක යුද්ධ කියලා නම දීලා නැති එක විතරද කියලා තමයි මට මේ හිතෙන්නේ.
1: ඔව් නේද?
0: නේද? අපි වෙළඳ යුද්ධයකට පැටලිලා ඉන්නවා. සප්ලයි චේන් එකට මොකද්දෝ වෙලා

0: ඒව ඇත්ත වෙන්න පුළුවන් භාගවට බොරු වෙන්න පුළුවන්.
1: හරි.
0: ඉතින් කාටද මේක ඇත්තද බොරුද කියලා බලන්න ඕනේ අත උස්සන බලන්න.
1: අනේ මට නම් ඕන්න.
0: විශාලම භයානකකමක් තියෙන්නේ.
1: හරි.
0: වැරදි තීරණයක් හදිසි තීරණයක්. හදිසි තීරණයක් වැරදි ගණනය කිරීමක් නිසා වැරදි බොත්තමක් එබුවොත්. අපි හැමෝම ශකබුම් වෙන්න ඉඩ
1: තියෙනවා.
0: අපි හිනාවි හිටියට මෝර්නින් ෂෝ ස්කලා නේද?
1: මොනා
0: කරන්න අපිට නවත්තන්න පුළුවන්ද? බලමු ඉතින් යන විදිහට බලලා ඉතින් නේද?

0: මේක මතක් කරන්න පොඩ්ඩක්.
1: හරි.
0: මැද ගෙඩියක්. වටේට ක්‍රීම්.
1: හා.
0: පේපර්ස් දාලා නන. චොක්ලට්. මේ තියෙන විදිහට කියන්න.
1: හරි, ඔකේ.
0: චොක්ලට්. හේසල් නට්.
1: උප්ස්.
0: නනමනේ බෝලයක්. මොකක්ද?
1: ඒක නම් ටිකක් අමාරුයි මරි කියලා.
0: මට ඒත් හිතුණා මේ
1: ඇයි පැනලා
0: කිව්වද? මම දන්නවා.

0: මඩක්
1: ඔව් බාණ්ඩ දන්නවා නම කියාගෙන දන්නේ
0: නම හරියට කියන්න මට බයයි එක වරදි
1: ෆෙරේරෝ රෝෂේ ෆෙරේරෝ රෝෂේ මේක ඉතලින් ඩොක්ටර් චොක්ලට් එකන්නේ
0: ඕකේ
1: මේ ඉතාලියානු චොක්ලට් එක මම හිතන්නේ තෑග්ගකට හම්බෙච්ච අය තමයි වැඩිපුරම ඇත්තේ
0: යස්
1: ලෝක චොක්ලට් සෑහෙන තිබිච්ච කාලයකදී
0: හරි
1: තව චොක්ලට් එකක් දාන්නේ කොහොමද කියලා ඇහුවහම මේ කතාවට නායකත්වය දීපු මිනිස්සයා තමයි පියෙත්‍රෝ ෆෙරේරෝ පියෙත්‍රෝ ෆෙරේරෝ කියනවා
0: හරි
1: දැන් නිකන් චොක්ලට් ටිකුණන් හම්බෙන්නේ නැහැ පුතා නිකන් ලක්ෂරි වගේ පේන චොක්ලට් එකක් අඩුවට දුන්නොත් ගේමක් ගහගන්න පුළුවන් ඒකේ අදහසක් විදියට තමයි
0: හරි
1: මොකද්ද ඉතින් මේකේ තියෙන්නේ අපිට චොක්ලට් වලට දාන හේසල්නට් අලුද්ද
0: නෑනේ තිබ්බනේ
1: වේෆර්ස් වගේව දාන එක අලුද්ද
0: තිබ්බනේ
1: චොක්ලට් කොහොමත් තිබ්බනේ
0: හරි
1: හේසල්නට් කෑලි හැපෙන එක අයියෝ අපෙත් තිබ්බනේ නේද
0: ඔව් ඒක හරි
1: අපෙත් තියෙනවනේ මෙහෙත් තියෙනවනේ මේ මොකද කරේ පොඩි දෙයක් කරේ රත්තරම් පාට ඊයන් කඩදාසියක ඇතුළු එච්චරයිලු බිස්නස් ට්‍රික් එක.
0: ඒකෙන් තමයි ස්පෙෂල් ලුනේ මේක.
1: රත්තරම් පාට ඊයන් කඩදාසියක ඇතුළු.
0: යා ඕකේ.
1: ලක්ෂරි පෙනුම. තියෙන වෙනද කාපට ගම තමයි. මොකක් කර බිස්නස් එකකට අදහසක් හොය හොය උදේ වාත වෙවි හිටියානම් කියලා හිතලා මං කිව්වේ. දැන් ගේනියෙන් වැඩක් වුණා. ගෙදරනොන තව මලගයක්. ඒ මම මේ දවස්වල මේ පොඩි විනෝදාංශයක් පටන් අරගත්තා.
0: හරි.
1: මම පොඩි ලීස් එකක් දාලා මැෂින් එකක් ගත්තා. හරිද? ඒක 3D printing machine එකක්.
0: ඔකේ.
1: ඉතින් දන්නේවා හොය හොයා print කර කර බලනවා කොහොමද වෙන්නේ.
0: හරි.
1: ඒ අපිට හදන්න පුළුවන්ද ඔහොම බලනවා. ගෙදර නොකර මැෂින්ම කැඩලා.
0: අයියෝ අර අලුතින් ගත්ත එක?
1: ඔව්. වැඩ කරන්නේ නැහැ. යකුණු ගැහුවත් එක්කනේ. දැන් මම හිතුවා ඉවරයි දැන් ඉතින්. මේක දැන් හිට ගෙනියන්න වෙනවා.
0: ඕ.
1: ගිහලා මිනිසුන්ට කියන්න වෙනවා.
0: හරි.
1: ඊට පස්සේ කොයි එකටත් කියලා ඒගොල්ලන්ගේ ට්‍රබල් ෂූටින් ගයිඩ් එකක් කියලා එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන මේ රෑ 9:00 මාට 10:00 ඇවිල්ලා ඈ.
0: හරි ඕකේ.
1: නිදි මරගාතේ ඒක දැන් බලනවා.
0: මොකක්ද අවුල කියලා.
1: බලලා මේක වෙන්න ඇති කියලා හිතලා හිතින් සාප කර කර මේක ගැලෙව්වා. මේවා මිනිස්සුන්ට මේ වගේ වෙලාවල් වල වෙන්න ඕන වැඩද කියලා තමයි මං ගලවන්නේ. කොහොම හරි ගලවලා පැයක් එකහමාරක් ඔට්ටු වෙලා ඒක හරි گیا۔
0: ආ ගුඩ්.
1: මං කල්පනා කරා ඒ කරදරේ අස්සෙන් අද මට ඒ වගේ මැෂින් එකක් ගලවලා හයි කරවි හැකි. මේ පැය එකහමාර.
0: ඕකේ රයිට්.
1: මම හැමදාම පන බය හිටියේ ඒකට මොකක් කර වුණොත් කොහොමද හදාගන්නේ කියලා.
0: දැන් ඔයා දන්නවා වැඩේ.
1: දැන් කඩා ගන්න කොහොමද මැෂින් එක මම හදලා දෙන්න.
0: ඕකේ අපිට නැහැනි ඒ වගේ මැෂින් එකක්. අරන් දෙන්න
1: ඔකෝ ලිස්සෙත් දාලා ගන්න පොඩි ගානයි
0: ඉතල ෆියුනරල් එකක් කිය.
1: ඒ කියන්නේ
0: අදත් ෆියුනරල් එකක් කියලා කිව්වේ.
1: ගෙදරනොර ෆියුනරල් එක ඒක තමයි.
0: ආ.
1: මැෂිම කැඩලා.
0: ආ රයිට් ඕකේ.
1: කට්ටිය වට වෙලා සෝකෙන් ඉන්නවා.
0: හරි ඕකේ.
1: මොන හරි කරලා මං එනකොට. මැෂිම කෑවද කියලා තමයි මං ඇහුවේ. වට වෙලා ඉන්නවා දුකෙන් ඉන්නවා.
0: හරි හරි.
1: අනේ අපේ මහත්තයා මැෂින් එක. දුකෙන් ඉන්නවා ගෙදර.
0: හරි. දෙලාවට ගෙදර ගියේ නැත්තම් වලක් අපල ඔක මේව කරන්නේ
1: මැෂින් එකද? ඉතින් මම කල්පනා කරන්නේ මේ සමහර කරදර මෙයා මිනිසුන්ට එන්නේ. ඒ කියන්නේ මට හරි කරදර හිත මම හරි ආසාවෙන් කරපු වැඩක් හැමදාම විනාඩි 5ක් හරි මොකක් හරි ඕකේ අඳින්න මම බලනවා print එකට දාන්න try කරනවා.
0: yes.
1: ඉතින් ඊට කොච්චර රෑ වුණත් කවන්නේ දැන් මොකක් කරලා බලනවා මේකේ මොකක් හරි අදත් print එකට දාන්න පුළුවන්. මැෂින් එක
0: කැඩලා.
1: මැෂින් එක කැඩලා.
0: ඒක ගොඩ දාගත්ත හැබැයි ඒ නිසා මේක ගොඩ දාගන්නත් පුළුවන් වුණා.
1: හැමදාම හිතේ තිබුණ සැකයක්.
0: මේකට
1: මොකක් හරි වුණොත් මේක දැන් අරන් යන්න ඕන නේද? මිනිස්සු කාට ගෙනියන්න ඕන නේද? ඊයේ ප්‍රශ්න ආවා. මං හිතුවා විනාසයි. දැන් මම විනාශ වුණා. අරගෙනත් මාස කිහිපේ. විනාශ වුණා කියලා හිතුවා. දැන් මං දන්නවා මේ මැෂින් එකට එහෙම වුණොත් වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියන්න. ඒක මං හදන්නත් දන්නවා. ඒක මම මාතන්න
0: දන්නවා.
1: රයිට්. සමහර ප්‍රශ්න ඔබට එන්නේ අද ඔබට ඒ ප්‍රශ්න. සමහර ප්‍රශ්න ඔබට එන්නේ ඔබ විනාශ කරන්න නෙමෙයි. සමහර ඔය ප්‍රශ්නෙන් ඔබ වෙන තැනකට යයි.
0: ඒක හරි.
1: ඒ ප්‍රශ්න නිසාම ඔය ඔක්කොම දමලා ගහලා ඔබ යයි. ඒකෙන් පස්සේ ඔබට හරියයි.
0: එහෙම ලයිෆ් එකේ වෙලා නැද්ද?
1: නැද්ද?
0: කල්පනා කරලා බලන්න.
1: කල්පනා කරලා බලන්න.
0: පොඩක් කල්පනා කරලා බලන්න.
1: පොඩක් කල්පනා කරලා බලන්න. එහෙම වෙලා නැද්ද?
0: යා ඒකනේ. කොච්චරවත් වෙලා තියෙනවද?
1: සමහර බාධක ඔබේ ගමන ඔබේ ඩිරෙක්ෂන් එක වෙනස් කරනවා. අපි හිතන්නේම විනාශ කරන්නයි මේක ආවේ කියලා. මොකද එහෙම ඇක්ෂන් එකක් නැතුව ඔබේ ගමන වෙනස් කරන්නත් බෑනේ.
0: යස් ඒකනේ.
1: ඕකෙම ලගිනෝ ඕකෙම ලගිනෝ ඕකෙම හොඳ ලෙඩක් වැටෙන්න ඕනේ. ඔතනින් ඔබ නැගිටලා යන්න.
0: නැත්තම්
1: ඔබ ඔතනින් එළියට වැටෙන්න. සමහර විට ඒක තමයි ඔබේ ටර්නින් පොයින්ට් එක. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම එන්නේ ඔබ විනාශ කරන්න නෙමෙයි කියන තැනින්.
0: ලෙඩ දාපු අයට thank you so much.
1: නේද?
0: ඕ ඉතින් නේ. ඒ නිසා
1: අපිටත් එහෙම වෙලා තියෙනවා. අපිටත් එහෙම වෙලා තියෙනවා. සමහර මිනිස්සු කරපු හිතන්නේ මත නැත කරපු සමහර දේවල් වලින් අපි අපේ ගමන් මාර්ගය වෙනස් කරා.
0: ඔව් හරි ගියා.
1: අපි તો අපි විනාශ වුණා කියලා. ඔව් අපි විනාශ වුණා. අපි විනාශුනේ විනාශුනේ. විනාශුණා කියන්නේ නේද? මිනිස්සු නැති වුණා
0: කියලා. අපේ ගෙදර ටීවී එක පොඩ්ඩක් අම්මකෝ අවුල්
1: විනාශ වුණා.
0: විනාශලා කියලා. දැන් මං අද ගෙදර ගිහිල්ලා බලනවා ටීවී එක හදන විදිය. මටත් පැයක් එකමාර කෙනෙකුට ඒක ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද අරවින්ද?
1: ගෙදර තියෙන ඉතුරු ටිකත් පිච්චිලා යනවා තමයි කරන්නේ.
0: හැබැයි ඒ හැමදාම
1: මම මේ මැෂින් එකේ ඉලෙක්ට්‍රොනිකම වැඩක් නෙමෙයි කරේ.
0: ඒක
1: මැකනිකල් ප්‍රශ්නයක් විසඳුවේ.
0: හරි ඕකේ.
1: වෙනවා. ඉලෙක්ට්‍රොනික වැඩක් වාඩ කරන්න බෑන වාඩ මේ හදිසි IC ගැන රෙසිස්ටර්ස් ගැන ඒව ඉගෙනගෙන වාඩ මේ පුළුවන් පැයෙන් එකමාරන් TV එක හදන්න. අනේ මෙන්න මේ අනවහන හලෝ යන්න. නිකන් නැති ප්‍රශ්න නාමු මිනිස්සු.
0: ඊට වඩා ලේසි මම Xiaomi TV එකක් ගන්නගනේ.
1: ඇත්තට මට හිතෙනවා මේ TV එකක් මේ පිච්චුනාම හදන එක පාඩුවයි කියලා Xiaomi TV වල ගණන් දැක්කා.
0: අනිත් එක තමයි TV එකක් හදන්න. ඒ කියන්නේ කැඩිච්ච
1: එකක් හදන්න. මේ මේ වන්න මේ අංගල් 32 Xiaomi QLED Smart TV එක 59,999.
0: Yes.
1: ඉතින් මේ ඔබේ ගෙදර තියෙන 32 කැඩලා මේ වුණාම රුපියල් 20,000ක් වේදම් කරනවද ඒක හදන්න? මේක ගන්නවනේ.
0: ඒක නෑනේ.
1: වොරන්ටියක් එක්ක ගන්නවනේ අබාන්ස් එකෙන්.
0: අනිවාර්යයෙන්.
1: ගෙවන්න දාලා ගන්නවනේ.
0: Yes ඒකනේ.
1: ඒ ගෙවන කාලය ඇතුළතම තේ ඒගොල්ලන්ගේ වගකීමනේ. නේද? ගෙවලා ඉවර වෙන තුරුම
0: හරි.
1: ඔබේ ගෙදර TV එකට තිබ්බන මොකෝ? දැන් මම හැමදෙස්සම හිතන්නේ TV එක අරන් යනවා. ගෙවන්න ගෙනියන්නේ.
0: ඕ.
1: අදිසිවත් මොකක් හරි වෙනවා.
0: ආයෙත්.
1: තාම ගෙවල ඉවරත් නෑ. නේද?
0: Yes.
1: ඔයා කියන්නේ ඉතින් ඕනම මිනිස්සෙක් තාම පේමන්ට් එක ගෙන්න දිනවනේ. TV එක කැඩෙන දිනලා බලන්නේ බඩබඩ කාලා කොහොම හරි කරලා හදලා දෙනවා. ඒකක්.
0: හරි.
1: අඟල් 43 Xiaomi Full HD Smart Google TV එක 99,999 කට තියෙද්දි TV එකක් හදන්න හිතෙනවද කියනකො පරණ TV එක කැඩුනහම මට හිතෙන්නේ.
0: ඕ ඒක ඇත්ත. අලුතින් ගන්නවනේ අනේ.
1: ඕ ගිහින් දෙන්න. ඕ කොතන තියන්න. ඊට පස්සේ අර හදන මිනිහට හිතන ගණන් කියන්න.
0: හරි.
1: ඔය දන්නවනේ ඉලෙක්ට්‍රොනික හදන්න ගියාම හිතන ගණන් නේ කියන්නේ.
0: ඕනේ.
1: මෙහෙන් බැලුවා මෝ අඥානෙක් කැවිලා දිනවා. TV එක පීරි ගන්න ඕනේ කිව්වා සාගෙන පොරක් කැලේ උත්තරට ගාන කපලා කියනවා.
0: අපේ තාත්ත ඔය වාහනේ යන්නේ. ඒ වගේ ඒවා හදන්න යනවා.
1: මිනිස්සු මන් දැකලා තියෙනවා.
0: වාහනේ ඈත.
1: අනේ දුප්පත් වගේ හැසිරෙනවා. වැරහැලි යනවා යනවා. අනේ TV එක කැඩුණා කියනවා. හොඳට බලලා. හිටපන්කො TV ගන්න බැරි වෙන්නම ගන්න. අපි දන්නේ
0: නැහැ.
1: ටියුබ් එක දාන්න ඕනේ මහත්තයා. බැක්ලිට් ලයිට් එකකින් එකක් ගිහිල්ලා තියෙන. ලොකු ගානක් යනවා එක දාන්න.
0: ස්ක්‍රීන් එක ගිහිල්ලා මේ චූටි මොකක් කරේ නිකන් පොඩි ප්‍රශ්නයක්.
1: මේ සමහරවල් පොඩි IC එක කතරින් අරන් මෙතනින් තියන්න තියෙන්නේ. මිනිහට hina. මිනිහට hina බෝඩ් එකේ තියෙන තමාලට පොඩි රෙසිස්ටර් එකක් ගිහිල්ලා.
0: හරි.
1: මහත්තයා මීට හොඳයි TV එකක් ගන්නවා. එහෙම එවත් දෙනවා හරිද? අනේ එහෙම කරන්න එපා කියනවා.
0: සමහරක් අය කියනවා මේ පොඩි ගානක් දෙන්න ඕන නම් මේක තියලා යන්න. එහෙම කියලාත් කියනවා සමහරක් ඔය හදන්න ගියාම.
1: එහෙනම් හොරු වෙන්නේ නැති. එහෙම කරන්න.
0: අපිට කියලා තියනවා.
1: ඒ TV රිපෙයාර් කරන ඕන නෙමෙයි හොරු එහෙම කරන්න. හොරු TV හදන්න ගත්තොත් වෙන දේ මං කිය.
0: ඊට වඩා ලේසි ඔක.
1: කවුද ගන්න අඟල් 55 Xiaomi Pro 4K QLED Smart TV එකක් 169,999 කට අබන්ස් එකේ තියෙද්දි TV හදන්න හිතනවද කියන්නේ?
0: අන්න ඒකනේ. ඉතින් හොඳයි.
1: කැඩුණ TV එක බේසිකල්ලා දාලා මේක ගන්න හිතනවා මට.
0: අනිවාර්යෙන්.
1: හොඳ
0: TV එකක් තියෙනකොට හොඳ ඔඩියෝ සිස්ටම් එකකුත් ගෙදර තියෙන එක මාර වටිනවා. ඒකත් ඒ වැඩෙත් කරගෙන මෙන්න අබන්ස් එකට ගිය වෙලාවේ
1: දෙකම එකම වහලක් කෙනින් වට ගන්න පුළුවන්.
0: රුපියල් 1500යි මුලින් ගෙවන්නේ. ඊට පස්සේ ටික ටික ගෙවාගෙන යන්න. අවුරුද්දක වගකීමේ සහතිකයකුත් හම්බ වෙනවා. රුපියල් 2799 ඉඳලා ගන්න ඕගලන්ට පෝටබල් අර පොඩි ස්පීකර් එකේ ඉඳන් ලොකු ස්පීකර් එකට යනකම්ම තියෙනවා අවන්ස් එකේ.
1: මම පොඩි ට්‍රික් එකක් දෙන්නම් ඔබට මේක try කරලා බලන්න.
0: Right.
1: TV එකක් ගන්න ගියාම ඔබ ඉතින් බලනවා පින්තූරේනේ බලන්නේ. ටීවී එකක ඔබ එන්න ලොකුවට සවුන්ස් බලාපොරොත්තු වෙන්නේ නෑ මං හිතන්නේ. ටීවී එක නඳන්න කිසිම මනුස්සෙක් ලවු ස්පීකර් ගස් බැඳා වගේ සද්දයක් ටීවී එකෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ නේද?
0: Yes, ඒක හරි. ඔව් ඔව්.
1: ඒක මේ වායෝ ෂෝ එකකට ගියා වගේ සවුන්ඩ් එන්න විදියක් නෑ නේද ටීවී එකෙන් නේද?
0: ඕන නෑ.
1: පොඩි ස්පීකර් පද්ධතියක් නේ තියෙන්නේ. ඉතින් මේ ස්මාර්ට් ටීවී හැම එකකම එනවා බ්ලූටූත් කනෙක්ෂන්.
0: Yes, okay.
1: ඔබ අරන් යනවා අබන්ස් ඔඩියෝ සිස්ටම් එකකුත් ගෙදර ටිකක් ලොකු එකක්. අරගෙන මේකට කනෙක්ට් කරනවා.
0: ඕ yes.
1: සිනමැටික් කතාව නෙමෙයි.
0: හරි.
1: නමුත් හොඳ කොන්ද සද්දෙට හොඳ ක්ලැරිටියට කොට දැයින්ද නිකන්
0: ෆිල්ම් එකක් එහෙම බලන්න
1: පුළුවන්. ඒක දැන් මෙහෙමනේ. ජුරාසික් පාක් බලනවා.
0: හරි.
1: ඩයිනසෝරයා එනවා. මෙහෙම කකුල තියෙනවා. තියෙනවට අර බිම තියෙන වතුර පඩල්ස් පවා
0: ඩින්
1: ඩින්
0: තාං ඩින් තාං
1: ඩින්. එහෙමනේ එන්න ඕනේ.
0: යස්.
1: එහෙම එන්න ඕනේ. ඩයිනසෝර එනවා. ටොක් ටොක් ටොක් ටොක් ගාල. නික කැසටු එකක් එනවා වගේ. කිසිම ගැම්මක්
0: නැහැ. හොඳට සද්දට ආන්න ඕනේ.
1: නිවුස් ඩයිනසෝරයට උනත් කන පැලෙන දෙකක් දෙන්න වගේ නේ අපිට පුළුවන් වෙනවද එතකොට?
0: නිවුස් එකක් උනත් සද්දට අහන්න ඕනේ.
1: නේද?
0: ඔව් ඇත්ත ඇත්ත.
1: කියනවා රුසියාව කිවුනාගරේට පාරදී. ටොට් ටොට් ටොක් ගාලා නිකන් රටේ දිවට වාල් රටනවා වගේ එහෙම
0: මිසයිල වැඩන. ගෙදරට වැටුනා වගේ සද්දේ
1: තියෙද? සද්දේ ඇහෙනවා. බුදු අම්මෝ කියලා කියවෙන්න ඕනේ බලන් ඉන්න. මං කියන්නේ ඒක.
0: එහෙනම් වැඩ දෙකම අබාන්සෙකට කියලා කරගන්න. හරිද?
1: හරිනේ.
0: 7:46

0: பாசப்பதமட சீதா කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ්
1: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ
2: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්‍යා සෙට් එකනේ ඔටෝ කියන්නේ
3: ඔටෝ බාත්‍යා පවතී සෑමදා
4: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම් හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ
6: අම්ම සල්ලි දාන්නද
5: ඔව් සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
8: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 0114700600
9: After A-levels, locate top 2% researchers like Iganagana. Slit BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.slit.lk Slit Evolve Beyond.
10: Parampara Gana Kapirate Hondam Aluminium Dunna. Vishwase Parisan Karapu. Quality Maintain Karapu. Guarantee Attekkama Warranty Ak Denne Alumex.
11: Aluminium Oona Taram. Alumex Nam Is Taram.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිද පරිසරතම
14: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
13: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
15: දොතරයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Supri Tag-කට අමතරව රුපියල් කෝටියක Power Supri Tag සහ Grand Supri Tag-කට Supri Remote රතයක් දිනන ලොකුම Supri Tag දෙන එකම ලොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී
16: Commercial Bank-ෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. Commercial බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කොමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
17: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමිය.
18: උදේ 7:00 විනාඩි 50යි දැන් වෙලාව අපි බජාජ් ත්‍රිවිල් ගැන අදත් කතා කරන්න ඕනි. ඒ වගේම ACL දම්පාට ෆයර්ගාඩ් කේබල් එක අමතක කරන්න බෑ. අලුතින් ගයක් එම හදනවා නම් ඉතින් ගිනි ආරක්ෂකයව ගන්න. හරිද? ACL ෆයර්ගාඩ් කේබල් එක දැන් දම්පාටින් එන්නේ. Pulsar N160 බයික් එක ගැනත් අපි මේ දවස්වල කතා කරනවා. ඩේවිඩ් පීරිස් එකත් එක්ක එකතු වෙලා ඊට පස්සේ කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන කතා කරන්න තියෙනවා. LOLC ෆයිනෑන්ස් ගැන මතක් කරන්න තියෙනවා. වියට්ජෙට් ගැනත් මතක් කරන්න තියෙනවා. වියට්ජෙට් වල ඔගලන්ට හොචිමින් වලට ඩොලර් 90 ඉඳලා පියාසර කරන අවස්ථාව දීලා තිනවා 0112 444 0144 කියන නම්බරකට කෝල් කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊළඟට අපි ඇලුමැක්ස් ගැනත් කියන්න ඕනි. ඉතින් ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් ඇලුමිනියම් වලින් වැඩ කරන ඇලුමැක්ස් පාවිච්චි කරලා වැඩ කරන ඔබේ විස්තරය අවශ්‍ය කරනවා ඇලුමැක්ස් එකට. හරිද? ඉතින් ඒකට ඔකෝම මුළු ඔක්කොම විස්තරේ පැටි කිරියම දාලවන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ පොඩි නිකන් හායි වගේ මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක් දාන්න අපි ඔයගලන්ට කියන්නම් තව පොඩි
1: වෙලාවකින් මැසේජ් කරන්න ඕනේ නම්බරක මොකක්ද කියලා. ඊළඟට අපි බයික් X55 එක සහ තව ඒකෙම ඒ මොඩල් එක බීජින් වලින් ගෙන්නන ඒ ෆැක්ටරිකෙන් ගෙන්නන ඒ වාහන මොඩල්ස් ටික අපි කතා කරන්න ඕනි. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් තමයි ලංකාවේ නියෝජිතයා. ඉතින් ආෆ්ටර් සේල් සර්විස් ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ඔබ වාහනයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් හොඳම වාහන සීරිස් එක ඔන්න දැන් මාකට් එකේ තියෙනවා. හරිද? ඊළඟට අදත් අපි කතා කරන්න ඕනි හච් 15 පැකේජ් එක ගැන. ඊට පස්සේ ලංකා ටයිල්ස් මේ දවස්වල ලොකු සේල් එකක් තියෙනවානේ. ඒ සේල් එක ගැනත් විස්තර කියන්නම්. 45% දක්වා ඩිස්කවුන්ට් ඕගලන්ට ගන්න පුළුවන්.

0: 98.2, 98.4 සියතා දිවයිනපුරා.
1: දැන් අපි අවුරුදු ගානක් තිස්සේ ඉතින් දත් මදිනානේ නේද? හැබැයි කවුරු හරි ඇහුවොත් ඇයි දත් මදින්නේ කියලා අපිට දෙන්න පොදු උත්තරයක් තියෙනවා. හැබැයි අපි හරියටම දැනගන්න ඕනේ ඇයි අපි දත් මදින්නේ කියලා. හරිද? ඉතින් ඒ කතාව අපි අදත් කතා කරනවා සුදන්ත එක්ක, සුදන්ත ටූත් පේස්ට් එකත් එක්ක. ඉතින් ඒක හරි වැදගත් වෙයි. මේ මුඛ සෞඛ්‍ය කියන එක හරිම වැදගත්. හරිද? මොකද දත් ටික තියෙන්න ඕනේ, මැරෙනකන් දත් ටික තියෙන්න ඕනේ. හොඳ ලස්සනට ඉතින් ඒ ගැන විස්තර කියන්න තියෙනවා. ඊළඟට BOC Travels ගැන කතා කරන්න නොනේ. විශේෂයෙන්ම BOC Travels වල ඒ කියන්නේ දැන් ඔබ ගිහිලා නියෝජිතෙක් හම්බෙන්න නම් කොයි කොයි තැන් වලටද යන්න ඕනි කියන එක ගැන විස්තර අද අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. කොකෝ ෆ්‍රයි හොඳම පොල් තෙල් එක ෆිසිකලි RBD කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඒක දැක්කත් බැලුවත් තේරෙනවා මේක නම් මාර ක්ලීන්, මාර ෂෝක් පොල් තෙල් එකක් කියලා. ගෙදර ගිහලා පාවිච්චි කරලා අපිට කියන්නකෝ කොහොමද ඔබේ එක්ස්පීරියන්ස් එක කියලා. කොකෝ ෆ්‍රයි නම බලලා ගන්න. ඊට පස්සේ NLB එකේ ආයිබෝ ලොටරි එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. පැල්වත්ත බටර් ගැන මතක් කරන්නත් ඕනි. ඒගොල්ලන්ගේ පැකේජින් ඔක්කොම අලුත් කරලා වෙනස් කරලා තියෙන්නේ. ඉතින් අර ගෝල්ඩ් ෆොයිල් එකක තමයි පැල්වත්ත බටර් මාකට් එකට එන්නේ. ඇත්තටම පිටරට ඉඳන් එන බටර් එකක් වගේ ඒ ලක්ෂරියේ පෙනුම ඒ පැකේජින් එකේ තියෙනවා. සහ ගාන හරිම සාධාරණයි. මොකද අපේ ලංකාවේ අපිටත් පුළුවන් බටර් හදන්න. පැල්වත් එක කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් ලංකාවේ නිෂ්පාදන කටයුතු කරන නිසා හරිම සාධාරණ ගානට පැල්වත් බටර් ගන්න පුළුවන්. ප්‍රයිම් ගෲප් එක මතක් කරනවා, මේ තමයි ප්‍රයිම් ටයිම් එක. ඔබේ කොළඹ අපාර්ට්මන්ට් එකට එන්න මේ තමයි හොඳම වෙලාව. ඉතින් හොඳම තැනින් හොඳම කෙනාගෙන් වැඩේ කරගන්න ප්‍රයිම් ගෲප් එකේ. අපි නම්බර්ස් ඔක්කොම ඩීටේල්ස් දෙන්නම්. හරිද? ඒවා කිසිම දෙයක් අංගගෙන තියාගන්න නැහැ. ඔබ කතා කරලා විස්තර දැනගෙන වැඩේ ගොඩ දාගන්න. එච්චරයි වෙන්න ඕනේ. මේ තමයි ප්‍රයිම් ටයිම් එක. ඊළඟට කාගිල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සම්වත්සරයේ තමයි මේ සමරන්නේ. වාසි ගොඩක් අපිට තියෙනවා. ඊට පස්සේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරන්න ඕනි. අපේ කමර්ෂියල් බැංක් එක ගැන කතා කරන්න ඕනි. අපි මේ දවස්වල රන් අය ගැන තමයි කතා කරන්නේ. අපි අබාන්ස් ඔඩියෝ සිස්ටම් එක ගැන උදේ විස්තර කිව්වා. රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ගෙදර අරගෙන යන්න පුළුවන්. ඒ වගේම අබාන්සකට ගියාම අමතක කරන්න නැතුව Xiaomi TV දෙස බලන්න. හරිද? බලලා තීරණයක් ගන්න. හරි, දැන් වෙලාව පත්තරේ බලන්න. 7:54.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ with හසා.
0: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
1: Hi Hasa, good morning.
4: Good morning Ascharya. Fresh දවසක් අදත් ඉතින් Kiehl's එකෙන් පණිවිඩය අරගෙන එන්නම්. ෆ්‍රෙෂ් කියන්නේ කෑමට බීමට විතරක් අදාළ එකක් නෙවෙයි. ඉතින් අද අපි පොඩි ෆ්‍රෙෂ් අදහසක් දෙනවා. මේක ඇත්තටම මේ අපි පුංචි කාලේ කරන්න පුරුදු වෙලා හිටපු එකක්. හැබැයි අර ටිකක් ලොකු වෙනකොට අපි ටිකක් පණ්ඩිත වෙනවනේ. ඒ හින්දා අපි මග අරගත්ත පුරුද්දක්. අපිට මොන හරි හිතට ආවම අපි හිතනවා ඒක මතක තියාගන්න ඕනේ කියලා. අනේ ටිකකින් බලනකොට අපිට මතකයි අපි මොකක් හරි මතක තියාගන්න ඕනේ කියලා මතක තියාගත්තා කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මොකද්ද කියලා අපිට මතක නැති වෙනවා. ඒ හින්දා පුංචි කාලේ වගේ පොඩි නෝට්බුක් එකක්, පෑනක් අතපෝන මානේ තියාගෙන මතක තියාගන්න ඕනේ කියලා යමක් හිතට ආවහම අනේ ඒක මතක තියාගන්න ට්‍රයි කරන්නේ නැතුව ඒක ලියලා තියාගන්න. එතකොට ආපහු වෙලාවක මං මොකක් හරි මතක තියාගන්න ඕන දෙයක් අර පොතේ ලියාගත්ත කියලා ඒක බලලා මතක් කරගන්න පුළුවන්. මං කියනවට මේ වෙනස පොඩ්ඩක් කරලා බලන්න, එකතු කරගෙන බලන්න. දවසේ කොච්චර දේවල් අමතක නොවී ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද කියලා. Kiehl's එක දවසම ෆ්‍රෙෂ් කරගන්න අපි යනවා පත්තරවල ප්‍රවෘත්ති ටික බලන්න. දිවයින පත්තරෙන් පටන් ගමු. රාජ්‍ය බලය ලබා ගන්න මෙහෙම පුළුවන්ද? සජබ සියලු තනතුරු වලින් අශෝක අබේසිංහ ඉල්ලා අස්වේයි. තවදුරටත් බෙදී විපක්ෂයේම සිටිනවාද? සජබත් එජාපයත් සිතා බැලිය යුතුයි. විපක්ෂයේ ජන බලය එක්රැස් කිරීමට සජබය මන්දෝත්සාහී වීම කනගාටුවක් කියලා කියනවා. සමග ජන බලවේගයේ ආරම්භක ජ්‍යෙෂ්ඨ නායකයෙකු මෙන්ම එම පක්ෂයේ වර්තමාන නියෝජ්‍ය ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අශෝක අබේසිංහ මහතා ඊයේ එම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් විය. ඒ මහතා ඉල්ලා අස්වීමේ සිය ලිපිය ඊයේ විපක්ෂ නායක හා සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇත කියලා දිවයින වාර්තා කරන තව දිගට මේක විස්තරය තියෙනවා. ඉල්ලා අස්වීම පිළිබඳව දිවයින කළ විමසමකදී අශෝක් අබේසිංහ මහතා පැවසුවේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා විපක්ෂය තුළින් කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව තමාට නොපෙනෙන බවත්, තමා සෑම අවස්ථාවකම එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ එක්වීම අපේක්ෂා කළත් ඒ සඳහා සමගි ජන බලවේගයේ පාර්ශ්වයෙන් කිසිදු උවමනාවක් නොමැතිවීම කනගාටුවට කරුණක් බවත් තමයි එයා කියන්නේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. 2015 නැවත මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළා. ඊට පස්සේ සමගි ජන බලවේගයට ගිහිල්ලා 2020 සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් වෙච්ච කෙනෙක් අශෝක් අබේසිංහ. ඉතින් සමගි ජන බලවේගය ට්‍රයි කරනවා මදිලු බලය ගන්න. ඒ හින්දා තමයි යා මේ අයින් වෙන්න තීරණය කරලා තියෙන්නේ. රටේ ජනතාවට ඉතා අහිතකර තීන්දු තීරණ රජයේ පාර්ශ්වයෙන් ගනිමින් තිබියදී, ගොවිබිමේ සිට සෑම ක්ෂේත්‍රයකම අර්බුද ඔඩුදුවමින් තිබියදී, විපක්ෂයේ ජන බලය ඒකරාශී කිරීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මන්දෝත්සාහීව කටයුතු කරන එක තමයි මේ කනගාටුවට හේතුව කියලා අශෝක් අබේසිංහ කියනවා. ඊට පස්සේ කියනවා මෙහෙම කෑල්ලා, එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුලදී පවා පක්ෂයේ යම් තීරණ ගැනීමේදී තමා නොදැනුවත්ව අදෘශ්‍යමාන හස්ත මගින් යම් යම් ක්‍රියාමාර්ග ගන්නා බවට චෝදනා කරන අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පක්ෂය දැනුවත් කළත් නිසි ක්‍රියාමාර්ග නොගත් බවටද චෝදනා කළේ. අන්න ඇත්ත කෑල්ල. ඒ කියන්නේ ඇත්තටම එයාට අයින් වෙන්නම හිතෙන තරහ යනම කෑල්ල තියෙන එතන. අර මේ බලය ගන්න දඟලන්නේ නැහැ විපක්ෂයේ මන්දෝත්සාහි වගේවත් ඇති. මේක තමයි පක්ෂයේ තීන්දුව තීරණ ගැනීමේදී තමා නොදැනුවත්ව අදෘශ්‍යමාන හස්ත විසින් තීන්දුව තීරණ. එහෙම කොහොමද නේද?
1: ඒක නානේ.
4: අදෘශ්‍යමාන හස්ත වලින් ගන්න තීරණෙක් එහෙම ඉන්න පුළුවන්ද?
1: දැන් මෙතන පින්නකොට කවුරුරි වෙන කවුරුරි මේව කරොත්?
4: බෑනේ. දැන් කවුරුරි අත දාලා මයික් එක ඔෆ් කරොත් එමේ මොට්ටු නෑ. අදෘශ්‍යමාන හස්ත එක්ක බෑ. ලංකාදීප පත්‍රයට මං එනවා. ඇමතිකමේ සිටියදී අයතාවත්කම් උපයලාගෙන මේ බෝරිං නිවස් එකක්. ඇත්තටම ආශ්චර්ය මේක මේ බෝරිං නිවස් එකක්. ඇමතිකමේ සිටිද්දී අයතාවත්කම් උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ්. ඇල්ලේ කෝටි 8ක හෝටලයක්, බදුල්ලේ කෝටි 3ක ගෙයක්. හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදා රිමාන්ඩ් බන්දනාගාර ගත කළ හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා තියෙනවා, අල්ලස් අරන් තියෙනවා. ඒ වටේ අහුවෙලා හිරේ විලංගු වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පැලි ආශ්චර්ය. එච්චරට සුලබයි ඒ නිවුස්. හරියට උදේ ඉර පායනවා, හැන්දෑවට හඳ පායනවා වගේ තමයි පොහට්ටුවේ කට්ටිය හිරේ යනවා කියන එක. රයිට්. මම යනවා ඊළඟ ප්‍රවෘත්තියට. හිටපු ජනපති මහින්ද රෝහලේ සිරන්ති කොළඹ ජාතික රෝහලේ. ඉතින් අනේ මන් දන්නේ නැහැ දෙන්නම ඔල්ගත වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඊයේ පෙරවරුවේ ඇතුළත් කරලා තියෙනවා. ICU එකේ යම් වෙලාවක් ප්‍රතිකාර අරගෙන ඊට පස්සේ සාමාන්‍ය වාට්ටුවකට යොමු කරලා තියෙනවලු. සිරන්ති වික්‍රමසිංහ සිරිලිය සවි ආයතනයේ මුදල් අවභාවිතා කළේයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්දනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ චිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට ඊයේ පෙරවරුවේ ඇතුළත් කළා කියලා බන්දනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා කියලා තියෙනවා. ඉතින් මං හරි කැමතියි පවුලක් එකට ඉන්නවට නේද? හොස්පිටල් ගියත් එකට, හිරේ විලංගුවේ ගියත් එකට නේද? එකට ඉන්න පවුලක්. දිනකට කුණු ටොන් 9000ක් එකතු වෙයි. ඒත් එකතු කරන්නේ ටොන් 4500යි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් අනාවරණයක්. ශ්‍රී ලංකාවේ දිනකට කසල ටොන් 9000කට ආසන්න ප්‍රමාණයක් ජනනය වුවද, ඉන් එකතු කරනු ලබන්නේ අඩක් පමණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගියදා අනාවරණය කළා කියලා ලංකාදීපය වාර්තා කරනවා. මේක බරපතල ප්‍රශ්නයක් ලංකාවේ. ලංකාවේ කසල එකතු කිරීම සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට අපි දකින්නේ කිචන් වේස්ට් විතරයි අනිත් කුණු එකතු කරනවා දකින්නේ බොහෝම අඩුවෙන්. ඒ අනුව දිනකට ජනනය වන කසලවලින් ටොන් 4500කට ආසන්න ප්‍රමාණයක් විධිමත් කසල එකතු කිරීමේ ක්‍රියාවලියට ඇතුළත් නොවන බව එම දත්තානුව පෙනී යයි. එසේම ශ්‍රී ලංකාවේ වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 250,000කට වැඩි ප්‍රමාණයක් ජනනය වන බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දීලා තියෙනවා. බැහැර කරන කසලවලින් 63%ක් පමණ විවෘත ස්ථානවලට බැහැර කරනවලු. බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් බොහොමයක් නිසි ප්‍රතිචක්‍රීකරණයට ලක් නොවන අයුරින් අවිධිමත්ව තමයි මුදා හරිනවා කියලා කියන්නේ. මේ තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවේ කසල කළමනාකරණ ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නිෂ්පාදකයන්ට වැඩි වගකීමක් පැවරන නව නීතිමය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පීවරගෙන තියෙනවා කියලා කියනවා. ඒ අනුව කසල පිළිබඳව නිෂ්පාදකයාට පුළුල් වගකීමක් පැවරෙන EPR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය පදනම පසුගිය ජූලි 24 වෙනිදා ජාතික පාරිසරික පනතට සිදු කළ සංශෝධනය මගින් ප්‍රථම වරට ස්ථාපිත කරලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ අලුත් ක්‍රමවේදය යටතේ භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට නිකුත් කරලා පස්සේම භාණ්ඩය හෝ එහි ඇසුරුම කසල බවට පත්වන අවස්ථාවේදී එය නිසි ලෙස එකතු කිරීම, නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නිෂ්පාදකයන්ටද වගකීමක් පැවරෙනවා. ඒක සාමාන්‍යයෙන් දැන් ඒ නීතිය එන්න කලින් ඕනෑම භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ ඒකේ වගකීම තියෙන්නේ පාවිච්චි කරපු කෙනාට සහ කසල බැහැර කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවලට. හැබැයි දැන් මේ EPR ක්‍රමවේදය නිසා භාණ්ඩයක නිෂ්පාදකයාටත් ඒ භාණ්ඩයේ ඇසුරුම කසල බවට පත්වට මොහොත දක්වා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් බැඳෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒව නැවත එකතු කරන්න ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට බාර දෙන්න වගේ තැන්වලදී නිෂ්පාදකයාට නැවත මැදිහත් වෙන්න සිදුවේවි. දිනමින පුවත්පතට මං එනවා. දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ කොටි සංවිධානය. ජවිපෙ සම්බන්ධ නෑ. මාලිමාව ආවොත් පෙරහැර නවත්වනවා කිව්වා. එහෙම වුණේ නෑ. මල්වතු මහනාහිමියෝ සජබ මන්ත්‍රීවරුන්ට පහදති. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් කිසිදු අවස්ථාවක දළදා වහන්සේ වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල නොකළ බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියෝ සමගි ජනබලවේගේ මහලේකම් රංජිත් මද්දුම්බාර්නාර මහතා ඇතුළු පිරිසක් හමුවේ ඊයේ පැවසු කියලා තියෙනවා. මේක වීඩියෝත් එහෙම ෂෙයා වුණා. ගිහිල්ලා මේ සමගි ජන බලවේගේ කණ්ඩායමක් කතා කරනවා මහනායක හිමියන් සමග. ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවටත් බෝම්බ ගැහුවා යයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් තමයි මහනායක හිමියෝ මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. එතනදී මෙන්න මේ කාරණා ටික අපි වැදගත් කොට සලකන්න ඕනේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල කියනවා මෙන්න මෙහෙම. අද අපේ රටේ ඉන්න විධායක ජනාධිපතිවරයෙක් JR ජයවර්ධන මහත්තයා කිව්වා විධායක ජනාධිපතිවරයාට කරන්න බැරි පිරිමියෙක් ගැහණියෙක් කරන එකත් ගැහණියක් පිරිමියෙක් කරන එකත් විතරයි කියලා. වෙන ඕනෑම දෙයක් විධායක ජනාධිපතිට කරන්න පුළුවන්. නව නීති හදන්න මාස 2-3ක් යනවා. මේ කියන්නේ අර ස්වාමින් වහන්සේලාව සිරගෙට නියමුණා, සිර දඬුවම් නියමුණාට පස්සේ තවත් ඉවර නැති නඩු තියෙනවා නම් ඒවට ගෙනියන්න සිවුර අන්දල ගෙනියනවද සුදු අන්දල ගෙනියනවද කියන සංවාදය සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්න ගිහිල්ලා. ඉතින් අලුත් නීති හදා දෙන්නේ නැතුව ජනාධිපතිතුමාට කෙලින්ම ඒක කරන්න පුළුවන් කියලා තමයි ලක්ෂ්මන් කිරිහැල්ල කියන්නේ. මල්ලොතු මහනාහිමියන් කියනවා ජනාධිපතිවරයා කිව්වා සති දෙකකින් මේක කරනවා කියලා. නැවත ලක්ෂ්මන් කිරියල්ල කියනවා සති දෙකකින් නීති හදන්න බෑ, පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. නව නීති සතියෙන් දෙකෙන් හදන්න බෑ. ජනාධිපතිවරයාට තිබුණේ නීති හදන තෙක් සුපුරුදු සිවුර ඇතිව ඥානසාර හිමියන්ට අධිකරණයට එන්න අවස්ථාව දෙන්නයි. විධායක ජනාධිපති ලෙස ඒක කරන්න පුළුවන්. නීති හදන තෙක් පමණයි මේක කරන්නේ. ඒක නීතියක් නෙවෙයි, විධානයක් ලෙස කරන්න විධායක ජනාධිපතිට පුළුවන් කියලා ලක්ෂ්මන් කිරියල්ල කියන. ඇත්තටම විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් මේ තරම් ජනාධිපතිතුමාව අගය කරන සුළු ප්‍රකාශයක් කරනවා මම ඊට කලින්නම් දැකලා නැහැ. ඒ කියන්නේ ලක්ෂ්මන් කිරියල්ල කියනවා විධායක ජනාධිපතිට ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරයි බැරි. JR ජයවර්ධනත් ඒක කරලා තියෙනවා. නීති හදා දින්න ඕනේ නැහැ. එයාට ඕන දෙයක් එයාගේ විධානයක් හැටියට කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම බලයක් තිබියදී ඒ බලය අනිසි විදියට පාවිච්චි කරන්න නැතුව හරියට නීති හදලා නීති සම්පාදනය කරලා නීත්‍යානුකූලව වැඩ කරන්න හදනවා කියලා ජනාධිපතිතුමාව මෙහෙම විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෙක් මාක් කරන එක ඇත්තටම හරිම වටිනවා. බලන්න නේද? ඒ කියන්නේ කිසිම මේ අර උද්දච්චකමක් තරගකාරීත්වයක් නැතුව ඒ ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සලකුණු කරලා පෙන්නනවා බාට ජනාධිපතිව ඕඩක කරනවා විධානයක් දුන්න හැකි මෙහෙම හැබැයි එහෙම කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම හරිම ෂොක් එක. ඒ අතර මේ කතා බහ ඉස්සරහට යනකොට කියනවා මේ ආණ්ඩුව පටන් ගත්තෙම නිරාගමික කතාවක මේ රංජිත් බඩ්ඩුම් බණ්ඩාර මන්ත්‍රීවරයා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවා බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා. එතකොට මල්ලොත් මහානායක හමුදුරු කියනවා කොච්චර දුරට ඕවා ඇත්තද කියන්න බෑ. මේ අය බලයට આવොත් පෙරහැර නතර කරනවා කිව්වා. කොහොම නතර වුණේ නැහැනේ. ඔය කරගෙන යන්නේ වෙනත් ආගමික උත්සවවලටත් එතුමන්ලා සහභාගී වෙනවා. ඔන්න එතකොට රංජිත් බඩ්ඩුම් බණ්ඩාර මන්ත්‍රීවරයා කියනවා මේ අය කතරගම් පෙරහැරට බෝම්බ ගැහුවා. දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. කිව්වම මහානායක හමුදුරු කියනවා මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ කවුරුවත් විශ්වාස කරන්න බෑ. අපි දන්නවා ඇත්ත. තුවක්කු නම්බුදුර ගත්තා. උපන්දිනය සමරන්න කේක් කවල මාලිගාවේ මුරට ඉන්න පොලිස් නිලධාරින්ට තුවක්කු උදුර ගත්තා. මේ අය LTTE වගේ බෝම්බ ගැහුවේ නෑ. මේවා හිටපු දේවර්ණ නිලමේ නිරංජන් කියන බොරු. සමහරු කියන්න දෙයක් නැති වුණාම බොරුවක් හරි කියනවා කියලා මහානායක හමුදුරු කිව්ව බව තමයි ඉතින් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වෙතත් ඒ විපක්ෂ කණ්ඩායම ජනාධිපතිතුමා බලය අනිසි ලෙස පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් මහානායක හාමුදුරුව ඉස්සරහදිම ඒ විදිහේ අගය කිරීමක් කරලා තියෙන එක නිකන් අගය කරන්නේ නැහැ වගේ අගය කරලා තියෙනවා.
1: අන්තිමට අගය වෙලා
4: බොහොම අගෙයි විපක්ෂයන්. එහෙම තමයි වැඩ කරන්න ඕනේ. ගිහිල්ලා එන්න.
1: සුබ දවසක්.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත් හසා.
0: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න. ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
1: උදේ 8:00 වෙනාඩි 9:00 යි.

0: Theatre Top Story.
1: කොකේන් සමග විදේශිකයින් සිවුදෙනකු අත්අඩංගුවට. කොකේන් මද්‍රව්‍ය සමග විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියන් දෙදෙනකු කොළඹ දිසා අපරාධ කොට්ටාසය විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොල්ලුපිටිය හෝටලයකදී සහ සුපිරි වෙළඳ සැල් සංකීර්ණයක් තුළදී ඔන් සත තිබූ කොකේන් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 49ක් පොලිස් භාරයට ගෙනුණා. සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 23ත් 52ත් අතර වයසවල පසු වන ජමයිකානු ජාතිකයින්. මෙතර අයිස් සහ කුෂ්මද්‍රව්‍ය සමග සැකකරුවකු අමලගොඩ කුලිගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්ධන අංශයට ලද තොරතුරු මත දිවසක් සෝදිසි කිරීමේදී සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සැකකරු සතුව තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක් සහ කුෂ් ග්‍රෑම් 510ක් පොලිස් භාරයට ගෙනුණා. සැකකරු අවුරුදු 32ක් වන කුලිගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජකින්ගෙන් කප්පම් ලබාගත් බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ මාධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය විසින්.
0: අනුග්‍රහය
2: මොකදනේ මම ඊයේත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න 98.2 98.4.

0: වාට මං අද වාගේ වාගේ මම පොඩි ප්‍රශ්නයක් අහනවාට මේක හිතෙන දෙයක් කියන්න හරිද? මං වායෙන් අහනවා ලෝකයේ තියෙන භයානකම ආයුධය මොකක්ද කියලා. දැන් මේ දවස්වල ආයුධ ගැන ඇහෙනවනේ. මේ දවස්වල ආයුධ ගැන ඇහෙනවා. දැන් සමහර ඒවා හදලා තියෙනවා. එක පාටම මේ උඩ යන ප්ලේන් එක එක පාටම නිකන් එන්ජින් මොෆ් කරලා ගියා වගේ ඩග්ගල නතරල කඩන් වැටෙන.
1: හරි.
0: මේ යුද්ධවල අපි දකින එකක් තමයි නිතරම ඩ්‍රෝන් ප්‍රහාර ගැන අහනවා.
1: යස්.
0: දැන් නිකන් ඩ්‍රෝන් මෙහෙම ඇවිල්ලා ඩොග්ගල බිමට වැටෙනවා.
1: හ්ම්.
0: එංග පලන්න තියලාගේ. එංග පලන්න තියලාගේ වැටෙනවා.
1: හා ඕකේ.
0: ඊට පස්සේ තව ආයුධ හදලා තියෙනවා. හ්ම්. ඒවට පාවිච්චි කරලා තියෙන ශබ්ද තරංග.
1: හරි ඕකේ.
0: ඒ ශබ්ද තරංග මූනිසන් වලට වඩා භයානකයි.
1: හ්ම්.
0: වාහන ගොඩනැගිලි ඇඟ පතවල් ඉරිලා යන්නේ ශබ්ද තරංගේ නිකුත් කරපුවාම කන්සන්ට්‍රේට් කළ යවනවා සුන්නත් දූවිල වෙලා
1: යනවා. ඕකේ. මට හිතෙනවා
0: තව මේ අක්කු මොනවා තියාගෙන ඉන්නවද කියලා. අපි දන්නේ නැහැ. අපි නියුක්ලියර් කියලා කිව්වට ඒ නියුක්ලියර් මොන වගේවද කියලා කියන්න අපි තාම දන්නේ
1: නැහැ. හරි ඕකේ.
0: ඒ ටිකත් කියලා මං ඔයාගෙන් අහනවා මේදී ලෝකේ භයානකම ආයුධය මොකද්ද?
1: පරමාණු බෝම්බයක්ද
0: මිසයිලයක්ද ඔහයිෝ ක්ලාස් සබ්මරීනියක්ද?
1: පරමාණු බෝම්බයක්.
0: ඔහයිෝ ක්ලාස්
1: සබ්මරීනියක්ද? ඒක නම් පොඩි එකක් වෙන්න ඇති. හරි.
0: තුවක්කුවක්ද?
1: T-56ක්ද?
0: අට මම කියන්න. මෙන්න මේ ආයුධය නිසා තමයි කවදාවත් හොරකම් නොකරපු මිනිස්සෙක් කම්බ හොරෙක් වෙන්නේ. කවදාවත් බොරුවක් නොකියපු මිනිස්සෙක් චේතිය රජුරුවන්ව පරද්දන බොරු කියන්නේ. කූඹියෙකුට වරදක් කරපු නැති මිනිස්සෙක් දරුණු සටන්කාරයෙක් අපරාධකාරයෙක් වෙන්නේ. ඒ නිසාම මේ ආයුධය නිසා තමයි මිනිස්සු ගින්දර පාලනය කරන්න ඉගෙන ගන්නෙ. මේ ආයුධය නිසා තමයි මිනිස්සු රෝද හදාගන්නේ, ප්ලේන් හැදුවේ, වෛද්‍ය විද්‍යාව දියුණු වුණේ. කෙනෙක් අපරාධකාරයෙක් වුණත්, තාමිනියෙක් නිපයුම්කාරයෙක් වුණත් මේ භයානක ආයුධය නිසා මං ඔයාගෙන් අහනවා මොකද්ද මේ භයානක ආයුධය ඔයාගේ සහ මම ගාවත් ඕනම වෙලාවක තියෙන මොකද්ද මේ ආයුධය?
1: මොලය.
0: ඉතින් මම මොලය ඔයාගේ මගේ දෙන්නගේම ගාව තියෙනවා කියනවාද? මම මොලය ගැන කතා කරන්නේ අද්දෙක නැතත් කෙනෙක්ව ඉස්සරහට ගිරියන්නේ මේ ආයුධය පුළුවන්.
1: හිත
0: හිතර සම්බන්ධයක් තියෙනවා. ඈවරයි හිතර
1: සම්බන්ධය.
0: මානසම එකම දේ වෙනවා කියලා.
1: හිතට සම්බන්ධ මොලයක් නෙමෙයි. හිතන එක නෙමෙයි.
0: හිතනකට සම්බන්ධයක් තියෙනවා. ලෝකේ තියෙන භයානකම ආයුධය.
1: කියන්නේ
0: මට කියන්න ඕන එක.
1: ආයන්නේ
0: පටන් ගන්න. ආමාශය තමයි ලෝකේ තියෙන භයානක ආයුධය කියලා මේ මිස් කියනවා. ආමාශය ඈවරයි.
1: නෑ. ඊළඟ අකුරු මොකද?
0: අක්මා වෙන්න.
1: අක්මා කියන්නේ. ඊළඟ අකුරු මොකද කියන්නේ? මට මේක මන්ට කියන්න.
0: ආවා ගියා.
1: බලගින්න
0: කලින් මෝන් ගියා. ඔබත් මාත් ගාව තියෙන ඔබව අපරාධකාරයෙක් කරන්නේ ඔබව නිර්මාණකාරයෙක් අවශ්‍යතාවය දෙන මේ මිස්ටර් ප්‍රසන්න ආදයක මිස් ඉතාම හොඳ තැනකට අද ඇවිල්ලා තියෙනවා. ආශ්‍රය නිසා බලන්න, ආශ්‍රය නිසා.
1: යකඩ
0: පවා කාන්දම් වෙනවා කාන්දම් ගාව තියෙද්දි. යකඩ පවා මේවා යකඩත් නෙමෙයි නේද? ගහන මරත් අප්පුඩියක් ගහන්න මරත් ගහන අප්පුඩියක් මේ මිස්ටර් මේ තත්තර දෙමව්පියන්ට බැරි වැඩක් කරපු ඒ කරපු මම මගේ අවශ්‍යතාවය.
1: රයිට්.
0: අවශ්‍යතාවය. මේ කියමන මතක තියාගන්න. නෙසසිටි ඔබේ නෝ ලෝ. සිංහල වචන
1: සිත්. ඔබේ. නෙසසිටි ඔබේ. හරි.
0: ඔව්.
1: නෝ මොකද?
0: නෝ ලෝ.
1: නෝ ලෝ. ඕකේ.
0: ඒක නෙසසිටි ඔබේ නෝ ලෝ. අවශ්‍යතාවයට නීති නැ කියන එකයි සරල සිංහල පැහැදිලි කිරීම.
1: යා ඕකේ.
0: අවශ්‍යතාවය ආපු නිසා තමයි මිනිසු මේ සේරම දෙ කරේ.
1: Got it.
0: අවශ්‍යතාවය.
1: Yes.
0: ඒ ඕමනාව ආපුවම හොඳට හෝ නරකට මිනිස්සු ජීවිත කාලෙම කරන දේවල් උනත් කරනවා.
1: හොඳ උනත් නරක උනත්.
0: කල්පනා කළා. පුඩ කල්පන කළ බලන් මොකක්ද ඔබට එහෙම තියෙන අවශ්‍යතාවය මේ වෙලාවේ. එහෙම අවශ්‍යතාවයක් නැත්තම් ඔබ සාමාන්‍ය පාංකඩයක් වගේ හෙට යනවා, මේ හෙට යන අවසර ගෙදරෙනවා, ඔය ටික තමයි තියෙන්නේ. ඔබට එහෙම දැවෙන අවශ්‍යතාවයක් ආවද? ඔබ බලන්න ඒ වගේ දැවෙන අවශ්‍යතාවයක් ආවම ඔබ හැසිරලා තියෙන විදිය මතක් කරගන්න. අහන්න ආසයි ඔබේ මේ කතාව.
1: හරි, ඔකේ. අදන්නද මගේ දැවෙන අවශ්‍යතාවය මොකක්ද?
0: මොකද්ද මොකද්ද?
1: මට තියෙන දැවෙන අවශ්‍යතාව. නෝ නෝ. මට ඕනේ කොළඹින් අපාර්ට්මන්ට් එකක්. ඒක තමයි මට මේ මොහොතේ දැවෙන අවශ්‍යතාවය. මගේ ගිනි ගන්නවා වගේ මාව. ඒ අවශ්‍යතාවය.
0: ඔව්, ගිනි ගන්න. මොකද ඔච්චර බලන් ඉන්නේ. ඒ මට එම් පේන. දැන් සති ගානක් තිස්සේ කියනවනේ මේ මේ.
1: දැන් තමයි ප්‍රයිම් ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ.
0: ඔව්. මට ප්‍රයිම් ටයිම් එක ඕමම යයි. දාද කීයද දවස?
1: අද
0: 13යි. 15න් ඉවරයිද කවුද කියන්නේ? 31 වෙනකන් තියෙනවද?
1: 31 වෙනකන්
0: තියෙනවා. අම්මෝ යන්තම් ඇති. යන්තම් ඇති. ඔබට දෙවෙන අවශ්‍යතාවයක් තිබුණාද කොළඹින් සෙටල් වෙන්න?
1: යා.
0: දැන් මීට ටික කාලෙකින් ගත්තොත් එහෙම කොළඹින් සෙටල් වෙනවා කියන එක නිකන් හීන වෙන බොරු කතාවක් වගේ නේද? එහෙම කරන්න බෑ වගේ නේද?
1: ඔව්, ඒකනේ. ඒක
0: නිකන් එහෙම කරන්න බෑ වගේ. ඇත්ත ඇත්ත. ඒ කියන්නේ කොළඹින් අපිට ඉඩමකුත් අරගෙන වියදම් කළා ගේකුත් හදලා එහෙම කරන්න ගියා නම් මට හිතෙනවා මෙයා අපි කවදාවත් කරන්නේ නැහැ කියලා. සමහරට සල්ලි තිබ්බත් කරන්නේ නැහැ. ඇයි? පොඩි දුකක්ද? ඉඩම ගන්න එක නෙමෙයි. ඉඩම ගන්න එක ඉඳලාම හිතන්නකෝ.
1: යස්, ඒකනේ. තනක් හොයා ගන්න එක.
0: බ්‍රෝකර්ලට කියලා
1: මේ
0: මිනිසුන්ගේ ගාස්තු ගෙවලා තැන් තැන් වලට උන්දලත් එක්කන් යනවන නියම තැන් වලට නේද? නියම තැන් පෙන්නනවා
1: ලංගේ. අස්නම තියෙන තැන් තමයි
0: කියන්නේ. නියම ඒවා පෙන්නනවා ගෙනෙලා.
1: නඩු හබ.
0: ඔව්. අනිත් එක බ්‍රෝකර්ලයි ඒවා විකුරන මිනිස්සුන්ගේ සමහර මිනිස්සු ඉඩම් අරන් තිනවා
1: මේ. හරි.
0: ඉඩම් අරගෙන ඒ ඉඩම් වලට අයිතිකාරය 3-4 ඉන්නවා. බලනකොට හොර ඔප්පු හදලා.
1: හා, ඕකේ.
0: ඔයා හිතන්න අපි කොහොමද ඒව දැනගන්නේ? අපි ඒව දැනගන්නේ අවසාන මොහොතේනේ.
1: ඕන තරම් අහු වෙලා ඇති මිනිස්සු.
0: අපි අවසාන මොහොතේනේ දැනගන්නේ.
1: ඒකනේ.
0: එතකොට මේ සල්ලි ගත්ත මිනිස්සු, ඒව දීපු මිනිස්සු, මේ ડોකියුමන්ට්ස් අපිට දීලා සල්ලි ටික අරගෙන ගිය මිනිස්සු. ඒ කිසි කෙනෙක් හොයාගන්නත් නැහැ.
1: අම්බෝ, ඒ නිසා තමයි අපි ওই වැඩවල වලට අත ගැහුවේ නැත්තේ මෙච්චර කාලෙ.
0: සල්ලි තිබ්බත් අත ගහන්න බයයි දැන්.
1: යස්, ඒක හරි.
0: අපි දන්නේ නැහැ. අපි කාවද විශ්වාස කරන්න ඕනේ? කාවද විශ්වාස කරන්න හොඳ නැත්ද කියලා? ඒක අපි කරලා ඉගෙන ගන්නද? එහෙම
1: බෑ.
0: පොඩි ගණන් වලින්ද අපි මේ ඉගෙන ගන්න යන්නේ? මේ පාඩම?
1: ඕ.
0: බෑ, අපිට ඒක දරන්න බෑ. මිනිස්සු බයයි. මිනිස්සු ඉඩමක් දන්නේ නැති මිනිස්සුකින් ගන්න බයයි. අපි දන්නේ මේ මේ මේ කාගේ ඉඩමක්ද මේ කියලා. මොන ගේම් මැනවද මේ කොච්චර හොරු අල්ලනකොත්? ඒව ලස්සනට කරයි යනවා. හැමදාම සතියකට දෙකකට සැරයක් මොකක් හරි එහෙම අහුවිච්ච මාට්ටුච්ච මිනිහෙක්ගේ කේස් එකක්.
1: ප්‍රශ්නේ උනාට පස්සේ තින් මේ මොනසට ඉතින්
0: ප්‍රශ්නේ උනාට පස්සේ සමහර ආයතන හැසිරෙන විදිය දැක්කහම මට හරි දුකක් හිතෙනවා. නේද? සමහර ප්‍රශ්න වලදී අනේ මිනිසුන්ට වංචා කරලා මිනිස්සුගේ සල්ලි අරගෙන දුකක් හිතෙනවා ඒවා.
1: ඉතින්
0: අපි ඉතින් මොකද ඔබ කරන්නේ? මේක කරන්න බෑ කියලා නෑ නෑ. අවශ්‍යතාවය, ඔබේ අවශ්‍යතාවය ඒක තියාගෙන ඉන්නක මාර වැදගත්. අපි ඔබට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පාර පෙන්නලා තියෙනවා.
1: මේ තමයි ප්‍රයිම් ටයිම් එක. ප්‍රයිම් ගෲප් එක ඔබට ආරාධනා කරනවා.
0: ප්‍රයිම් ගෲප් එක, ප්‍රයිම් ටයිම් එක, ප්‍රයිම් ලොකේෂන් එකකින්.
1: හරි.
0: ඔබ අරගෙන තියෙන ප්‍රයිම් ඩිසිෂන් එක.
1: වව්, ගුඩ්.
0: ඔයා කියන්නේ ප්‍රයිම් එකේ, ප්‍රයිම් එකේ මේ අපාර්ට්මන්ට් පටන් ගන්නවා මිලියන 50 ඉඳලා.
1: ඔකේ.
0: ඔබ ඔක්තෝබර් 31කට කලින්. ඔක්තෝබර් 31කට කලින්.
1: යස්.
0: ඒ කොයි එකටද ඔබ සෙටල් වෙන්නේ? ඔබට කොයි හරියද ආස?
1: හරි.
0: කොළඹත් ඉතින් තැන් ගොඩක් තියෙනවනේ.
1: තියෙනවනේ.
0: කොයි හරියද ඔබ මේ හොයන්නේ? එතකොට බජට් එකත් ඒකට සෙට් වගේද? ඔබ ඩිසිෂන් එකක් අරගෙන පළවෙනි පේමන්ට් එක කරන්න ඔබ ඉතුරු කරගන්නවා මේ වෙලාවේ. මේ වෙලාවේ කිසිම දවසක ඔබට මේ කරන්න හම්බෙයිද නැද්ද කියලා මට දැන් කියන්න බෑ. මෙහෙම එකක් කවදාකවත් ළඟදී දීලා
1: නැහැ.
0: හරි. 120ක සේවිං එකක් ඔබට ප්‍රදානය කරනවා. ඔබ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක තෝරගද්දි මිලියන 50 ඉඳලා පටන් ගන්නවා.
1: හරි.
0: එතනමත් මිලියන 10ක ඔබට සේවිං එකක් සෙට් වෙනවා. එතනම. සමහර ඒවා හදලා ඉවර වෙන ළඟයි.
1: හරි.
0: සමහර ඒවා හදාගෙන යනවා. මං කියන්නේ හදාගෙන යන්නේ වෙන් අපිට හොඳ ප්‍රයිස් හම්බ වෙනවා. දන්නවනේ හදාගෙන යන්නේ. ඔයාට අවුරුදු 4ක්ද කොයිද ඔන්න මම හම්බෙනව නේද මේක නිකන් අර.
1: ගෙවාගෙන යන්නෝ.
0: ගෙවාගෙන යන්න.
1: යස්.
0: එහෙම ගෙවාගෙන යන්න හම්බ වෙන අවුරුදු 4ක කාලයක්. මේ ඔක්කොම අස්සේ.
1: හරි.
0: අර 120ක සේවිං එකයි අරවා මේ ඔක්කොම අස්සේ. ගොඩක් වෙලා හිතන්න නෙමෙයි. ඔබට තීරණයක් ගන්න පුළුවන් මෙහෙම. මම අද කෝල් එකක් දෙනවා.
1: හරි.
0: මම ඒගොල්ලන්ගේ ඔෆිස් එකකට යනවා නැත්තම් කහවරි ගෙන්න ගන්නවා. මේ තියෙනවා මම

0: දුක්විඳිනවා.
1: එච්චර ප්‍රමාණයක්?
0: මේ මේ මේ තරම් දත්මදින මිනිස්සු අපි ඈ. ඔන්න ඔන්න ප්‍රශ්නේ.
1: හරි.
0: දැන් මං වාගේ නිකන් ඇත්ත කියන්න ඕනේ.
1: හරි.
0: වාගේ කිසිම ප්‍රශ්නයක් නැද්ද හැමදාම?
1: තියෙනවා.

0: බුරුසු ඒවත් නෙමේ අපි හිතනවා. අපි මොකද අපි මදින විදිය අවුලක් තියෙනවා වගේ. කිසිම වැරද්දක් අපේ පිට ලේසියෙන් දාගන්න නැති අපි.
1: හරි.
0: ඇයි වාගේ දත් ඔහොම නරක් වෙලා තියෙන්නේ? ඇයි වාට විදුරුමස් රෝග තාම තියෙන්නේ? දතුත් මැදලා කියලා ඇහුවොත් අපි කියන්නේ නෑ මොකක් කරි මේ මම මදින විදිය මොකක් කරේ අවුලක්ද කොහෙද?
1: හරිය මැදිලා නෑ.
0: අන්න. උඩ ඇඳ මැදෙන්නේ
1: නෑ. ඒකනේ.
0: ඔය විශ්වාස කරන්න.
1: හරි.
0: විශේෂයෙන්ම ගර්භණී කාලවල. ඒ විතරක් නෙමෙයි අනිත් අවස්ථාවලදීත්. දැන් හොයාගෙන තියෙනවා මේ දත්. ඉතාම දරුණු විදිහට අපේ ස්නායු පද්ධතියත් එක්ක සම්බන්ධයි කියලා තේරෙන දතේක කොහොමද හැදුණා
1: වනේ? ඔව්
0: අනිවාර්යයෙන්. හෘද රෝග, පෙනහළු රෝග, ගර්භණී අවස්ථාවල සංකූලතා, ආතරයිටිස් වගේ රෝගවලටත් අපි දන්නේම නැතුව අපේ මේ දත් නරක් වෙන එක විදුරු මස් වල එන ප්‍රශ්න බලපානවා කියලා දැන් කියනවා.
1: සීරියස්ලි?
0: සීරියස්ලි තමයි බුදා.
1: ඕනේ.
0: සීරියස්ලි තමයි අපි.
1: කොහොමද මේ දත් ටික මේව කරගන්නේ?
0: ඔයා දන්නවද? ඉස්සරම ගා කෑත කාලේ සුමේරියානු වෛද්‍යවරු විශ්වාස කරාලු මේ පණුවෙත් තමයි මේ දත් කන්නේ. ඒක පොඩි කාලේ අපිට දෙන්නෙත් එහෙනේ මේ පණුවෙක් තමයි මේ කන්නේ මේ දත් මේව කරන්න පණුවෙක්.
1: අපිත් හිතනවා පණුවෙක් ඇවිල්ලා මෙහෙම දත් කනවා. අපේ
0: අපිට අපිට විවිධ චිත්‍ර රූප තිබුණා අපිට. අපි දැන් අපි කට ඇරිලා ඉන්නවා.
1: ඕ.
0: අම්මලා කියනොත් එක්කනේ දැන් කට ඇරගෙන මේ දාගන්න එපා.
1: පණුවෙයි.
0: පණුව එනවා.
1: හරි.
0: පණුව ගිහිල්ලා දත්කයි. ඒ පණු සීන් එකෙම තමයි හිටියේ. අපි උදේට බලනකොට ඒ පණුවක් පේන්නත් නැහැ.
1: අපි කියන්නේ දතක් නරක් වුණාම පණුව
0: පණුව කාලා කියලානේ. මෙච්චර ලොකු වෙලා අපි කියනවානේ මේ මගේ එකක් දත පණුව කාලා කියන්නේ නැද්ද?
1: කියනවා
0: කියනවා. නිකම්ම කියවෙන පුරුද්දක්. මගේ මේ යට දත පණුව කාලා. පණුව කාලා. ඇත්තම වටේ පොඩි. ඇත්තම මේ දත් වලට මේ මොකද මේ වෙන්නේ? අපේ දත් වල අපේ මැලිය අපේ තියෙන මේ මිදුරු මස් ආශ්‍රිතව.
1: Yes.
0: හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා කියන ಜಾති දෙකම ඉන්නවා. ඇනරොබික් සහ ඇරොබික්. ඇනරොබික් කියලා කියන්නේ නරක බැක්ටීරියා.
1: Yeah, okay.
0: ඒගොල්ලෝ අපි කන පිටි ಜಾති, අපි කන සීනි ಜಾති ඒවා උඩ තමයි නරක බැක්ටීරියා වැවෙන්නේ.
1: ආ, okay.
0: ඒවා ආශ්‍රය කරගෙන තමයි අපේ දතේ ප්ලාක් එක හැදෙන්නේ. ඔය මැලියන් තට්ටුවක් වගේ එන්නේ.
1: මොකනේ?
0: ඔය තින් මොයිගේ පාට ඊයේසේ වල පාටයි.
1: හරි මිති
0: මොකද්ද පොය
1: බොරු බොරු එහෙම නෑ
0: අම්මෝ දැන් පෙන්නුවේ තත්තේ තත්තේ බොහොම කටපයි මන් දැන් දැක්කනේ.
1: අනේ පොඩි එකනගේ දත් දෙකක් කැටිලා
0: සත්‍ය බොහොම කටුයි මන් දී.
1: ඕ ඒ පොඩි එකනගේ සත්‍ය බොහොම කටුයි මගේ දත් දෙකක්
0: කැටිලා. රයිට් ඉතින් අපි අද ඔබට කියන්නම්.
1: හරි.
0: මේ අපේ කන කෑම මත ක්‍රියාත්මක වෙලා එක එක අම්ල හදන ඒ අම්ල වලින් තමයි අපේ මේ දත දිරන්න පටන් ගන්න.
1: අනිත්ක
0: මතක තියාගන්න ඇනිමේෂන් ලින් පෙන්වනවා වගේ දත දිරලා කෑල්ලක් ගියාට පස්සේ හිලක් හැදුනට පස්සේ උදේ දවල් රෑ නැතුව 3-4 ගමන මැද්ද කියලා දත වැවෙනවද? දත් වැවෙන්නේ නැහැ. මතක තියාගන්න දත් වැවෙන්නේ නැහැ. එහෙමනම් පුරවන්නම ඕනේ.
1: Yes, okay.
0: මේක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා හෙවොත් සරල උත්තරයයි ලින්ක් සුදන්ත ටූත් පේස්ට් එක පාවිච්චි කරන්න.
1: ඕකේ.
0: ලින්ක් සුදන්ත ටූත් පේස්ට් එක පාවිච්චි කරන්න. බය නැතුව පාවිච්චි කරන්න පටන් අරගන්න. මාසයක් මැදලා ප්‍රතිඵල තේරුම් ගන්න. ඊට පස්සේ ඔබ ඩිසයිඩ් කරන්න ලින්ක් සුදන්තත් එක්ක ගමන යනවද නැත්නම් පරණ මොකක් හරි එකකට ස්විච් වෙනවද කියලා. ඒක ඔබේ ඩිසිෂන් එක.
1: අපි ඒක රෙස්පෙක්ට්
0: කරනවා. හරි. අපි ඔබට කියනවා ලින්ක් සුදන්ත ටූත් පේස්ට් එක පාවිච්චි කරලා.
1: හරි.
0: දත් මාසයක් මැදලා බලන්න. ලින්ක් සුදන්ත දත් බෙහෙත් බැග් ගන්න ඔබට ලීස් එකක් දාන්න ඕනේ නැහැ මන් දන්න විදියට.
1: ඒ උගස්ත යන්න ඕනේ නැහැ.
0: ඕනේ නැහැ.
1: හරි.
0: ලෝන් එකක් දාන්න ඕනේ නැහැ. ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ගන්න ඕනේ නැහැ එක ගන්න. ෂුවනේ?
1: ෂුව ෂුව ඩෙෆිනිට්ලි.
0: ලින්ක් සුදන්ත මන් දන්න ඔබේ තියෙන ප්‍රශ්නේ. අපි හැමෝටම කට ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.
1: ආ මෝ මටත් තියෙනවා කට ගැන ප්‍රශ්නයක්.
0: නේද? වයනම් කට වැඩි.
1: අටයි විනාඩි 34යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ෆ්‍රාන්ස් ටිකෙන් ටික පේ.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: අති විශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 550
3: අමතන්න. හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජික
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලර් අප් තමයි.
7: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Peiris Motor Company Private Limited within amathanna 011 4700

0: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොනු එක්කලා.
2: කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: අසපදමට සිත
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14014ක් ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
2: රට සවාරියකෙහි නේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු
3: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝද Bajaj, DCSC, David Pierce Motor Company Private Limited.
2: Obey Priyatama Vakashyan, Navatama Tile Mostra Samagin, Varnavat Karagana, Lanka Tiles Media Home Upgrade Vethin, Seta Hathalis Pahagdakwa, Suvisheshi Vattam, Divainapura, Lanka Tiles Pradarshanagara Saha, Alevini Ujitayangin, Ikman Karana, Memadimanava, October Pahalaswanida Dakwa Pamanai.
4: Oyata, Visha Madravya Bhavitain, Ivatwen Onada, Jeevitaya Alutin Patangana Asada. එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
7: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
8: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වීම.
9: Cargill සුදුසුටි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා Cargill's gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න.
10: ස්වභාවික රසගුණය එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: ඔසේ කන්නාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් Finance හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13:19 අදම මතන්න
15: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.
1: වාගාව අලුත් ආරංචි තියෙනවා නම් ඒව මිනිස්සුන්ට නොකිය ඉන්න එපා. ඒව මිනිස්සුන්ට කියන්න.
2: තව පොඩි වෙලාවකින් කියන්නම්. මම මේ ලෝක සිතියමේ
1: සටහනක්
2: කර කර ඉන්නේ. ලෝක සිතියමේ
1: මොකද්ද වාගේ සටහන?
2: මම මේ රතුපාටින් ඩොට්ස් දාලා තියෙන්නේ අරවින්ද. මම ගිය සංචාරය කරපු රටවල් තමයි මේ රතුපාටි ඩොට්ස් වලින් තියෙන්නේ. සහ
1: ලංකාව එච්චරයිනේ ඉතින්.
2: ඇයි
1: ලංකාව උඩට පල්ලෙහෙල කියලා
2: තියෙනවා? ලංකාව කියලා තියෙනවා. මේ මැලේසියාවේ ගිහිල්ලා
1: ලංකාවේ ගිහිල්ලා තියෙන තැන් දෙක තුනක් කියනකෝ බලන්න.
2: ලංකාවේ
1: රට ඕනේ නැහැ. ලංකාවේ ගිය තැන් දෙක
2: කියන්නේ සවුත් කියලා තියෙනවා. සීගිරිය ගිහිල්ලා තියෙනවා.
1: ඩවුන් සවුත් නම් මිනිස්සු ඩිලිවරි වලට යන්නේ. එහෙම නෙමෙයි ට්‍රිප් ගිය තැන් දෙක කියනකෝ.
2: පුත්තලම ගිහිලා තියෙනවා.
1: පුත්තලම
2: යාපනයේ ගිහිලා තියෙනවා. මොරටුවේ ගිහිලා තියෙනවා. හෝමගම
1: පුත්තලම මොනවද ගිහිලා තියෙන්නේ? පුත්තලම මොකටද ගියේ?
2: පුත්තලම් බූරුව බලන්න.
1: ඉතින් ගෙතනම් බලන්න තිබ්බනේ. පරාදෙන් සල්ලි.
2: ඒවා අපිට ට්‍රිප්ස් අපි ගිහිලා තියෙනවා. එතකොට ගොඩක් ඇවිල්ලා.
1: ඔයා පුත්තලම ගිහිලා නැහැ කියලා මට ඔය දැක්කහම කියන්න පුළුවන්.
2: අනේ අරවින්ද ඔයා කොහමද තන්නේ මගේ ලයිෆ් එක? මගේ ලයිෆ්
1: එක
2: කාත්තම් කුඩි ගිහිලා තියෙනවා.
1: ඔයාට මගෙන් ඔය පුත්තලම තියෙන අර අත්ත වගේ එළියට බෙදලා ගියේ එකේ උඩද අනිත් පැත්තේ තියෙන්නේ? දෙන්න මේ
2: අත්ත වගේ උඩ නෙමෙයි මේ පැත්ත අනිත් පැත්ත.
1: මොකද අත්ත වගේ
2: අනේ
1: උඩ වගේ
2: මෙහෙම කොනටම යන්න ඕනේ. මෙන්න මෙහෙම අර කැලේ හැම යන්න තියෙන්නේ. හරි
1: බොල ඒ මන්නාර මේ කොහෙද මේ යන්නේ? මේ කොහෙද මේ යන්නේ? මේ කොහෙ යනවද මේ?
2: එතකොට මම
1: රටගෙන දන්නේ නැති මිනිස්සු මේ හලෝ පිට රට නෙමෙයි තමන්ගේ රටේ ඇවිදලා ඉන්න ඔක්කොම මිත්තල
2: එළුවයි තිබ් ගිහිල්ලා තියෙනවා.
1: එළුවට
2: කුංකුඩු තිබ් ගිහිල්ලා
1: එළුව මස් කාලා ඇති. එළුව තිබ් මන් දන්නේ
2: නැහැ. එළුව මස් කාලා නැහැ. කුංකුඩු තිබ් ගිහිල්ලා තියෙනවා.
1: මොකද
2: කුංකුඩු තිබ් ගිහිල්ලා නැහැ?
1: කුංකුඩු තිබ් කුංකුඩු තිබ් කියන්නේ මොකද්ද?
2: හරි කුං මං ගිහිල්ලා තියෙන තැන මං කිව්වේ
1: කුංකුඩු තිබ් කොහෙද තියෙන්නේ?
2: ඒක උඩ
1: දිස්ත්‍රික් එක කියන්නකෝ.
2: උඩ හරියේ තියෙන.
1: උඩ කියන්නේ කොහෙද?
2: ලංකාවේ අනේ එකක් ගැන නෙමෙයි මට කතා කරන්න ඕනේ. මට ඕනේ ලෝකයේත් එක්ක. මට ඕනේ ජයග්‍රහණය කරන්න
1: ලෝකෙත් එක්ක සම්බන්ධ කරලා ලංකාවේ විදිහට ඉන්න. කොට්ටයන් පොඩ්ඩක් එහෙට මෙහෙට අර ගිහින් බලන්න වටපිට මොනවද තියෙන්නේ කියලා. හෝමගම ගිහලා තියෙනවද?
2: හෝමගම.
1: ඈ? තමුන් හෝමගම ගිහලා තියෙනවද?
2: හෝමගම, ගොඩගම, මීගොඩ ඔක්කොම ගිහලා තියෙනවා.
1: ආ, ඒ හරිය ගිහලා තියෙන බව තේරෙනවා. පිළිවෙල හොඳයි.
2: Yes, okay.
1: කුංකුඩු තියු. කුංකුඩු දෙන අය පුංකුඩු තියු. තාම දන්නේ පුත්තලම තියෙන මන්නාරම තියෙන පල්ලෙහැන්ද කියලා. රටේ ලෝකෙ ගැන තියෙන දැනුම තමයි.
2: ඉතින් අරවින්ද
1: මෙහෙම මිනිස්සු රේඩියෝ වලට අරගෙන මුන්දලා අවවාදයක් දෙනවනේ මිනිස්සුන්ට ජීවත් වෙන විදිය ගැන. එහෙම
2: මගේ ලෝක සංචාර ගැන කතා කරන්නේ ලෝකය පුරා ගිය මම කුවේට් වලට, සිංගප්පූරුවට, තුම්පාරක් චීනයට, එතකොට මම කොරියාවට.
1: චීනයට?
2: චීනයයි අපි කි ෂැන්හයි ගුවන් තුරපල.
1: ඊට
2: පස්සේ මම මැලේසියාවට, තායිලන්තයට.
1: මැලේසියාවට කොහෙද
2: ගියේ? යන්න ඉන්නේ
1: යන්නේ ඉන්නේ. ඒක කැන්සල් නේ. ඒක කරන්නේ නැහැ. කරන්නේ ඒක අතහැරලා දානකෝ. ඈ? ඒක අතහැරලා දාන.
2: ඒක අතහැරින්න ඕන කියලා කියන්නේ.
1: ඒ කියන්නේ
2: කැන්සල් කරේ කාගෙන් අහලද? ඒක කැන්සල් කරේ ඔයා කාගෙන්?
1: ඔයා කාගෙන් හොද මන් දන්නේ. මම කැන්සල් කරලා දැම්මයි.
2: අනි කොමාරි මම මේ තිත්තිර තියෙන අරවින්ද මම ලෝක
1: මූණ පුරා තමයි තිත්තියා ගන්න.
2: ඉතින් මට ආසයි මේ ලෝක සිතේම තන්නේ කර රතුපාට තිත් වලින් පුරවන්න. මගේ මම ආසයි ට්‍රැවල් කරන්න.
1: ජොබ් එක අයින් ගන්න ඕ ඉතින්. තිත් බැරි නම් ඕන එකක් ඊට පස්සේ කියන අපිටත් මේකේ මේ ෂෝ එකක් කරන්න එහෙම මොකක් හරි විදිහක් තියෙන්න ඕනේ. ඔයාලා මේකේ ලෝක සිතේ මේ තිත්තිය තියන්නයි.
2: ඉතින් මම බැලුවා
1: අපි ඔයාලට පඩි ගෙවගෙන ඉන්න ඔයා මේකේ තිත්තිය තියනවා.
2: ඇත්තටම බීඕසී ට්‍රැවල්ස් වල ජොබ් එකක් කරා නම් හරි නේද? එතකොට ඒ කට්ටියත් එක්ක
1: මේ එකට ගම් කපරියෝ ගන්න නැහැ. හොඳ එක්ස්පීරියන්ස් එකක් මිස්තර ගන්න.
2: මේ මිනිස්සුත් එක්ක මම යනවා. දැන් මොකක් හරි සංචාරයක් plan කරපු ගමන් මම එකලම්ව බලාගෙන ගිහිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා ඒ ඔක්කොම කළා. ඔක්කොම කරගෙන එහෙම නන්න නියමයි. බලමු බලමු ඉස්සරහදී බලමුකෝ ඉතින්.
1: ඉතින් ඒ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල උතුරු දකුණු අතව දන්නේ නැහැ. ලංකාවේ පුත්තලම තියෙන වමේ දකුණේ දන්නේ නැති මිනිහම්. ඔය හොචිමින් හරි කොහෙර ගියොත් එහෙම කොහේ හරි කවුද? අනිත් කර අහිංසක මිනිස්සු මාත් එක්ක.
2: ඉතින් අනේ අරවින්ද
1: මේක තමයි ඒක කීකී තමයි අඳුර වෙන්න පාරේ.
2: ඔයා මගේ අනාගතේ අඳුරු කරන්න නැති.
1: අඳුරු කරන්න දෙයක් නැහැ. අඳුරු වෙලා ඉවරයි දැනටමත්.
2: ඉතින් ladies and gentlemen මන් දන්නවා ඔබෙත් අදහසක් තියෙනවා. පොඩි සමහරකට ඩිසెంబර් වල පොඩි සංචාරයක් දාලා එන්න ඕනි. පොඩි ට්‍රිප් එකක් ගහලා එන්න ඕනි.
1: පොඩි ඩිසెంబර් මගේ තියෙන පොඩි නෙමෙයි විශාල සංචාරයක්
2: තියෙනවා. යන්න
1: යන්න යන්න මාස 3ක්
2: යන්න. දෙසැම්බර් වල මාස 3ක්.
1: ඔව් දෙසැම්බර් වලින් පටන් ගන්න.
2: ආ
1: ආය නෑ බර මාතු අප්‍රේල් 30 එන මාතු කොනේ පොඩක් පහක් විතර වගේ වෙනවා
2: සීරියස්ලි අනේ මට ඔයාව දකින්න තියෙන දුකයි
1: නේ අරවින්දයි ආ මෙහා අනේ මාවත්
2: එක්කගෙන
1: යන්න කරවින්ද යංකෝ
2: යංකෝ
1: යංකෝ අනේ යයි යයි යයි යයි කොහෙද
2: යංකෝ ඉතින් බියෝසි ට්‍රැවල්ස් ගැන කතා කරා ඔබේ ප්ලෑන් එකක් ඇති හැබැයි ඔබට තියෙන
1: නෑ ඔබට කිසිම ප්ලෑන් එකක් ඕනේ නෑ එකම ප්ලෑන් එකක් ඔත් ඕනේ ඔබ රට යන්න ආසද කියන්නේ
2: ආසාව ඇති ඔබට
1: ඔබට රට යන ආසාව තිබුණාම ඇති රට යන්න ආසාවක් ආපු ගමන් කතා කරන්න BOC Travels රට යන ආසාවක් ආපු ගමන් ඔබ බිසි කෙනෙක්ද හරිම බිසි ෂෙඩියුල් එකක දුවන කෙනෙක්ද ඔබට නිකන් ඔය හැම එකකම ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගෙන මොනවද මේකට ඕන කරන ડોකියුමන්ට්ස් කියලා බලලා එම්බසි එකට කතා කරලා වෙබ්සයිට් වලට ගිහිල්ලා මොනවද මේ ඉල්ලලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක මොකද්ද මේ කරන්න තියෙන්නේ මේ ඕවා කරන්න වෙලාවක් තියෙන කෙනෙක්ද එහෙම නැති කෙනෙක් right එහෙම බිසි කෙනෙක් නම් කවදාවත් රට ගිහිල්ලා නැති කෙනෙක් නะ නිතර දෙවේලේ කොහරි යන්න ගින්නක් තියෙන කෙනෙක්
2: හරි ඔකේ
1: ඉස්සෙල්ලාම අපි කැමති එහෙම ට්‍රැවල් කරන්න වාසනාව තියෙන සහ ආසාව තියෙන ඔබට අපි ඉස්සෙල්ලාම අපේ ඊර්ෂියා පැත්තක තියලා අපි සුභ පතනවා
2: yes lucky lucky ඔබ
1: එහෙම ලෝකේ බලන්න ඔබට ලැබෙන්න ඕනේ මේ ලෝකේ ඔබ දකින්න ඕනේ මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා මේ ලෝකේ සැරිසරලා බලන්න රටවල් 10ක් 12ක්වත් මේ මිසුත් රටවල්
2: 19ක් මොනවද
1: කියලා හිතන්න
2: 19 ඉතින් ඒක මගේ වාසය
1: 19
2: මලේ ෂවුට් ගාව
1: මිස් බල බල
2: හයි අනේ
1: 19ක් මැලේසියාවට ගිහිල්ලා නේද
2: 19 නපුරුයි ඒලා විශ්ස කරගන්න
1: මැලේසියාවට ගිහිල්ලත් නෑ තාම මේ තන දැන නිවාඩු ඉල්ලලා මෙතන වැලපෙන වැලහින්නක් වගේ මෙතන වැලපෙන වගේ ඉඳන් රෑවෙනකම් අම්මගේ ෆොටෝ පෙන්නනවා තාත්තගේ ෆොටෝ පෙන්නනවා දුකින් ඉන්න ළමයිගේ ෆොටෝ පෙන්නනවා ඈ හිඟන ළමයිගේ ෆොටෝ පෙන්නනවා මොනවද මේ කතා කරන්නේ
2: රයිට් කොමුණත් අර ඇත්තට අපි කිව්වා වගේ ඔබ යන්න වෙලාව තියෙනවා නම් ඔබට මේ වැඩේ කරගන්න ඔබට පහසු කරලා දෙන්න අපි ලෑස්ති
1: හැමෝටම එහෙම යන්නත් බෑනේ දැන් වාට එහෙම හැම වාට යන්න බෑ වාට යන්න බෑ
2: මොකද වාට
1: කවුද වාටද කකුල් තියෙනවා නිවාඩු නෑනේ
2: මම එහෙම කියනකොට හරිය අමාරුයි මට
1: පොඩ්ඩක්වත් අමාරු වෙන්න එපා සත්‍ය බොම අලමගේ දත් දෙක වටනනම් ඔයාට ඉතින් රට යන්න බැරි නේ ගන්න
2: මේ ඇතර BOC Travels වලට කතා කරන්න අපි කියන්නම් ඒගොල්ලන්ගේ ශාකාවන් තියෙන තැන් ටිකත් අද අපි පොඩක් මතක් කරන්න ඕනි කියලා හිතුවා බොරැල්ල කොළඹ කොටුව වැල්ලවත්ත මහනුවර රත්නපුර යාපනය හරිනේ කෝල් කරන්න
1: මට යාපනයක ළඟයිනේ
2: මටත් දැන් හෙට යන්න හිතෙනවා මෙහෙකට රත්නපුරේකට උදේ යන්නම් 7ට
1: නම්බර් එක දෙන්න විශ්වාසය පාරක් තව පාර නම්බරේ ලබා දෙන්න
2: නම්බර් එක කිව්වේ නැහැ
1: තාම අද කිව්වේ නැද්ද නම්බර් එක එපා ඉස්සෙල්ලම කියන්නේ ඔයත් නිකන් තොරණේ වටේ පිටේ ඇවිද දෙන්න නම්බර් එක කියන්නේ මිනිස්සුන්ට ඕ නම්බර් එක ඕනේ මේ වාගේ මේ වැල් බයිල මේ රටවල් දෙකකට ගිහිල්ලා ඔයගේ බයිල වැඩන්නේ අපිට
2: හරි හරි කියන්න
1: ඕකේ
2: 0.7 බින්දුවයි 222 77 66 0.7 බින්දුවයි 222 77 66 ට කෝල් කරන්න
1: මේ BOC Travels අවුරුදු 30ක එක්ස්පීරියන්ස් එක අවුරුදු 30ක් තිස්සේ මිනිස්සුන්ගේ විශ්වාසය රැකගෙන වැඩ කරන අහුවෙන්න එපා ගොඩක් මිනිස්සු ඒජන්සිස් වල සල්ලි බඳලා අරම පාස්පෝර්ට් හොයාගන්න බැරි මිනිස්සු ඉන්නවා බඳපු සල්ලි වලට ගත්ත මිනිස්සු සල්ලි ගත්තත් මිනිස්සු ඉන්නවා මේ මහලක රෙපියුටඩ් කියන කම්පනිස් කියලා මෙහෙම බයිලා ගහලා එහෙම මේ BOC Travels කියන්නේ BOC අනුබද්ධිත ආයතනයක් ඕ පූර්ණ අනුබද්ධිත ආයතනයක් අරදම රියලයිසේෂන් මොමන්ට් එක ඕකේ
2: දැන් ඔගලන්ට ඕනි හිතන්න ඔයාගේ හස්බන්ව ෆලෝ කරන්න ඕනි. මොකද්ද ඔබ ඒකට පාවිච්චි කරන වාහනේ? අන්නම් කියන්නේ ඒකට නියම මම එහෙම ෆලෝ කරලා තිනා බජාජ් ත්‍රිවිල් එක තමයි ඒකට හරියනම වාහනේ. ඒ හස්බන් යනවා වැඩට යනවා කියලා වන වාහනේ යනවා. අපි ත්‍රිවිල් එක නේද? අපි ආව ෆලෝ කරන්නේ.
1: මේ මොන ජීවිත දහලෝ මේ ගෙවන්නේ?
2: ඒ හැම සමහරක් එහෙම තිනා බලන්න ඕනි.
1: ඩිවෝස් වෙනවා ලොකෝ. මොකටද ඔබ ඉඳලා?
2: මොකද්ද කවුද මමද?
1: හත්තපාකට මිනිහා විශ්වාස නැහැ මිනිහා යන යන දන පස්සේ නැහැ මිනිහට වැඩක් කරගන්න දේකුත් නැහැ. කවුද මේ කතා කරන්නේ මේ කවුද කඩවල ඉලෙක්ට්‍රිෂන් කියන්නේ කවුද මේ අම්මා මේවා ඇවිල්ලා ගෝතනේ මේවා ඇවිල්ලා ගෝත
2: හරි කොහම හරි දැන් හිතන්න
1: සැකනම් ඉතින් වෙන මිනිහෙක් බලන්න
2: එහෙම බෑ සැකින්ම ඉන්නවා
1: ඒ මිනිහවම කකා ඒ මිනිහව වික වික ඒ මිනිහගේ පස්සෙන් ඇවිද ඇවිද
2: අනේ නෑ මම නිකන් කිව්වේ ඔගලන්ට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් තමයි බජාජ් ත්‍රිවිල් කියලා කියන්නේ ආයි කතා දෙකක් නෑ බජාජ්
1: ත්‍රිවිල් බන්න ෆලෝ කරනවා ත්‍රිවිල් මට අමතක වෙන්නේ නෑ ඒක නංග
2: ඒ විහිළුවට කිව්වේ
1: විහිළුවට නෙමෙයි කරන්නේ මම කියන්නේ මිනිස්සු මිනිස්සු කරනවනේ මේද කියන්නේ? ඔයා කියන්නේ කරනවනේ මේද? ඒක තමයි මං හැමදාම මේ මිනිස්සුන්ට කියන අහන මිනිස්සුන්ට. මේ කරන කිනේව කරන මිනිස්සුන් නෙමෙයිනේ අපි වගේ. එහෙම ජෙනුවින් නෑ නෙමෙයි.
2: අනිත් එක ඉතින්
1: හස්බන්ඩ් ෆලෝ කරන්න පුළුවන් 3 wheel එක බලන්න ඕන 3 wheel අපේ කෙනෙක් තියෙනවා දැන් තියෙනවා. ඉතින්
2: මට ඒක කියුණා sorry. හරි.
1: Right,
2: අපි කතා කරමු දැන් ඔගලන්ට අපි කියලා තියෙනවා brand new 3 wheel එකක් ගන්නවා නම් බජාජ් එකට යන්න මොකද 200cc සහ 236cc models දෙකෙන්ම 3 wheel ඇවිල්ලා තියෙන්නේ ඔබේ choice එක අපි බල කරන්නේ මේක ගන්න අරක ගන්න කියලා ඔබේ choice එක ඔබ ගන්න හැබැයි කවුරුත් ගන්න කවුරුත් ගන්න සුපිරිම භාණ්ඩේ තමයි ඔබ ගන්න බජාජ් 3 wheel එක
1: හොඳට හැබැයි follow කරන වැඩේට 3 wheel එක හොඳයි නේද
2: ඉස්සරහ කරන්නේ ඔය ඉලෙක්ට්‍රිෂන්
1: සයිඩ් ගන්නයි කවුද මේ සීට් එකේ ඉන්නේ කියලා ඩිලිවරි සර්විස් එකක් කරනවා වුණත් එක්කෝ තමන්ගේ ව්‍යාපාරයේ වේවා නැත්නම් මොකක් කරේ ඇප් එකකට සම්බන්ධ වෙලා එහෙම හරි වේවා සැලකිතු බරක් දාලා මැච්චක් ගහගන්න පුළුවන් වාහනයක්
2: අනිවාර්යෙන්
1: බජාජ් 3 wheel එකක් කියන්නේම නිකන් 3 wheel එකක් නෙමෙයි ඒක බිස්නස් ඔපචුනිටි එකක් කියලා ඔබට හැම වෙලාවෙම හිතෙන්න ඕන
2: ඒකනම් හරි. දැන් හිතන්නකෝ ඔබ මුකුත් ඇප් එකක් දාගන්න නැතුව තනියම ඔන්න 3 wheel එක එලවනවා. එතකොට සල්ලි ගෙවනකොට දැන් cash money අපිට අරගෙන පුරුදු වෙලා තියෙන අරවින්ද. මට පොඩි idea එකක් දෙන්න ඕනේ. ඔබේ phone එකට දාගන්න පුළුවන් නම් iPay business app එක වැඩේ ගොඩ නේද? ඒ කියන්නේ cash වලින් මොනේ නැහැ. එතකොට card payments කරන්න පුළුවන්.
1: You're right.
2: පොඩි පොඩි ව්‍යාපාර මම දැකලා තියෙනවා salons තියෙනවා. පොඩි පොඩි ඇඳුම් මහන කඩ තියෙනවා.
1: අන්තිම පොඩ්ඩක් posh වගේත් එතකොට නේ.
2: Yeah, definitely.
1: iPay business app එක. එතකොට ක්‍රෙඩිට් කාඩ් එක මෙහෙම තිබ්බාම
2: හරි
1: ඤා ගාලා පේමන්ට් එක ඤා ගාලා යනවා account එකට ඤා ගාන.
2: ඒ කියන්නේ මේක soft POS එකක් විදිහට.
1: මේකට soft POS කියලා කියන්නේ.
2: යා okay.
1: ඊට පස්සේ hard POS එක ඕන නම් එකක් තියෙනවා. hard POS වල තියෙන පොඩි commitment එක. මාසෙකට මෙන්න මේ තරම් අනුදින ප්‍රමාණයක් කරන්න ඕන.
2: හා right okay.
1: එහෙමනේ ඒකෙන් පොඩි commission එකක් තමයි. ඒ කියන්නේ machine එක වාර දීපු කෙනාට යන්නේ.
2: හරි okay.
1: මෙහෙම එකක් තියෙනවා. නමුත් soft POS එකේ එහෙමයක් නැහැ. ඒක QR code එකක් නේද? ඒක මං හිතන්නේ ලංකා QR වගේ නමක් නේද? ඔව්
2: ඒකෙන්
1: ලංකා QR. ඒ කෝඩ් එක ඒක අපිට තියාගන්න පුළුවන්. ඒක ඇවිල්ලා ඔබේ බැංක account එක සහ අනිත් ගෙවන මනුස්සයාගේ account එක අතර තියෙන
2: හරි.
1: ඒජන්ට් කෙනෙක් වගේ.
2: සම්බන්ධතාවය ඇති කරනවා.
1: ඒතකොට එයාගේ මේකට මෙහෙම
2: yes
1: කනෙක් වුණාම ටක් ගාලා ඒ කියන්නේ දැන් ඔයා හිතන්නේ ඔයා පොඩි කඩයක් කරනවා. ඔයාට ඒ QR code එක ඒගොල්ලෝ හදලා දෙනවා. මම ඔයාගේ ගාවට මොන හරි බිස්නස් එකකට එනවා.
2: හරි ඔකේ.
1: මම ඔයාට ගනුදෙනුවක් කරන්න සල්ලි
2: කියවනවා.
1: ඔයා QR මේ කොහේතේ මම මේවා කරපුවා. ටග් ගාලා ඔයාගේ account එකේ සල්ලි වැටෙන සල්ලි කට මේවා කරලා.
2: හරි.
1: මාව සම්බන්ධ කරනවා එතෙන් සල්ලිදා.
2: සලාං ගාලා ඒ අවශ්‍ය
1: සලාං ගන්නෑ මිස්. සලාං ගන්නෑ නේ. සලාං ගන්න මොනවද? මාරු සල්ලි වලින් බිස්නස් කරනවා.
2: ටග් ගාලා ඒ සල්ලි ටික මගේ account එකට වැටෙනවා. හරි.
1: කොච්චර ලේසිද? අනිත් එක මම ගෙවන්න පුරුදු වෙලා ඉන්නේ app එකක් කරහන. ඒ ඇප් එකත් ඔය QR කේතේ හරහා කෙලිම වාගේ account එකට connect කරන්න
2: පුළුවන්. Okay, nice.
1: මේවා වෙන simple mechanism මේවා. ඔබ ලොකුවට ඒව ගැන හිතන්න යන්න ඕනේ නැහැ. system එක තියෙනවා. system එක හදන්න යන්න ඕනේ නැහැ. system එක හදලානේ තියෙන්නේ.
2: LOLC finance
1: system එක change උත් කරේ අපි.
2: ආයි මොනවා. ඒකනේ කවුද මේක හදලා තියෙන්නේ? LOLC finance එක මේක ලස්සනට කරගෙන යනවා. අපිට තියෙන වැඩේට enter වෙන එක විතරයි.
1: enter වෙන එක enter එහෙම කියන්න එපා. ඒ හරියටයි නේද? enter වෙන එක. මිනිස්සු අහගින් නොගල ගෙවල් පැත්ත මිනිස්සු නම් අවුලන්නේ අනිත් මිනිස්සු තහින් ඔයාගේ ගෙදර මිනිස්සු විතරක් නෙමෙයි අනිත් මිනිස්සු අහන පොඩක් ඉංග්‍රීසි දන්න
2: කෙනා එන්ටර් වෙන්න එන්ටර් වෙන්න
1: ලස් මාන කොච්චර ලස්සන අමාරුද එන්ටර් වෙන්න එන්ටර් වෙන්න

0: 朝パドムタシアター。カオルダンナカオルカンナウィシュワサニアランカーヴィアンカイケトリロドラテアバチャ
1: アメリカエクサジャナパディアエクサトラジダニアイタリアオーストラリアワナワシーランティシンガポールワゲラタワルダハタカタミアワナアペアルミックス
2: アルミニアムオーナタラアルミックスナムイスタラ
3: オペプリアタマワカシアンナワタマタイルモーステラサマギンワルナワタカラガンナランカタイルスメディアホームアップグレードウェティンシエタハタリスパハクダクワサヴィシェシバッタムディヴァイナプラランカタイルスプラダシャナガラサハアレヴィニヨジテアンゲンイクマンカランナメマディマナワオクトムバルパハラスニダダ පාපමනයි
4: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
3: After A-Levels, AI-driven world එකේ ඔයත් future-ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit. Evolve beyond.
5: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ apartment එකක් අරගෙන prime time සමග රුපියල් මිලියන 10ක් දක්වා save කරගන්න පුළුවන්. Prime residences within කොළඹ apartment සඳහා 20%ක් දක්වා ඉදිරියක්. Apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 666. මේ prime time කොන්දේසියතාවය.
6: Smart Marupwahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then aban sutin
7: commercial bankuen rannayai atta pirenna vasiyai commercial bankuwe rannaya sewawen october 1 winida sita december 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher wedi vistara sandaha langama commercial banku shakawata pirisenna commercial bankuwe rannaya sewa
8: wartapita wartha tabuna koti 8 nlb danade tahane nuprayye rupiyal koti 13.9 at ikmawu dewanta supiritaya galaba dimin prati sang වර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමිය.
3: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
4: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
3: අන්න කටවරද්දක. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
5: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා.
3: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල MyWays ඇප් එකට බයික් 3-wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා.
5: MyWays ඇප් එක මාසෙකට දාගෙන බලන්න.

0: இந்தியா டாப் ஸ்டோரி.
1: நிர்வலாகங்க ஆஸ்ரித்தவ சுலுகம் வத்துரு தத்துவயாக் நில்வலாகங்க ஆஸ்ரித அகுரஸ் பிரதேசே சுலுகங் வத்துர தத்துவயாக் பவுதின பவ வரிமார்க டிபார்ட்மென்ட்வ பவசனவா එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ ගත වූ පැය 24 තුළ නිල්වලාගඟේ අතු ගංගාවක් වන කිරම ආරට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ලැබී ඇති බවයි.
2: මේ තත්ත්වය යටතේ නිල්වලාගඟේ කුරස ප්‍රදේශයේ සුළු ගම් වතුර තත්ත්වයකට මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. එසේ නමුත් පැවතුණු වර්ෂාපතනයන් අනුව තවදුරටත් විශාල වැඩිවීමක් අපි අපේක්ෂා නොකරත් මේ වන විට විශේෂයෙන්ම පානදු ගම නුම් මධ්‍යස්ථානයේ දත්තල අනුව සුළු ගම් වතුර තත්ත්වය තක්වා ඒ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම තවලම සහභාගීවම ගින්කඟේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යෑමක් තියෙනවා. ගංගාතුර තත්ත්වය තක්කා වර්ධනය වීම තවමත් නැහැ.
1: දැන් විදෙස් පොතක්. සෞදි අරාබියේ රියාද් ගුවන්තොටුපළට ඊයේ රාත්‍රියේ එළ වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ බව සෞදි බලධාරීන් පවසනවා. එම ප්‍රහාරයේ වගකීමද බාරගෙන ඇත්තේ හූතී කැරලිකරුවන් විසින්. සෞදි අරාබියේ නිරතදිග ප්‍රදේශයේ පිහිටි කමිස් මුෂයිට් ගුවන් කඳවුරටද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව හූතී කැරලිකරුවන් ප්‍රකාශ කළා. යෙමනී හූතී කැරලිකරුවන් එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ රියාධි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා තැබීම ලබන 17 දක්වා දීර්ඝ කර තිබෙනවා. ගුවන් තොටුපළේ ආරක්ෂාව සැලකිලට ගනිමින් මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළ බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ.
0: අනුග්‍රහය
3: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා. සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට
6: ගම පොහසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමත

0: ඉරි ගන්නවා වගේ මියසිකක් නේ. ගංහරි ටෙන්ෂන් වගේනේ ඒ මියසික් එකේ.
1: නෑ එහෙම නෑ.
0: මට ACL ෆයර් ගාඩ් කේබල්ස් මතක් වුණා ඒ සින්දුව යනකොට.
1: හෙමින් සරේපියා විදා සින්දුව ගිනි ගන්නවා වගේ වට
0: හැම. මියසික් අර වයලින් පාට් එක.
1: අච්චරර මිනිස්සේ කච්චර ලස්සනට මේ මේව කරපු මියුසික් එක ගිනි ගන්නවා
0: මට. ඒ කියන්නේ ඒක හරි මට එහෙම ඇයි ඒක වැරදිද මට ඒ කියන්නේ ආ මියුසික් පාට් එකේ තියෙන පොඩි නිකන්
1: ගිනි ගන්නවා එකක්ද? ඒ කියන්නේ ප්‍රෝමේ ගිනි ගන්නවට ගහප එකක්ද ඒක?
0: අනේ අරවින්ද අරවින්ද
1: මේ අල්ලන්න පුළුවන් ඒවා විතරක් අල්ලන්න. ඒ බෙහෙවින්තරේ පියාවිදා රෝමේ ගිනි ගන්නවා වගේ වයලින් ගහලා නෙමෙයි මේ මේ වෙන මොකක් හරි කියන්නේ. මට මොනවා හරි කියන්නේ. මට මොනවා හරි කියන්නේ.
0: දැන් මම කෙනෙක් ඒක මට වයලින් පාටි කරනවා
1: එමෙයි. තාම කියනවනේ.
0: මම ඇවිල්ලා ශ්‍රාවකෙක් අරවින්ද ඉතින් මට ඒක එහෙම පුළුවන් නේ මට.
1: මේ මඤ්ඤන් ශ්‍රාවකෙ නෙමෙයි මොන ශ්‍රාවකෙද මේ?
0: හරි කොහොමනාද? ඔගලගේ ගෙදර ඔගලන්ට බය නැතුව මගේ ගෙදර ගිනි ගන්නෙ නෑ විදුලි ගින්න
1: නැහැ. තවත් ගන්නවා එකට මොනවා හරි. මොකක් හරි ලොකු එකක් පෙරලා ගනී වාගේ ආද.
0: විදුලි ගිනි ඇති වෙන්නේ නැහැ කියලා විශ්වාසයෙන් ඔබට ගෙදරින් එළියට බහලා යන්න පුළුවන්ද කියන්නකෝ. තමන්ගේ ගෙදර මේ අපේ ගෙදර ගිනි ගන්න නැහැ. විදුලි ගින්නක් ඇති වෙන්නේ නැහැ. ඒක මට විශ්වාසයි 100%. එහෙම විශ්වාස කරන්න පුළුවන් ඔබ ACL ෆයර් ගාඩ් කේබල්ස් දාලා තියෙනවා නම්. හදිස්සිය හරි එහෙම නිකම නිකන්
1: මන් නම් මේ ලෝකේ කිසිම දෙයක් ඔය හැටියට විශ්වාස කරන්නේ
0: නැහැ. හරි.
1: හැබැයි එහෙම කියලා ප්‍රිකෝෂන් එකක් ඒ කියන්නේ හොරෙක් දොරෙන්ම ගේ ඇතුළට එන්න තිබව මම දන්නවා.
0: හරි ඕකේ.
1: එළම මිස්. ප්‍රායෝගික මනුස්සයෙක් වෙන්න උත්සාහ කරන්න. පොඩි දෙයක් මම කරන්න යනවා.
0: පොඩි ප්‍රායෝගික. tell me.
1: මම දන්නවා හොරෙක් දොරට තට්ටු කළා. දොර ඇරගෙන ඉතින් කොහොමද? අයියම මේ හොරකම් කරන්න. මොනවයි තියෙන්නේ මේක?
0: අමුකු බෑ.
1: අල්මාරි අතර කොහොමද? දන්නේ. අල්මාරි අතර. අල්මාරි ඇරලා තියෙන්නේ. හැබැයි මම දොර ලොක් කරනවා.
0: yes.
1: හොරා වහල කඩන් එයි.
0: හැබැයි මම දොර ලොක්
1: වීදුරු කඩන් එයි.
0: හරි.
1: හැබැයි මම දොර ජනෙල් රෑට නිදා ගන්න කලින්
0: වහනවා
1: ලොක් කරනවා. එහෙම අපි කරන්නේ.
0: yes okay.
1: precaution කියන්නේ ඒ වගේ. සීට් බෙල්ට් අඳිනවා මම. සීට් බෙල්ට් ඇඳා කියලා ජීවිතේ බේරෙනවා කියලා මම කියන්නේ. නමුත් සීට් බෙල්ට් අඳින එකෙන් ජීවිතේ බේරෙන්න තියෙන chance එක තව වැඩි
0: වෙනවා.
1: මම එහෙම හිතන.
0: yes good good good.
1: ඔව්. good තමයි. ඒවට good කියන්න එන්න ඕනේ නෑ කවුරුත්. ඔයා මේ හිතන්න මෙතන දෙයක් මට කතාරන්න දෙයක්
0: නෑ. මොකද්ද වෙ මට ප්‍රශ්න.
1: මඩර හීන්සරේ පියා විදා සින්දු එක්තර සින්දුට ඒකේ පොනේ නගරම් කතාව ඒව හරියන්නේ අපි. අපිට එහෙම එහෙම આવොත් එහෙම આવොත් එහෙමයි වෙන්නේ.
0: මම ඒකට
1: එහෙම આવොත් අපි එහෙම එහෙම තමයි කරන්නේ අපි.
0: ඔයා මං කියපු එක විකෘති කරන්න උත්සාහ කරනවා වගේ මට තේරෙනවා
1: රවිද. ඔයා කිව්වේ මොකද්ද කියන්නේ? මොනවද
0: කිව්වේ? මට වයලින් පාට් එක නිකන් ගිනි නිකන් ගින්නක් නිකන් හෙන ටෙන්ෂන් එකක් වගේ කියලා මම කිව්වා. මට ඒ නිකන් ඒ වයලින් ගහන එක එතන නිකන් අමට
1: සංගීතය දන්නේ නැතුව නම් කවන්න දන්න පැත්තටලා ඉන්නවා තමයි අදාළ නැති නාට්‍ය කතාවක් නේද
0: මේක මොකද ඔයාට තේරෙන්නේ මට
1: තේරෙන්නේ මට තේරෙන්නේ ඔයාට පොක කර මොලේ නාට්‍යයක් පැනලා කියලා මට තේරෙන්නේ දැන්
0: හරි කොහොම වුණත් දැන්
1: නාට්‍ය ගලලා වැටලා බලන්න නිම
0: ආ මේ තියෙන්නේ
1: මේ තියෙන්නේ ඕ මම තේරෙම නාට්‍ය වෙන්න
0: මේ ඇත්තට මේ ඒකට ඒ කියන්නේ ප්‍රිකෝෂන් එකක් අරගෙන තියාගන්න ඒක ඇත්තටම වැදගත්.
1: ඩග් ගාලා නැගගෙන ඒ උරුවේ.
0: නෑ ඒක හරියට
1: නෑ. ඩග් ගාලා දුවලා නගිනවනේ කාගේරි බස් එකේ කවන්නේ.
0: මේ කතාව කතා කරන්නත් තිබ්බේ යන්නේ. රණ්ඩු
1: මම මේ බලන්න මට වගේ මගේ වාහනේ මටවත් නැග ගන්න හම්බෙන්නේ නෑ ඉඳගෙන ඉන්නවනේ ඩ්‍රයිවිං සීට් එකේම දැන්.
0: සෝ
1: දැන් ඉතින් මම නැති වෙලාවක මට අතනීපයක් හරි මොකක් හරි අර වගේ තව මර්ඩරයක් හරි කොහරි වුණොත් එහෙම
0: හරි
1: මට නැමෙ ෆියුනරල් එකක්
0: ඔව්
1: තමා වරන් ඒ දැන් ඒක
0: බලා මර්ඩර්
1: මේ
0: කටි දීලෙවි
1: ඔයාගේ මහත්තයත් එක්ක නේකි
0: නෑ ඊයේ හිටියා අපේ ගෙදර
1: ඔයානි කියන්නේ ඔයා සාක්කිද නෑ මහත්තයරුද
0: අංගම හිටියා
1: මේ
0: සෝ
1: ඉතින් මේ ඔබ ෆයර් ගාඩ් දාන්න උනේ අන්න ඒ නිසා
0: යා ඕකේ
1: ඒ නිසා අපි දන්නේ නේ ඇස්ට්‍රොයිඩ් එක කඩවට්ටා ෆයර් ගාඩ් දෙ මොන මොන ගාඩ් දාලා තිබුණත් වෙන්න ඕන සිද්ධිය වෙනවා හැබැයි අපි ප්‍රිකෝෂන් ගන්නවා අපි ප්‍රිකෝෂන් ගන්නවා බ්‍රේක් වාහනේ බ්‍රේක් හදා ගන්නවා අපි ඇයි බ්‍රේක් හොඳයිද කියලා බලන හැම වෙලාවෙම
0: yes අනිවාර්යෙන්
1: බ්‍රේක් එක තිබුණා කියලා ඇක්සිඩන්ට් එකක් නවත්වන්න පුළුවන් කියලා ගන්නෑ. හොඳට වාහන බ්‍රේක් තිබිච්ච වාහනයක් කියලා දින්.
0: ඒ උනාට
1: හැම වෙලාවෙම ඒකනේ මේ මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ. සත්තු එවෙලේ ප්‍රතිචාර දක්වනවනේ. යම් දෙයක් කරනොත් ඉවිලි ඉවිලි.
0: ඔව් නේද?
1: එතන මෙහෙට පයින්ව අරගෙන පාට වෙනස් කරනවා. දල්ල පිමිනවා විස විදිනවා.
0: හරි.
1: හපන්නේනවා. තේරෙනවද? අපි මොකද ඔය කරන්නේ? බඩ කෑ ගස්ස ඕනවා.
0: ප්‍රිකෝෂන්.
1: ඇඟ ගස්සමනවා බඩ කෑ ගස්ස ඕනවා. මයික් එකට බඩ තියන් ඉන්නවා. මොන මොන මොන මොන විකාරද මම මේ නලංගනන්ගේ වල විකාරද මම මේ දකින්නේ?
0: කතා කරගෙන
1: යනවා පතරන් කොහොමද මේ පතරංග යෝධයා වගේ ඉස්සරහම ඉඳගෙන මේ ඔක්කොම කරන්නේ එක්ක මේසයට ගිහිල්ලා ඔය ඔක්කොම කරලා එන්නේ
0: මේ ඇත්තටම නවලෝක හොස්පිටල් එකේ කොළඹ නවලෝක
1: ඇඩ්මිට් වෙලාම ෂෝ එක කරා නම් හොඳ නැද්ද
0: අර ඔයාගේ සිස්ටම් එකත් අරගෙන ගිහිල්ලා
1: සිස්ටම් එක ඒකත් මගේ සිස්ටම් එක යනවා
0: ඩයිට් අපි ඒ සීල් කතාව කතා කරලා ඉවර කරමු ඕ
1: මිනිස්සු බුද්ධිමත් කියලා කියන්නන්නේ කැලල
0: yes okay
1: අපිට පුළුවන් ගාන හදාගන්න අපිට පුළුවන් රිස්ක් එක මිටිගේට් කරන්න ඕවත් කේවේ අපි නැති
0: නෑ මිටිගේට් කරන්න yes
1: එහෙනම් ඕවත් මම නැති වෙලාවක ඩික්ෂනරිය ලියවපු පොර වගේ කියයි සමානට හැසිරෙන්න මලලසේකර මහත්තයා රෝ ගන්නපු පොර වගේ ඉංග්‍රීසි වල හැසිරීම
0: මිටිගේට් කියන්නේ ඔයගොල්ලෝ වශයෙන්
1: නෑ අපේ තාත්තගේ වචන
0: තාත්තික නම් කමක්
1: නෑ තාත්තික මිටි එක මිටිගේට්
0: ඒ නිසා ACL fire guard cable එක දම් පාට ACL fire guard cable එක දාලා තියාගන්න දැන් අලුතින් ගන්න
1: අපි ට්‍රිප්ස් ඔයිට් දානවා අපි බ්‍රේකර්ස් දානවා ඇයි ඒ 100,000ක ආරක්ෂාව නෑ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෑල්ල අපි කන්ට්‍රෝල් කරලා තියාගන්න එකේ තමයි මිනිස්සයාගේ ප්‍රඥාව තියෙන්නේ තේරෙනවද දුර දැකලා මේ කෑල්ල අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ කෑල්ල කන්ට්‍රෝල් කරලා තියාගන්න ඔය වයර් එක ලේසියෙන් ඇවිලෙන්නේ ඇවිලුණත් පැතිරෙන්නේ ලේසියෙන් ඇවිලෙන්නේ ඇවිලුණත් පැතිරෙන්නේ හිමින්සරේ පියාවිදා සින්දුවේ මිදස වචනයක් කර කියලා වුණොත් මැලේසියා නෙමෙයි යන්න වෙන්නේ පුතා මලාසියා කියලා හිතා
0: රයිට් මම බය නැ කිසි දෙයකට මොකද කොළඹ නවලෝක හොස්පිටල්ස් තියෙනවා ඉතින් ඕනම වෙලාවක මට ප්‍රශ්නයක් වුණොත් ලෙඩක් දුකක් කරදරයක් වුණොත් මම ටග් ගාලා අපිට හරි ෂෝක් කරවින්ද මං කියන්නේ අපේ මේ ඔෆිස් එක තියෙන තැනත් කොළඹ නවලෝක හොස්පිටල් එක ළඟනේ තියෙන්නේ ඕන වෙලාවක ප්‍රශ්නයක් වුණොත් නිකන් තියනවනේ නේ අපිට ඕන කරන තැන කොළඹ නවලෝක හොස්පිටල් එක රෝග නිර්ණය කරා අවශ්‍ය බෙහෙත් ටික ගත්තා එතනම ෆාමසි එක තියෙනවා දැන් හිතන්න ඔයාව ඇඩ්මිට් කරා
1: දැන් මම ඇඩ්මිට් කරන්න ඕනේ. ඔයාට ওই තියෙන ලෙඩ වලින් 1000 කන්න නැහැ මට.
0: කලා කියමුකෝ.
1: ඔව්. මම එතන කුණු ශරීරය කියන එක විශ්වාස කරන්න පටන් ගත්තට පස්සේ දැක් මේව කරේ.
0: හරි.
1: ඔයාව හම්බෙලා මාස දෙක යනකොට
0: කාම.
1: ඕ කුණු ශරීරේ කොයි වෙලාවද?
0: දැන් ඔයාව ඇඩ්මිට් කළා දැන් මට පුළුවන් ගෙවල් වල
1: යන්න. මම ඇඩ්මිට් කරන්න ඕනේ. මාව ඇඩ්මිට් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. තමුන්ට ඕන නම් ඔය සද්ද බද්ද වලට ඇඩ්මිට් වුණා නම් හරි.
0: මොකද මම ඇඩ්මිට් වෙලා මම
1: යන්නේ. ඉකෝ මැෂින් එකක් ඕනේ නැත්නම් සද්ද එනවා මේ හරි.
0: දැන් ඔබේ කවුරුරි ළඟ කෙනෙක් ඇඩ්මිට් කරොත් දැන් ඔබ ඉන්න ඕන හොස්පිටල් එකේ. ඔබට කැෆේ එකට ගිහලා කැම බීම ටික ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම සුපර් මාකට් එකක් තියෙනවා. එතනට ගිහලා අවශ්‍ය
1: දේවල් ගන්න. සාමාන්‍ය ළඟ ඉන්න මිනිස්සයා ඉන්නේ ළඟේටනේ.
0: හරි.
1: ළඟ ඉන්න මිනිස්සයාට දුකක් නේ මේක.
0: ඕ ඒක ඇත්ත.
1: හැබැයි කොළඹ නවලෝක හොස්පිටල් එකේ ඉන්නකොට එහෙම දුකක් නැහැ. එහෙම දුකක් නැහැ. මං හරි ආසයි ලෙඩ බලන්න උතන ගිහලා ඉන්න. ඒ පල්ලෙන් ගිහලා කෑම අරන් එනවා කැෆේ දෙක තුනක්ම තියෙනවා. එයා මේකෙන්
0: මම වාහනේ දාලා යනවා වොෂ් එකක් බොඩි වොෂ් එකක් දාන්න.
1: වාහනේ දාලා බොඩි ෂොට් දාගෙන යනවා
0: නෑ නෑ මගේ වාහනේ දානවා හොද ගන්න
1: වාහනේ හොද ගන්න දානවා
0: දානවා ඒවට
1: ඉතින් නේ වාහනේ දෙනවනේ මේ මේ මේ මේ බොඩි වොෂ් කරන තැනක් වැකියුම් ඉන්ටීරිය ඔක්කොම ක්ලීන් කරලා
0: හරි
1: හිතනකො ලෙඩක් බලන්න ආපුලයි වාහනේ තෝදාගෙන ඔයි බබා සමහරවිට මම එතන ගිහිල්ලා අර පල්ලෙහා තියෙන ඒගොල්ලන්ගේ පොඩි සුබ මාකට් එකක් තියෙනවා අර කොළඹ නවලෝක හොස්පිටල් එකේ මේ නායට දත් බුරුසු ඉඳලා හැමදේම තියෙනවා
0: යා ඒක හරි
1: ඒකත් තියෙනවා ඕන බැංකුවකින් තල්ලි ගන්න පුළුවන් ATM යාන්ත්‍ර බාන්ත්‍ර ටිකක්
0: තියෙනවා තියෙනවා
1: යාන්ත්‍රම් රාන්ත්‍රම් රාන්ත්‍රම් ටික තියෙනවා
0: වාහන 500ක් විතර පාක් කරන්න පුළුවන් ලොකු
1: තවත් දාවත් වාහන දාලා පුරවන්න බැරි කා පාක් එකක් දීලා තියෙනවා වාහනේ පාක් කරගන්න ස්ලොට් එකක් නම් ජීවිතේ නැති වෙන්නේ නැහැ purposely built අපි හිතමු මොකක් හරි XYZ කියන ලෙඩේට ගියා වඩ මොකක්ද තියෙන ලෙඩේ ABC D කියන ලෙඩේ තියෙන
0: මට තියෙනවා gastritis තියෙනවා G
1: gastritis EFGH තියෙනවා මේ මිස්ටර්.
0: Yes.
1: ତରି EFGH එකට ડોක්ටර් හම්බෙන්නනවා. ඒ EFGH ලෙඩේට අදාළ කරන ස්කෑනින් ටික අරෝමියෝටිකේ ටික ගන්න ඒ තට්ටුවේ මේ ෆ්ලෝ එකේ මොන කරන දේවල් ටිකද?
0: හරි, okay.
1: ඒ ලෙඩ බලලා ડોක්ටර්ට අදාළ පරාසෙ බෙහෙත් ටිකත් එතනම ෆාමසි එක තියෙනවා.
0: Come on.
1: ඇයි මේ මොකද මෙහෙම කරලා තියෙන්නේ? මේක හොස්පිටල් මුචතර ලස්සන තුන හොස්පිටල් එකක්
0: නේ.
1: එම්ස් එක දන්නවා. එම්ස් එක නිකන් ලෙඩා උඩට රට යනවා, පල්ලෙහාට යනවා, අරිට්ට යනවා, මෙහෙට යනවා
0: නේ. ට්‍රැවල් කරන්න නෙමෙයි ලෙඩා.
1: ආවා.
0: ඔව්.
1: ડોක්ටර් හම්බුණා. ස්කෑන් පරීක්ෂණ, ඒ පරීක්ෂණ, මේ පරීක්ෂණ ડોක්ටර් හම්බුණා.
0: හරි.
1: බෙහෙත් ටික ගත්තා. ෆාමසිය තාව ලිෆ්ට් එකෙන් කාපාක් කරගා කාපාක් එකෙන් ගෙදර ගියා. කොහොමද පුතා ආයේ වැඩි? කොළඹ නවලෝක හොස්පිටල් පර්පස්ලි බිල්ට් හොස්පිටල් එකක් බව තරේ මතක තබා ගත යුතුයි.
0: හොඳින් මතක තබා ගන්න.
1: Right.
0: එතකොට කාගිල්ස් ෆුඩ් සිටි එකට ගිය හැම වෙලාවෙම මම ඉතින් අපි ඉන්නවනේ කට්ටිය පාරිභෝගිකයෝ මම කියනවා 43 වෙනි සංවත්සරේ. 43 වෙනි සංවත්සරේ. 43 වෙනි චූටි බබාලට 43 වෙනි සංවත්සරේ.
1: එතන දාලා තියෙනවා ඒගොල්ලෝ නේ.
0: ඔව් ඒ වුණාට මටත් නිකම් මමත් කාගිල්ස් ෆුඩ් සිටි වල නියෝජිතෙක් වගේ වෙලාවකට මට හිතෙනවා මමත්. ඉතින් මම පුළුවන් තරම් දැන් සමහර කරලා කට්ටිය බඩු අරගෙන යනවා මට පේනවා දැන් අර නිෂ්පාදන 3න් 2යි බඩු මල්ලේ තියෙන. දැන් මට මේක කියන්න ඕනේ නේ අරවින්ද මම කිව්වේ නැත්තම් මම කුහකෙක් වෙනවා. මට අග්ගල කිලිගා මේ ඔයා තව නිෂ්පාදනයක් දාගත්තොත් ඔයාට පුළුවන් මේ මේ 43 වෙනි සංවත්සරය නිසා ඔය අර තියෙන මේ මේ බිල් එකේ කෝඩ් එක SMS කරලා ඔයාට පුළුවන් ලක්ෂේ gift voucher එකක් දිනාගන්න. මම මේ message එක එන්න කියන. ඊට පස්සේ මම කියනවා
1: අනේ මිස් මේවා කියලා ඔයගොඩ බලන්න මිස් අපිව දන්නවා.
0: කවුද එහෙම කියන්නේ?
1: මම කියන්නේ.
0: ඔයාට මම කියන්නේ නැහැ නේ.
1: පොඩි දෙයක් කළා ගන්න චූන් එක දැක්කම මොකද කියන්න ඇත්තම හිතෙන්නේ. ඒ විනෝද ගන්න දීලා ඉන්න එක පිනක් කියලා මට හිතෙනවා.
0: ඊට පස්සේ සමහරක් වෙලාවට බිල් වයිප් අවුට්ස් එනවනේ. ඒවත් මම දැන් අතනෙදිම ෂොක් වෙනකොට නියම් පවුනේ මිනිස්සු මම එතකොට මම ඒගොල්ලන්ටත් කියනවා. මෙහෙම මෙහෙමයි සමහරකට බිල් වයිප් අවුට් වෙන්න පුළුවන්. මොකද 43 වෙනි සංවත්සරේනේ.
1: ආ අනේ යනවා යන්න මේ අපි දන්නවා මිනිස්සු කියලා.
0: නෑ ඒගොල්ලෝ වහනවා. අච්චුදු අච්චුදු කියලා ඔක්කොම මිනිස්සේ ගහනවා
1: ඉතින්. කියන කියන දේ මිනිස්සු අහනවා. එහෙනම් සෙලිබ්‍රිටිනේ මෙතන. තව කොහෙද චිත්‍රපටයක නාට්‍යයකව රඟපෑවා නම් මං
0: ඒවට යන්න ආස
1: නැහැ. යන්න ආස නැනේ මේ මිනිත්තු ඔයාට ආස නැහැ. ඩිරෙක්ටර්ලා මේගොල්ලෝ මේ වගේ මලහොල් මන් දාලා ඉතින් නාට්‍ය ගොඩක් තේපෑ නේද?
0: සෝ ඉතින් කාගිල්ස් ෆුඩ් සිටි වල 43 වෙනි සංවත්සරය ලොකුවට සමරනවා මේ මාසෙ පුරාවටම තියන ලක්ෂයේ gift vouchers bill wipeouts.
1: මේ එතර වර රඟපාන්න මේව කරන්නේ හොඳයි නේද? අර මෝඩ තරිඳු වගේක් කරමුකෝ. මෝඩ
0: මෝඩ දිස්නා.
1: පැනලා පූජා වෙනවා ඉතින් මං කියන්නේ එහෙම වෙනවද මිනිත්තු.
0: ඉතින් ওই shop කරන අතරතුරේ ඕගොල්ලෝ දකින්නවා ලස්සන gold foil එකක ඔතලා තියෙන
1: Ferrero Rocher chocolate.
0: බයන්නේ පටන් ගන්න එකේ ජාතිය
1: පෑන්නේ බලාතේ
0: පෑන්නේ පටන් ගන්න එකේ
1: බයන්නේ මොකක්ද දෙන්නේ?
0: ඒක බටර්. ඒක මටම කියන්න ඕන. හරි. බ්‍රෑන්ඩ් නේම් එක පටන් ගන්න පෑන්නේ.
1: පෑන්නේ.
0: පෑන්නේ. හරි. පෑ.
1: පෑ.
0: කියන්න. තයිවත්ත බටර්.
1: පැල්වත්ත බටර්. අනේ මේ ගොඩාක් විස්තර නම් කියන්නේ. ඕගොල්ලෝ පැල්වත්ත බටර් ගැන හොඳ හොඳ
0: හොඳ හොඳට දන්නවා මේ. හොඳට දන්නවා දැන්.
1: අර පොඩි බටර් කෝටු බටර් කෝටු
0: ඔව් අර චුටි වේජර්ස් වගේ තිබ්බ එක
1: ඒකත් තාම තියෙනවා මාකට් එකේ
0: හා යා ඒක ටික ලොකු පැක් එකක තමයි පොඩි පොඩි කෝටු දාලා තියෙන්නේ
1: ඒක ඇත්තටම බටර් පෝෂන්ස් එක
0: ඔකේ
1: බටර් පෝෂන්ස් ඔය හෝටල් වලට එහෙම ගියාම දෙන්නේ ඒක බටර් පෝෂන්ස්
0: හරි
1: ඇත්තටම මම දැකලා තියෙනවා දැන් හෝටල්ස් වල එහෙම අර පොඩි බටර් පෝෂන් එක පැල්වත් එක තියලා තියෙනවා මට හරි සතුටක් එනවා එතකොට
0: ඒක ඇත්තනේ අපේ රටේ කියලා නියම් පොඩි එකක් එනවා නේද
1: ඔහොම ගහගන්න මේ මේ මේ ඊළට කුඩුව කඩා ගන්න මන් දඟලන්නේ නැහැ උතන එතන මම බැලුවා මට ටිකක් සතුටක් මට දැනෙනවා
0: ෂා
1: හොඳයි අපි වෙනස් වෙලා තිනවා කොහොම කොහොම හරි කවුරු කවුරු හරි
0: ඔව් නේද
1: රටේම මිනිස් වෙනස් වෙන්නේ නැහැ එහෙම නමුත් කවුරු කවුරු හරි වෙනස් වෙයි අපේ රටේ බටර්නේ අපේ රටේනේ අපේ රටේ ව්‍යාපාරයක් තව ලොකු වෙනවා තව මීටත් වඩා හොඳ දේවල් කරන්න ඒගොල්ලන්ට තව ශක්තිය එනවා එහෙම හිතන් අපි අපිට පොඩි සපෝට් එකක් තිබුණා නම්
0: හරි ඔකේ
1: අපි අපි කරෙහි අපි අපේ ව්‍යාපාර කරේ අපි අපි මම ඔයාගෙන හිටනවා මං ගැන හිටනවා අපි එහෙම එහෙම අපි ගමනක් ගියා නම්
0: ඔව් නේ
1: අපිට මාර තැනකට යන්න පුළුවන් කියන අදහසේ නම් මම නම් ඉන්නවා
0: ඕ අපිට මිස් වුනේත් ඔය ගැල්ල තමයි
1: ඔව්
0: නේ අපි ඔක හදාගෙන ඉස්සරහට යමු ඒක පටංගම පැලවත්ත
1: මාර මැච් එකක් ගැහුවේ හැකි ඒක නිකන් හොඳ තැනක් නේ වැඩේ පටන් ගන්න නේද
0: yes definitely
1: නේද
0: ඕ ඕ ඕ
1: තාමත් ඔය මේ මේ දේශීය දේ කියලා කිව්වට ඉන්දියාවේ දේශීය දේ කියන කැලලට ඉන්දියාවේ තියෙන ටික ඒක අපිට නේද
0: ආ ඒක චිර නෑ නේ
1: නේද ඒක මොනවද කියන්නේ ಭಾರತ್ಕೆ ಜಿನಾಬಾದ್ ಮೊದಿಗೆ සිින්දාබාත් තරි මොනාර හෙමක් තියෙනවාන
0: ජහේ ගල්ල නිකම් එකගොලන්ගේකට
1: ජයහේ භාරත්තරි මොනහරි ඒක මේ රටේ ඉන්න හිංගන්න ගෙදල මෙහෙම මාර වැඩක් අපට ඒකින් සිරදහක්වත්තාව නැති කොහොමදන
0: තියෙනවා එක එක වෙලාවල්
1: වෙලාවල්ලට වෙලාවලට හැම වෙලාවම නෑකන
0: අමතක වෙනවා රයිට් කෝමනත් කමන්න පැල්වත බට ගන්නකු අපේ දේනෙ නේද මේ අරවින්ද මං හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි මම හොඳ නිවේදිකාවක්ද මම හොඳ ඒ කියන්නේ මම ආයතන
1: මම අහන්නේ බෑ
0: මං හොඳ නිවේදිකාවක්ද කි මම මගෙන් අහනවා අරවින්ද
1: තමන් අහනවා පණි පිණිසුන් යහවත් වෙන උත්තර දන්නේ නැති
0: ඉතින් මම මගේ ආයතනේ අනිත් යාළුවන්ට වැඩ කරන කට්ටියට මම හොඳ කෙනෙක්ද ඒගොල්ලන්ට මම සපෝට් කරන අලුතින් ළමෙක් આવත එයාට සපෝට් කරන කෙනෙක්ද මම මගේම මගෙන් අහනවා ඉතින් ඒ හැම තැනම
1: මම අහන්නකො
0: මම මගෙන්
1: අහනවා ඔව් ඔයගෙන් අහගන්න එක හොඳයි
0: මට
1: ඔව් ඔව් ඔව්
0: කියන
1: කැල
0: තමයි
1: තියෙන.
0: දැන් මට
1: ඒ වගේම ඔබෙන්
0: අහන්න
1: තියෙනවා. ඔබ කොහොමද බොරුණ කියන්නේ? කියන්න නෙමෙයි හිටියේ එමම ගියා. අහනවා.
0: ඒ වගේම මම ඔබට පොඩි ආරාධනාවක් කරනවා. ඔබ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම් ඇලුමිනියම් වලින් වැඩ කරන ඔබ ඔබෙන්ම අහලා බලන්න. ඔබ ඔබෙන්ම අහලා බලන්න. ඔබ හොඳ කෙනෙක්ද කියලා.
1: ඔබ ඔබෙන්ම අහලා බලන්න. ඔබ හොඳ කෙනෙක්ද කියලා. මොකද අවුල එහෙම කතා කරන්නේ? ඔබ හිතන්න. අවුලක් බයි නෝ ඒකත්.
0: මේ ඇත්තට Tamante එක පොඩි රිසර්ච් එකක් කරගන්න පුළුවන්. පොඩ්ඩක් නෑ නිවාඩු පාඩු වෙනවා.
1: රිසර්ච් එකක් කරගන්න පුළුවන් Tamanගේ WhatsApp messages ටික බලාගත්තා. Taman service එක දීපු මිනිස්සුන්ගෙන් ආපු WhatsApp messages ටික පොඩ්ඩක් බලුවා නම් රිසර්ච් එකක් ඕනේ නෑ.
0: අපි විශ්වාස කරනවා ඔබ පාවිච්චි කරන්නේ ඇලුමෙක්ස් ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක්.
1: තමුසලාගේ තමුසලාට වැහි නැති එහෙම වටන් අරන් තියනවා නේද? අපි දන්නවා හොඳටම වැඩේ කරලා තියනවා කියලා. මේ කවදාවත් මිනිසුන්ව අනාථ කරන්න එපා.
0: ඔව් නේද?
1: නේද? ඔබ හොරෙක් නෙමෙයි නං. හෙන්නම වංචකාරයෙක් නෙමෙයි නං.
0: හරි.
1: වැඩක් කරන්න ගියා වරදින්න පුළුවන්. හැබැයි පාරිභෝගිකයව අතනමං කරන්න එපා. කොහොම හරි ගේමක් ගහලා එහෙම ඉන්නවා. මොකක් හරි එහෙම වුණොත් අත්තිං කාලා හරි වැඩේ කරලා ඉවර කරනවා.
0: ඔව් නේද?
1: එන්න චරිත.
0: යස් යස්.
1: අන්න ඒ වගේ. දායි මොක්ක හොඳටම හොඳ. වැඩේ දේව කාර්ය වගේ කරන මිනිස්සු. එහෙව් ෆැබ්‍රිකේටර්ස්ලට ජීවිත කාලෙම සෝට් අවුට් වෙන වැඩක් දෙන්න තමයි ඇත්තටම ඇලුමෙක්ස් එකට අවශ්‍ය කරලා තියෙන්නේ.
0: හරි ඔකේ.
1: ඒකට තමයි අපි කියන්නේ. පොඩි මැසේජ් කැලලක් කරේ තම්ස් අප් එකක් කරේ මෙන්න මේ කියන නම්බර එකට ඇලුමෙක්ස් එකට යවන්න. ඒගොල්ලන්ට තමයි ලොකුම වැඩේ කරන්න තියෙන්නේ. ඔබට තියෙන ඔන්න ඔය මොකක් හරි තම්ස් අප් හරි හාට් එකක් යවන්න එපා නේද? හායි හායි එකක් කියන්නේ.
0: මොකක් හරි නේද? යවන්න මෙන්න මේ නම්බර එක 07.715 7455

0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින් අද තමයි හොඳම දවස.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
2: අවන්ස් ටිකෙන් ටික පේ.
4: අපි විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 750 අමතන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන Give me a record ජාතික සුරක්ෂිතකරණය. Galani Fire Shield Purple Fire Tank Villa Poli.
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
7: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් David Pieris Motor Company Private Limited
8: Cordials Food City within 43 වන සංවත්සර සමරුඹට බෙගා වට්ටම් Fondre Fat Spread ඉතිරි රුපියල් 210යි Gotmale Processed Cheese ඉතිරි රුපියල් 200යි Viva Malt Pouch ඉතිරි රුපියල් 230යි Lux Radiant Glowing Skin ඉතිරි රුපියල් 180යි Cordials Food City
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂි වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
10: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pieris Motor Company Private Limited within Amatanna 011 4700 600 Smart Marupu Ahiniya then Adubu Milita Rupial 59,999 Sita Xiaomi then Abans within

0: චාන්ස් ටිකෙන් ටික පෙයි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After A levels AI driven world එකේ slit tech level up වෙන්න ready ද? Cutting edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම හඳුන් කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 011 754 481 slit.

0: evolve beyond.
1: මොකද බං අසනීපෙන් වගේ
2: මේ පොඩි කැස්සක් විතරයි.
1: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
3: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
4: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි. ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු විදිහට.

0: ඔයාලා දැකලා තියෙනවා එක බාත්รูම් එකක් හදලා ඔක්කොම ඉවරයි. තව එකක් තියෙනවා ඒක වැඩිපුර ඒ හදපු බාත්รูම් එකක්. හැබැයි ඒක කම්ප්ලීට් කරලා නැහැ. ඒක වහලා නිකන් තියෙනවා. කවදා හරි දවසක ඕක හදා ගන්නවා. එහෙම කියලා ඉන්න කට්ටිය මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ අයටයි මේ විශේෂ මතක් කිරීම. ඒ බාත්รูම් එකත් හදලා කම්ප්ලීට් කරන්න ඔන්න කාලේ ඇවිල්ලා තියෙනවා. යන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරවලට. මොකද කොලෝමා කලෙක්ෂන් එකට හොඳ ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ස්පෙෂල් පැකේජ් එකක් හදලා තියෙනවා නේ අරවින්ද. ඒකේ තියෙනවා කැලිටික ඔක්කොම ඒ පැකේජ් එක ඇතුලේ.
1: කැලිටික කියන්න බෑ. එහෙම එහෙම කියන එක වැරදි නේ. අපි කියන්න ඕනේ
0: යා
1: බාත්รูම් එකක මොනවාද එක පාට උඹට මතක් වෙන්නේ. මෙන්න මේව තියෙනවද බලන්න. බලන්න ඕකේ අනිවාර්යයෙන්ම වෝටර් ක්ලොසෙට් එක අපි
0: කොමඩ්
1: කියලා කියන්නේ. ඒක තමයි වෝටර් ක්ලොසෙට් ලස්සන වචනයක්. ඒක ඇති. බලන්න වොෂ් බේසින් එක තියෙනවද බලන්න.
0: බේසින් එක තියෙනවා. බේසින් ටැප් එකක් තියෙනවා.
1: බේසින් ටැප් එක තියෙනවා.
0: ඔයාලට මිරර් එක ඕනිද? ඔයාට ෂවර්
1: මිරර් එක ඕනනේ. මිරර් එක ඕනනේ.
0: හරි ඒකත් තියෙනවා. නැත්නම්
1: මොකද කොහොමද නැත්නම් මූණක් කඩක් බලාගන්නේ?
0: වතුර මෙහෙම දාලා වතුරෙන් බලාගන්නවද? බෑනේ නේද? හරි එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තව ඩ්‍රේන් කවර් එක තියෙනවා. බිඩට් ෂවර් එක තියෙනවා.
1: බිඩේ
0: ෂවර් එක තියෙනවා. මම ඒත් බැලුවා මේක හොඳට එහෙම දන්නේ ප්‍රොනවුන්ස් කරගෙන. මම කියන්නේ නෝමල් එහෙම.
1: කොහොමද කියන්නේ?
0: බිඩේ ෂවර් එක කියලා. හරිද? ඒත් මම බැලුවා මේක දැන් අකුරු.
1: තමන්ගේ දැනුම ගැන විශ්වාසයක් නැති එක ටිකක් බයහැනක දෙයක් නේද?
0: නෑ ඒක අකුරෙන් මාවම මම
1: දවා හිතන වට ඔයාට නිව්ක්ලියර් පද්ධතිය බාර දීලා තියෙනවා.
0: ඔයා
1: දැන් රතු බොත්තමෙන් තමයි මේ මේ මේක මොන හරි කරන්නේ. රකොල කොල බොත්තමෙන් තමයි මේක මොන හරි මෙහෙම කරන්නේ.
0: හරි.
1: ඒ වටේ තමයි මේක එහෙම නෙමෙයිද දන්නේ නැහැ කියලා වාරිත් එක ඉබුවා නම් මොකද ඉතින් වෙන්නේ?
0: පේනවා
1: නේද?
0: ඒක කරන්න දන්නේ
1: නැහැ. කරන්න දෙයක් තියෙනවා. ඔයා වගේ අය වගේ තැන්වල දාන්න නැතුයි.
0: හරි විදේශ ෂවර් එක ඊට පස්සේ ඇංගල්
1: එක උණු කරලා කිව්වා බිඩේ. මම
0: ඇත්තටම හිතුවා ඒක මොකක්ද?
1: බිඩේ බාඩෝ වෙන්නේ.
0: ඊට පස්සේ ඇංගල් වෙල්ස් කියන්නේ
1: මොනවද? ඇංගල් වෙල්ස්.
0: ඇංගල් වෙල්ස්. ඔව්
1: මොකද්ද? ඇංගල් වෙල් කියන්නේ බිත්තියට හයි කරන එක තියෙන එතනින් ටැප් එක කරලා හෝස් එක ගහලා ඇංගල් වෙල්.
0: ඔකේ.
1: සිමිලෝ තන් තරයක් දාන්න.
0: එතකොට ෆ්ලෙක්සිබල් හෝස් එක.
1: මේකම පිට මිනිස්සුන්ට නෙමෙයි මේක තමුන්ට කියලා හිතා ගන්නකො.
0: ඊට පස්සේ මේකේ තියෙනවා මැජික්.
1: මේකෙ තියෙන කොහෙද බාත්รูම් කියලා ගන්න නැහැ. හැම දෙයකටම බාල්දිය.
0: පොප් අප් ෆෙස්ට්. ඔය කැලිටික
1: වොෂ්රූම් එක නම් අය මෙහෙමයි බාල්දිය ගේන්න.
0: මේ ඇත්තටම වැඩේ
1: කරා. මගේ බාත්รูම් එක හදාගන්න මේ මේ පැකේජ් එක බලන්න ගාන බලන්න.
0: 139,000යි.
1: 139,000 තමයි. ඒ තමයි ස්ටාර්ටින් රේන්ජ් එක. එතන දැන් පටන් ගන්න.
0: ඕකේ.
1: ඕකෙත් තියෙනවා. ඔයා කියන්නේ අර වෝටර් ක්ලොසෙට් එකෙත් ඩිසයින් එක. ඩිසයින් එකෙම ඉන්නේ මොනවාද පෙනුම.
0: හරි ඔකේ.
1: ලක්ෂරි ලුක්ස්.
0: යස් අනිතිකව මැචින්. එකකට එකක්
1: ලස්සනට සෙට් වෙන.
0: යා.
1: එහෙම උඩට යන්න පුළුවන්. ඒ බාත්รูම් එකට ඔබ මොනවද දාන ටයිල්ස් ටික? එක තැනක පොඩි මොසයික් ලයින් එකක් දානවද? ෂවර් සිස්ටම් එකට පිටිපස්සේ මොසයික් ලයින් එකක් දාලා එතන ෂවර් එක මේවා කළා. වටේ අනිත් වෙන ප්ලේන් නිකන් ලයිට් කලර් ටයිල්ස් ගිහිල්ලා කියුබිකල්ලක් වගේ හදලා කාපට් එක දාලා ඩ්‍රයි බාත්รูම් එකක් වගේ මේන්ටේන් කරනවද? කොහොමද?
0: කොහොමද ආස?
1: මොකද දාන මිරර් එක? නිකන් පොඩි ඕවල් ෂේප් එකක් තියෙන එකක් හතරස් එකක් දානවද? මොකක්ද අල්ලන ටයිල් එක? ඔක්කොම බලා ගන්න පුළුවන්. යන්න ලංකා ටයිල්ස් යන්න.
0: හැබැයි ඉතින් ඔක්තෝබර් මාසේ 15 වෙනිදායි මේ ස්පෙෂල් ඩිස්කවුන්ට් සීන් එක නම් ඉවර වෙනවා.
1: මිඩ්ය සේල් එක ඉවර වෙනවා.
0: අද 13.
1: ඒකනේ. තව දවස් 7යි හිටයි අනිද්දායි දවස් 3 තියෙනවා.
0: හරි ඔකේ.
1: එහෙම නැවුනොත් අපිට ඩිසెంబර් සීසන් එක නිකන් ඉන්න වෙනවා. තවත් මාසයක් හමාරක් ඔබට ඉන්න වෙනවා.
0: ඒකනේ. එහෙනම් ඉක්මන් කරන්න ඒකට. හරිද?
1: ඉවර වෙන්නේ නැහැ ඩිස්කවුන්ට් මොනවාම හරි තියෙනවා.
0: අපි ඉස්සරහට තව ඉස්සරහට සෙට් වෙයි ඉතින් ඩිසెంబර් එනකොට. උනට දැනට මේ වාසිය තියෙන හින්දා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා තමයි අපි ඔයගලන්ට මතක් කරන්නේ. ඉතින් ඔය ගමම් අපි හැමදාම කතා කරනවා ලීවලින් ස්ට්‍රිප් සීලින් එකක් දැම්මම තියෙන ප්‍රශ්න අපි මිනිස්සු හම්බ වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට ඒ කියන්නේ හොඳට වියදම් කරලා වැඩේ කරලා හැබැයි කිසිම සතුටක් නැහැ අරවින්ද. ඒ කියන්නේ ඒක ඇයි හරියට කරලා නැහනේ. වැඩේ හරියට කරලා නැහැ. ලීවලින් දාලා ඊට පස්සේ ලී ඇදගන්න. අනිත් එක මේ දවස්වල තියෙන වැස්සට ලීවලින් මොන හරි දාලා තිබ්බොත් කීයටවත් බේර ගන්න හම්බ වෙන්නේ නැහැ. පුදුම වැස්සක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමදාම මේක නිකන් මතුරනවා වගේ ඔබට කියනවා කලර් අප් ස්ට්‍රිප් සීලින් ස්ට්‍රිප් සීලින් එකක් ගහගන්න හිතන හැම වෙලාවකම ඔබට මතක් වෙන්න ඕනි කලර් අප් කියන බ්‍රෑන්ඩ් එක. මොකද මේක ලී ආදේශකයක්. කොස් පාටට මහෝගනි පාටට තේක්ක බුරුම තේක්ක පාටට ඕගලන්ට මේ නිෂ්පාදනය ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකට හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා. අවුරුදු 25ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ලස්සන එලෙසම තියෙනවා. අර ලී වලින් කළා වගේ හැරිම ලස්සනට ඔයගලගේ ස්ට්‍රිප් සීලින් එක කරගන්න පුළුවන්. කලර් අප් සයිට් එකට ගියා නම් ඔයගලන්ට ඒ ගැන ඔක්කොම තොරතුරු ටික බලා ගන්නත් පුළුවන්.
1: හොඳයි. එතකොට මොකක්ද හච් එකේ ආරංචිය කියන්නේ නැද්ද? මොකද්ද ඇයි ඉතින් එච්චර හොඳ ආරංචියක් කොහොම නොකිය නොකිය ඉන්නේ?
0: Ladies and gentlemen, අහන්න හැමදාම දැන් අපි සාමාන්‍ය රීලෝඩ් එකක් දානවා, මාස ගානේ දානවා, මාස මැදදි දානවා. නිකන් ඒක නිකන් පොඩි වදයක් වගේ, ඒක පොඩි වේදනාකාරී අත්දැකීමක් වෙලානේ තියෙන. කවුරු හරි යනකොට තාති මට රීලෝඩ් එකක් දාගෙන යන්න, මම හැම කරගෙන යන්න. අර ඔය ආස දරවින්ද අවුරුද්දකටම එක සැරයයි ඔයාගේ ෆෝන් එක රීලෝඩ් කරනවා. ඒකට ආසද කියලා විතරක් මට කියන්නේ. අවුරුද්දටම දවස් 365ටම ඔයා එක දවසයි රීලෝඩ් එක දාන්නේ. ඒක මුළු අවුරුද්දටම disconnect වෙන්නේ නැතුව ඔයාලා
1: ලක්ෂ ගාණක් දාන්න වේද? ඒ කියන්නේ
0: නෑ අනේ, ඔයගලන්ට රුපියල් 2999 ඉඳලා ගන්න පැකේජස් තියෙනවා. රුපියල් 2999 ඉඳලා ගන්න පැකේජස් තියෙනවා. මේක ෆෝන් එකට වෙන්න පුළුවන්, රවුටර්ස් වලට වෙන්න පුළුවන්, නැත්නම් ඕනම ඩිවයිස් එකකට හරියන විදිහට ඔයගලන්ට පැකේජ් තෝරගන්න අවස්ථාව හච් දීලා තියෙනවා. මේකට කියන නම තමයි හච් වන් ලෝඩ්. වන් ලෝඩ් නියෝනේ, හච් වන් ලෝඩ් පැකේජ් එක දාගන්න. Non-stop data, non-stop apps, calls, මේ ඔක්කොම ඇතුළත් කරලා තමයි මේ packages හදලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි මේක ඔබටම කරගන්න පුළුවන්. Hutch app එක තියෙනවා නම් එකෙන් කරගන්න, නැත්නම් www.hutch.lk site එකට යන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ නියෝජිතෙක් හම්බ වෙන්න. අර flagship outlets කියලා තියෙන අන්න ඒ තැන්වලට ගියා නම් ඒගොල්ලන්ගේ නියෝජිතෙක් හම්බ වෙන්න පුළුවන්. So මේකේ tagline එකක් කියන්න නැතුවම බෑ. Hutch one load. Disconnect නැති අවුරුද්දටම ඇති.
1: ඩිස්කනෙක් නැති අවුරුද්දටම
0: ඇති
1: 2500 ඉඳලා පැකේජ්
0: 2999 ඉඳලා.
1: ආ 2000 මට අතින් ගෙවන්න 2999 ඉඳලා මට අතින් ගෙවන්න නෑ. ඕවා
0: ඒක නියමයි නියමයි. දැන් ඉතින් හැමෝම කරන්න බලයි හැබැයි ඉතින් හච් තමයි කරේ. හරිද?
1: ඔකේ. මේ ඔයදන්නද එක්සයිටින්ම නිවුස් එක වියජ්ජට් කියන එක්සයිටින්ම නිවුස් එක. අපි මුලදි කතා කරා වියජ්ජට් කොළඹින් යනවා. සතියේ දවස් 3යි යන්නේ. අඟහරුවාද බ්‍රහස්පතින සෙන්සුරත් තමයි යන්නේ. යන්නේ වියට්නාම් හොචිමින් වලට යන්නේ. එතනින් ගියාම තවත් ගමනාන්ත 65ක් විතර ඔබට අලුතෙන් ආපහු හම්බ වෙනවනේ. 65 66
0: 66ක් අපේ රටට එනවනම් ඒකත් එක්කනේ.
1: අපේ රටින් ආපහු ගී ගමන් එන්න ඕනේ නැහැ. කිසිම තේරවන්නේ නැහැ. මේ කොළඹටලා ඉන්නවනේ. තවත් 65ක් ගමනාන්ත සෙට් වුණා. දැන් අපි තව ටිකක් ඔබ වෙතින් ඉස්සරහට ගෙනියන්න කැමතියි. මෙන්න මෙහෙම වෙනවා. December මාසේ 5 වෙනිදා ඉඳලා. ඔව් ඔබ හිතුවා හරි. December මාසේ 5 වෙනිදා Vietjet අලුත්ම ගමනාන්තයක් කොළඹින් අඳුන්වලා දෙනවා. කොළඹ මාලදිවයින. කොළඹ මාලදිවයිනට සතියේ දවස් 3ක් December මාසේ 5 වෙනිදා ඉඳලා. ඒකත් අඟහරුවාද බ්‍රහස්පතින්ද සහ සෙනසුරාදා. ඒ විතරක් නෙමෙයි December 6 වෙනිදා ඉඳලා Vietjet තවත් දෙගමනක් වැඩිපුර ෆ්ලයි කරනවා හොචිමින් වලට. ඒ අනුව සතියකට 5 වතාවක් Vietjet සතියකට 5 වතාවක් Vietjet වියට්නාම් බලාපිය අසර කරනවා.
0: වාව්, සුපිරි ආරංචියක්.
1: අපේ කැමැත්ත පරිදි අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් බජට් එයා ලයින් එකක්. බජට් එයා ලයින් එකක තියෙන සාමාන්‍ය එක්ස්පීරියන්ස් එක වෙන තත්වයකට වෙන තැනකට ගෙනියන එක තමයි ඒගොල්ලන්ගේ හඳුන්වා දීමේ වැඩසටහනේ ඉඳලම තිබිච්ච වෙනස. අපි දැක්ක ලස්සනට කරනවා. අලුත් ඒයාර්ක්‍රාෆ්ට්ස් නිසා මිනිසුත් ආසයි යන්න. හොඳ කාර්ය මණ්ඩලයක් හැම වෙලාවෙම ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයේත් හොඳ එක්ස්පීරියන්ස් තියෙන හරි ලස්සන හොඳ කාර්ය මණ්ඩලේ හොඳයි. හොඳ කාර්ය මණ්ඩල හොඳයි හොඳ හොඳ හොඳයි
0: ලස්සනයි ලස්සනයි
1: කැම හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි. ඒගොල්ලන්ගේ ඩියුටි ෆ්‍රී ෆ්ලයි කරන අතරදී පවා ඩියුටි ෆ්‍රී ෂොප් කරන්න පුළුවන් ප්ලේන් එක අතරදී හොඳයි
0: හොඳයි.
1: එතනින් ගියාම වියට්නාම් ගියාට පස්සේ හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි නිවාඩු හම්බෙනවා. එක එක වර්ගවල ප්ලෑන්ස් ඇති ඔබට. වියට්නාම් කරන ඩිස්කවර් කරන්න ඕනම ඩෙස්ටිනේෂන් එකක් බව මම ඔබට මතක් කරන්න එක. ඩිස්කවර් කරන්න ඕන ඩෙස්ටිනේෂන්, යන්න ඕන තැනක්. හරිම ලස්සනයි ගිය ගෙමිනිය. හරිම ආසෙලා තියෙනවා වියට්නාම් වලට.
0: ඔකේ. මේ මොකද බෑග් එකේ තෙල් සුවඳ.
1: අර සමහර තෙල් ජාති වල තිනවන එක එක ඒව කලවම් වල මං හිතා උන හරි වා ඉතින් අහන්නත් හොඳ නෑනේ
0: ඔව් පත්තුවක් දාලා
1: දන්නේ කොහේ තෙල් ගාගෙන කොහේ පත්තු බලන දවිල්ලක් දන්නේ නෑනේ නේද ඉතින් ඒව අහන්නේ නෑ මම සාමාන්‍යයෙන් දැන් මේ බලන්න ඔය කට්ලට් ටික ගෙනල්ල මෙතන කුණු තෙල් වලින්ද බදන්නේ කුණු තෙල්
0: නෑ අපේ අම්මි ගෙදර දීමනේ ඔක්කොම කරගන්නේ අපේ අම්මා ගෙදර දීම තමයි ඕන වැඩක් ගෙදර දීම කරගන්න දැන් තෙල්
1: නෝ ඔව කාලා ගෙදර දීම තමයි අසීප වෙන්නේ තෙල් ආව ඔව්
0: ගෙදර දීම තෙල් හිඳවන්න පටන් අරගෙන තිනවනේ මේ පහුගිය දවස්වල මාමා
1: මෙතර මේ ආ මෙච්චර මේ අතේ මිටේ තියෙන ගානට ලෝකෙටම යවන තෙල්ලක මේ ගේ ගාව කඩේ පවා තියෙද්දි
0: ගෙදර
1: හිඳිනවා
0: දැන් හරිනේ දැන් මේ
1: ඉතින් වත් මෙහෙ එන්නේ සොයන් රකියාවක් කරගෙන ගෙදරට බලයි
0: රේඩියෝ
1: එකක් දාන අම්මෝ රේඩියෝ එක දාන කලහලම නන ඕලන්ට ඕන තරම් තියෙනවා ගෙදරින් එක මිනිහකටත් කටපියාරින්න බෑ හැම වෙලාවෙම කතා කරන්නේ
0: මේ ඇත්තට ගෙදර දීම පොල් තෙල් හිඳවන එක හොඳයි ඉතින්
1: බෝගහවිල FM
0: මොනසිං
1: එහෙම නෙමෙයි ප්‍රදේශේ නමින් දාන ප්‍රාදේශික ගොනු දිරණ කරන නෑ නැත්තේ
0: එහෙම මට
1: බෝගහවිල පිටරියක් කොතුහලෙට ආල බලයි බෝගහවිල FM එකේ
0: මොනවා කතේ නිකන් දාලා තියෙනවා
1: තාත්තා අම්මට බයින ටික දැම්මා නම් ඇති පුදුම ඉන්ට්‍රස්ටිං නෑ අම්මා තාත්තට
0: හැමදැනම මයික් දාලා අපිට නිකන් ඉන්නවා
1: මේ ඔලගේ අම්මා තාත්තට බයින ටික රෙකෝඩ් කරගෙන යන වෙලාවක ඒක දැම්මනම් අපිට එක රෑර දැලප් වෙනවා ඒ ටික අහගෙන ඉන්න
0: ඕනේ හතර ඕනේ
1: ඔගලෙන් වගේ ගෙවල් වල බන්නන ටික රෙකෝඩ් කරලා අපිට එවන්න
0: ඕන හොඳ ඒවා විතරක්
1: ඔව් හස්පල්ලට මම මේ කියන්නේ අසරණ සැමියෙක් කියන ප්‍රෝග්‍රෑම් එකක් අපි ගාව තියෙනවා
0: ඕනේ නේද WhatsApp message එකක් දාන්න
1: අසරණ සැමියෙක්
0: නිකන් හිමීට රෙකෝඩ් කරන ඔය බන්නන වෙලාවට
1: කෑම් රෑන් ගාව දෙන ටික රෙකෝඩ් කරලා අපිට එවන්නකෝ
0: මාර ෆන් එකක්
1: තියෙනවා ඔව්
0: හරි කොහොම වුණත් අපි මතක් කරන්න ඕනි ගෙදර පොල් තෙල් හිඳවන එක හරි හැබැයි තියෙන ප්‍රශ්න මොකද්ද මේක අපිට RVD කරගන්න පුළුවන්ද බෑනේ ඒ කියන්නේ අපිට මේක පිරිසිදු කරගන්න විදියක් ඒ තාක්ෂණය අපි ගාව නැහැ හැබැයි ඒ තාක්ෂණය තියෙනවා සේන මිල්ස් ගාව ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පිටරට යවනවා වගේම ලංකාවටත් හඳුන්වලා දුන්නා ඒගොල්ලන්ගේම බ්‍රෑන්ඩ් එකෙන් පොල් තෙල් එකක් ඒකට තමයි අපි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ ඒක හරි විදිහට ෆිසිකලි RBD කරලා තියෙනවා පොල් තෙල් බෝතලේ මෙහෙම අරගෙන බැලුවම අරවින්ද ඒක තේරෙනවා මාර ක්ලීන් සහ ඒක අන්න පොල් තෙල් කියන්නේ ඒකට තමයි කියලා හිතනවා බෝතලේ දැක්ක ගම බ්‍රෑන්ඩ් එක බලලා ගන්න කොකෝ ෆ්‍රයි මොකද නම
1: කොකෝ ෆ්‍රයි
0: කොකෝ ෆ්‍රයි හරි අපි තව කතා කරමුද නැත්නම්
1: පොඩි බ්‍රේක් එකක් ගන්න මිස අපි මේ බත් නැරේ
0: නෑ අපි බ්‍රේක්
1: නෙවෙයි දෙකෝ මිනිස්සු ඒක හංගන්නේ නෙමෙයි මිනිස්සු

0: ඉන්නක පොඩ්ඩක් මට පොඩි වෙලාවක් දැන් ජොයි කරන්න. ඔයා මට කියන්න අලුත්ම බජාජ් පල්ස N160ක් බස්සන්න හේතු දෙකක් කියන්න. මම ඔයාලට පහක් කියන්න.
1: ඒකේ ලුක් එක number 1 ඒකේ ලුක් එක.
0: මොකද මේ ලුක් එක මොකද ලුක් එකේ වෙන්නේ?
1: ඒක හරි ස්පෝර්ටි. හරිම ස්පෝර්ටි ලුක් එකක් තියෙන්නේ. පල්ස N160 මම ඒකට ආසයි.
0: N160 එහෙම ලුක් එකක් තියෙන ඉතින් ඉතින් ඉතින්
1: ඒක තමයි හේතු. ඒ කියන්නේ ඒක නිකන් මිනිස්සු බලනවා.
0: නන්න දැන් එනවා.
1: ආ පිස්සු අරගෙන නේද පල්ස N160 එක. ගාලා අවධානය එනවා. මම ඒකට ආසයි.
0: අවධානය කියන එකට මම ආසයි. අවධානයනේ අපි පොඩියට ආසයි තින් පොඩා නේ අඩුවෙන් ඉන්න චුට්ටක් අපි ආසයි.
1: Definitely.
0: නේද?
1: නැමෙ හැමදේම
0: බලන්න පොඩා මිනිස්සු hina වෙලා හලෝ වගේ කියනකොට අපි ආසයි.
1: යා ඒකනේ.
0: වාහනේ අපේ වාහනේ දියා මිනිස්සු වෙන් බලන මොකද්ද මේ? පල්සේ මේ අම්මේ අම්මේ මල අලුත් පල්සේක තමයි මේ. හොඳට තියනවා නේ මල්ලේ. බලන්න ඕනේ අද තින්. Right. තවයක් කියන්න.
1: මාරි
0: යනකොට හැරිලා බලන්න හිතන පෙනුමක් තියෙන වාහනයක්. නිකම්ම නිකම් ගමනක් යන හදපු බයික් එකක්ද මේ පල්ස N160 කියන්නේ නේ? පාරට බැස්සාම තමන්ගේ ඩෙන්ටිටි එක පෙන්න ගන්න පුළුවන්. මිනිසුන්ගේ ආසාවල් ලෝමනාවල් ලේවත් එක බැඳිලා තියෙන බඩු බාණ්ඩ. පාට ඉඳලා එහෙමනේ සෙට් වෙන්නේ තමන්ගේ පර්සනලිටි එකනේ හොයලා ගන්න. නේද?
1: ඒකෙන් එනවා.
0: පල්සයක් ගන්නකොට මේ තියෙන බයිසිකලිය අරන් එන්න එපා. කොයි ලෝකෙන් හොයලා හරි තමන්ගේ පාට ගන්න ඕන තමන් ආස පාට.
1: හරියට හරි. ඊට පස්සේ පර්ෆෝමන්ස්.
0: නිකම් මේ නිකම් මේ පර්ෆෝමන්ස් කරනවා පර්ෆෝමන්ස් කරන
1: මාසයි ඒක එන්ජොයි කර කර අපිට රයිඩ් කරන්න පුළුවන් නිසා මම ඒක ආසයි.
0: නෑ දැන් පර්ෆෝමන්ස් කතාවක් නේද කිව්වේ? දැන් ඔය මොකද කිව්වේ?
1: ඉතින් ඒක එහෙමනේ පර්ෆෝම් කරනවා නේද? ඉතින් මම තුනක් කිව්වා ඇරෙන්න මන්ද
0: පර්ෆෝමන්ස් කතා කරන්න. මොකද්ද පර්ෆෝමන්ස් යනුවෙන් ඔබ තුමි අදහස් කරන්නේ?
1: යන්න පුළන්නේ
0: මම කල්පනා කරනවා ඉතින් මම නැති කාලෙක එහෙමම ඉතින් මාත් එක්කම ඉතින් යන් මාත් එක්කම යන් යන ලෝකෙකට
1: ඈ
0: තියලා ගියා කියලා වැඩක් නැහැ නේ මිනිත්තු ගහලා ලොන්ඩ් එකද සකහන් ඉඳලා ඔහොම ගියෙත් එහෙම
1: ඉතින් මම ආසේ ඔයා
0: මම ආසේ මයික අං අං අං අං අං අං ඇයි බලහගෙන අං ඇයි
1: ඔයා මොකක්ද ඇහුවේ ඔයා ආස මොකක්ද ඔයා මේක ගන්න ඇයි මගේ අදහස් නේ මම මේ කියන්නේ
0: පර්ෆෝමන්ස් කියන එක විස්තර ගන්න පර්ෆෝමන්ස් ඔහොම ඉතින් කාට කියන්න බැලුවද
1: ස්පීඩ් යන්න පුළුවන් ඒකට තමයි මේකේ පර්ෆෝමන්ස් කියලා කියන්නේ මම හොඳ ස්පීඩ් යන්න පුළුවන් ඇයි මොකද
0: ඒක තමයි කියන්නේ ඒක තමයි ඒක කිව්වට වඩා හොඳයි මෙහෙන් අස් වෙලා ගෙදර ගිහිල්ලා පලි ගන්න වෙන ස්ටේෂන් එකකට කියන්නේ. යන්නකොට වෙන ස්ටේෂන් එකකට ගිහිල්ලා පලි ගන්නකො මේ සියතෙන් පලි ගන්න.
1: ඒ ඒ මිනිස්සුන්ගෙන් පලි ගන්නවා වගේ.
0: ඒක තමයි අපිට වෙන්නේ.
1: හරි ඔකේ.
0: මේක තියනවා 160 cc මේ ක්ලාස් එකේ.
1: හරි.
0: බලය සහ පාලනය කියන දෙකම ඔබට දීලා තියෙනවා. බයික් එකක ඔබට තියෙන්න ඕනේ කන්ට්‍රෝල් එක ට්‍රැෆික් එකක ස්ලෝ එකේ යන්න.
1: හරි.
0: බයිසිකලයක් පදින මිනිහෙක් කැරෙන මම ඔයාලට දෙයක් කියන්න.
1: යා ඕකේ.
0: බයික් එකක් පදින මිනිහෙක්ට අන්තිමම කරන්න ඕන වැඩක් තියෙනවා. කකුල් දෙක බිම තියෙන එක. කකුල් දෙක බිම ගන්න පුදුම අකමැතිනේ.
1: ඕ ඒක හරි.
0: කකුල් දෙක අර මේ ස්ටෑන්ඩ් එකේම අර ෆුට් රෙස්ට් එකේම තියාගන්න තමයි. ඒකට බයික් එක හැම වෙලාවම පොඩි බලයකින් අල්ලගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙන හැම එකෙම ඕක් කරන්න බෑ.
1: ඒ කියන්නේ බැලන්ස් එක තියෙන්න ඕනේ.
0: බැලන්ස් එකත් එන්ජිමින්
1: දෙන්න ඕනේ පව එක
0: දෙන්න. එකතරා නවතින සර්කස් කාර්යෝ නෙමෙයිනේ වාහනේ යන්න ඕනේ. ඒකට තමයි ඉන්න පුළුවන්.
1: Yes, okay.
0: ඒ බලය ඒ කන්ට්‍රෝල් එක. විවුර්ත පාරක ධාවනය කරනවා කියන එක මම මල්ලි අලුතෙන් කියන්න ඕනේ නෑ.
1: නියමයි.
0: ඒ වගේ පාරක ඕපන් රෝඩ් එක ඔබ යනකොට ඒ කන්ට්‍රෝලින් පව එක ඔබට අනිවාර්යයෙන්ම බයික් එකේ දාලා තියෙනවා. එතන බොඩි බැලන්ස් එක බයික් එකේ තියෙන. බයික් එක හරිම සිමිට්‍රිකල්, හරිම සමමිතිකයි.
1: ඒක
0: අර එක්සෝස්ට් එක පවා දුම්බටේ පවා බඩ යටින් තියෙන.
1: හරි.
0: බෙලි ෆික්ස්ඩ් එක්සෝස්ට් එකක් තියෙන. එතකොට හදිසි ආරක්ෂා ඩුවල් චැනල් ABS ඉස්සරහා පස්සේ බ්‍රේක්ස් ටික හරියටම බැලන්ස් වෙලා වදින්. ඔය බයිසිකල් වල හැමෝටම කතා කරන තියෙන එක ප්‍රශ්නයක් තමයි. ඔබට බයික් එකේ පිටිපස්සෙ පුඩනේ පැත්තට ගිහිල්ලා මේ
1: නතර වෙන්නේ කියලා නේ.
0: රෝද අගුල් වැටලා එකක් නතරලා අනිත් එක කරගෙන පටන් අරන් ඒව වෙන්නේ නැහැ සුද්ද මේකේ. මොන දැන් තුනක් අපි දැන් කියලා
1: තියෙනවා. හරි ඔකේ.
0: ස්මාර්ට් ටෙක්නොලොජි එක. දැන් ඩිජිටල් ඩිස්ප්ලේ බෙන් තම සාමාන්‍යයි බජාජ් Pulsar N160. හරිද? Bluetooth connectivity, turn by turn navigation, USB charging. මොනවද ඉතින් මේ ටිකනේ සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ නේද? අවසාන වශයෙන් මම කියන්නම්. මේක රයිඩ් එක ස්පෝර්ටි ලුක් එකක් තිබුණාට day to day commuting වලට සහ weekend එකේ fun එකට මේක තමයි බහන්නේ. Bajaj Pulsar N160. ලස්සනයි.
1: Enjoy.
0: ලස්සනයි යෝදෝ මේක.
1: ලස්සනයි.
0: මම ලස්සනයි යෝදෝ මේ බයිසිකලේ.
1: දැන් මම රත්තරම් බඩුවා දන්නවනේ, මම එකතු කරනවා, මම ආයෝජනය කරන්නේ රත්තරම් වල. ඉතින් මං ගාව තියෙනවනේ. එතකොට දැන් මම දැක්ක ගමන් දැන් මේ කමර්ෂල් බැංක් එකේ රන් අයයි අතපිරෙන්න වාසියයි මේ වැඩේ දැක්ක ගමන් මට හිතෙනවා ගිහලා තියන්න ඕනේ, එතන තියන්න ඕනේ. එතන තියලා ලක්ෂ දෙකකට වඩා වැඩි රන් මුදලක් ඔබ ලබා ගන්නවා නම්, රන් අය මුදලක් ලබා ගන්නවා නම් රුපියල් 25,000ක් වටින සුපර් මාකට් තෑගි වවුච් එකක් දිනන්න අවස්ථාව තියෙනවා කමර්ෂල් බැංක් එකෙන්. ඉතින් දවසකට ජයග්‍රාහකයෝ 4 දෙනෙක් තෝරනවා. ඉතින් ඒ නිසා කොහොම හරි කරකිලා ඔබට දිනන්න අවස්ථාවක් තියෙනවා කියන එක නම් මට දැනෙනවා. නියමයිනේ, රත්තරම් බඩු ටිකක් තියලා සල්ලි ටිකක් ගත්තා. ඊට පස්සේ රුපියල් 25,000ක සුපර් මාකට් තෑගි වවුච් එකකුත් හම්බුණා.
0: ඕකේ.
1: හොඳයි නේද කමර්ෂල් බැංක් එක මේ කරන වැඩේ?
0: Nice.
1: ඉතින් දෙසැම්බර් මාසේ 31 වෙනකල් කාලේ මේ පුරාවටම මේ වැඩේ කරන්න පුළුවන්. සල්ලි හදිස්සි එක දිනින් කොයි වෙලාවෙත් ඉතින් අපි රත්තරන් බඩුවක් තියන්නේ. ඉතින් ඒකට අපි කොහොමත් කමර්ෂල් බැංක් එක තෝරගන්නවා. හේතුව තමයි ඒ වටිනාකම, අපිට දෙන රත්තරන් වලට දෙන වටිනාකම සහ ආරක්ෂාව. ඊටත් එහා තව එකක් තියෙනවා අපි බලන. ඒක මොකද්ද?
0: ආරක්ෂාවයි
1: දෙන රන් මුදලයි. තව මොකද්ද බලන්න?
0: විශ්වාසය
1: ආරක්ෂාව සේම් නෝ. අනිත් එක මොකද්ද?
0: මට මේ වාගේ හිතේ තියෙනවා මට කියන්න බෑ.
1: දන්නෑනේ. ඉතල ඉඳලා මේ අවුරුදු ගානට එකක් ඇහුවා. දන්නේ නෑ.
0: අනිත් ඒකනේ ඉඳලා අවුරුදු ගානට එකයි නැහුවේ. අවුරුදු 20ක් විතර ෂෝ එක කරන උත්තරයි ඇහුවේ. ප්‍රශ්නකට කළා ඇහුවේ උත්තරයි ඇහුවේ. ඕන් අහු ප්‍රශ්න. ඇයි ඉතින් මේ ප්‍රශ්නයක් අහන්නවත් දැනුමක් නැහැ. දැන් ටිකක් පොඩ්ඩක් හැදිලා.
1: අනිත් එක තමයි අපිට ඒ කියන්නේ අපි ගැන අනිත් අයට විස්තර කීකේ එහෙම යන්නේ නැහනේ. අපිට එතන තියෙනවා රහස්‍යභාවය අපේ ආරක්ෂා කරලා දෙනවා කමර්ෂල් බැංක් එක. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. නැත්නම් ගමම දන්නවනේ අම්මෝ අන්න අරවින්ද රත්තරම් බඩුවක් ගිහිල්ලා තිබ්බා සල්ලි ප්‍රශ්නයක් ඇති ඔය මිනිස්සයාට කියලා ගමම දන්නවනේ. ඔය සමහරක් තැන්වල තිබ්බම
0: ඔයගොල්ලන්ගේ පැත්තේ එහෙම හිතනවද මන් දන්නේ. අපේ පැත්තේ නෙමෙයි. අපේ අය දන්නවා අපේ රත්තරම් බඩුව ගැසීම මේගොල්ලෝ ආයෝජනය කරනවා. රත්තරන් ඕන තරම් තියෙනවා. මේගොල්ලෝ කරන රත්තරන් ආයෝජනය කරනවා. ආයෙවෙන් සල්ලි හදනවා. ආයෙවෙන් බිස්නස් කරනවා. ඔයගොල්ලන් කොහොමද දන්නේ? ඉවරයි. හාන්සි.
1: නට්ටන්.
0: අයියෝ. මිනිත්තුන්ගේ විදියට අසල් ලෙසියෝ තම්මෙලා දෙන අපරාධ කියන්නේ.
1: යන්න ඇතර කමර්ෂල් බැංක් එකට වැඩේ කරගන්න රුපියල් 25,000ක් වටින සුපර් මාකට් තෑගි වවුච් එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා.
0: මම
1: යා
0: අද මං කතා කරනවා බයික් X3E ගැන කතා කරනවා.
1: බයික් X3E. ඕකේ.
0: මේක ඉන්ටෙලිජන්ට්. මේක මේක
1: ඉලෙක්ට්‍රික් ඉන්ටෙලිජන්ට්.
0: very very intelligent මේක. දෙට මොලේ තියෙනවා.
1: ඔකේ.
0: වාගේ මාත්‍යරෙන් තමයි මේකක් ගත්තා. ඔයාව දීලා මේකක් ගන්න පුළුවන්ද කියලා බලන්න කියන්නේ. ඉන්ටෙලිජන්ට් මොන හරි එකක් ඕනේ.
1: හොඳට මිනා යනවා.
0: නෑ හිනා යනවා නෙවෙයි, මටන් දුකයි ඇත්තටම. හිනා යන්නේ. ඒකට හිනා යන්නේ නෑ මට හිනා යන්නේ.
1: ඈ? ඔව් කාලිකේ කරවිත විහිනුවා.
0: මේක ඉන්නක පොඩ්ඩක්. මොකද මේ කලබලේ? නෑ
1: වටසා.
0: ඉතින් හිනා යනවා එකට. වාට බයක් තියනවා මෙහෙම කරයිද කියලා මිනා. ඒකයි ඔය. මිනිස්සු මන් දැකලා බයට හිනා යනවා දැකලා තියෙනවානේ. ඇත්තර මල්ලි මං වාට මේ කතාරන්නේ. ඇත්තර මල්ලි මං කල්පනා කරේ පුළුවන් නම් මෙන්න මේක දීලා බලන්න මොකක් හරි කරලා එහෙම මෙහෙම කරලා අපිත් කීයක් හරි මේව කරන්න. බයික් 3XE එකක් ගන්නකො. නෑ මේකට කියන බයික්
1: X3E.
0: ආරයිට්. අනිතික බලන්න මල්ලි එක චාර්ජ් එකකින් කිලෝමීටර් 400ක් දුවන්න පුළුවන්. එක චාර්ජ් එකයි. වා මල්ලි වා මොන නඩත්තුවක් කරනවද? මොන වියදමක් කරනවද මේ ඈ?
1: කිලෝමීටරයක් යනවා.
0: දැන් බලන්න මේ ගෙදර ඉන්නවා. පැන්ඩ්‍රොක් සන්ඩ්‍රොක් තියෙනවද මෙයාට? තියෙනවා. මල්ලිත්ින් ඔන්න බොරු කියන්න පටන් ගන්නවා. පැන්ඩ්‍රොක් සන්ඩ්‍රොක් නෑ. හරිද? ඉතින් දැන් 100% චාර්ජ් කරලා දුවන්න තියෙන්නේ. මල්ලිට පොලිමේ ඉන්න තියෙනවද?
1: නෑ.
0: පොලිමේ ඉන්න තියෙනවද? ආ? අරව මේව අරන් දෙන්න තියෙනවද? පෙට්‍රල් ඩිංග අරන් දෙන්න තියෙනවද මේ වාහනේ ගත්තා දා ඉඳලා? නෑ.
1: හුරතල් කරන්න තියෙනවද?
0: නෑ. නෑ මේ වාහනේ පස්සෙන් ඇවිල්ලා බලනවද මල්ලි කොහෙද යන්නේ කියලා. මේ වාහනේ වීල් ත්‍රී වීල් එකක නැගලා මල්ලි යන දැන පස්සෙන් කොහෙත් යන්නේ නැද යන්නේ එහෙම කරනවද?
1: රණ්ඩු කරනවද?
0: ඈ තව කාහරි දාගෙන ගියාම උදේ සීට් එකේ ආවේ කාගෙන මේ කොණ්ඩ කටු කියලා අහනවද මේ වාහනේ කවදක්වත්
1: නෑ
0: අහනවද අහනවද මල්ලි පිටිපස්සේ තියෙනවා පිටි පස්සේ තියෙනවා 450 ලීටර 459ක ස්ටෝරේජ්
1: හොඳ ලොකුයිනේ
0: හරිද ඔන්න ලීටර 459ක් මල්ලි මොනවා දාගෙන යන්න බැරිද කියලා නිකන් හිතන්නකෝ නිකන් හිතන්නකෝ වියදමක් කියලා මොකද්ද මල්ලි සර්විස් එකක්වත් එහෙම කරලා මහලුකට සෙට් කරනවා සෙට් වුණාම කියන්නකෝ සෙට් වුණාම කියන්න
1: හරි
0: දැන් ඔයාට යන්න පුළුවන් කෙලින්ම ඩේවිඩ් පිරිස් ඔටෝමොබයිල් ප්‍රයිවට් ලිමිටඩ් යන මොකක් හරි දෙයකට ඈ දැන් මේක මේ මේ කොහේ අරන් යන්නද කවුරු බාර ගන්නද ඈ කවුද මට වගේ කියන්නේ මල්ලි ටිකක් හිතන්න
1: දැන් ගන්න හිතලා ගන්න මට බැරි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන යන්න
0: නෑ නෑ මාරු කරන්න කීයකටද මාරු කරන්න
1: මාරු
0: කරන්න ට්‍රේඩ් කරන්න අඟල් 15.6ක central display එක ගැනවත් හිතන්න මල්ලි අඟල් 8.8ක digital instrument panel එක ගැන හිතලා ගන්නකො මේ bike X3 එකක් ගන්නකො මල්ලි electric වාහනේ නේ මල්ලි
1: yes okay
0: මේ මංග මල්ලිට ගන්න කෙන X3 pro එක තියෙනවා මිලියන 11495යි X3e max එක තියෙනවා 11995යි
1: ගන්න
0: right මල්ලි කතාර මේ number එකට කතාරන් කියන අරවින්දය කිව්වේ කතා කරන්න කියලා
1: number එකක් දෙන්න
0: බලන්න මේ මේ මේ මේ පරණ බඩුවක තියෙනවා මාරු කරන්න පුළුවන් මාර 0114යි
1: හරි
0: 700යි 678 0114යි 700යි 678 බලන්න මල්ලි මම දැන් ඇති මල්ලි ඔය දුක් විඳ මල්ලි දැන් මොකක් කරේ මහන්සි වෙනවා මම දන්නවා සුව පහසුවෙන් ඉන්න ඕනේ මට මෙතනට නෑ මිනිහරම මට මතර
1: හරි දැන් රූපේ ගන්න හරි නහයත
0: අලවලින් හදවත් දන්නේ නෑ මගේ රූපේ කොනොල්ලලවලි.
1: හැබැයි මම දෙවියන්ට එකම එක දෙයක් කියනවා.
0: කටු ගෙවුවත් කමන්නේ මගේ රූපේ හදනවා නම් ලස්සනට හදන්නෝද?
1: හරි
0: හරි. කටු ඉඳි කටු ඕන එකක් ගන්න. හැබැයි රූපේ ලස්සනට හදන්න.
1: ඒකත් කැතට හදන්නේ.
0: තේනවද?
1: කොච්චර තරහක් තියනවද කියලා හිතන්න. ඒ රූපේ හදන්නේ කැතට.
0: අරෝදාන ජොබ් එක දීපු නම්බෝ දෙල ඒ රූපේ හැරි හැරිට හදනවා මම.
1: නෑ මම.
0: තේනවද? දැන්タン ඔලූස්සක තියෙන්න නේද? නැත්තම් මෙලහට අනේ ඇත්තට මම කල්පනා කරලා බලනවා ඒ මම අනේ අර මනුත්යාගේ
1: ඒ ඇත්තටම රේඩියෝ ආවෙ නැත්නම් මම මොනව කරයිද නේද අනේ මටත් හිතා ගන්න බෑ
0: හායි ගමම හායි දෙමෝ පියංගර මිනිහගේ මූණේ දැලි ගායි ඕව තමයි කරගෙන ඉන්නේ ඉතින්
1: අරවින්ද මම එකම එක දෙයයි මම ලෝකෙන් විශ්වයෙන් ඉල්ලන එකම එක විශ්වකයි තියෙන මට ලොතරැයියක් ඇදෙන්න එදා ඉඳන් මට මේ වගේ කතා අහන්න වෙන්නේ
0: ඒ රුපියල් 40ක් විශ්වෙන් ගන්න දාලා
1: එදා ඉඳන් මට ලැජ්ජ වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ මගේ හිත සතුටින් මට ලොතරැයියක් ඇදෙන්න දෙයියනේ
0: ලැජ්ජ වෙන්න තියෙන හැකියාව නිසා තමයි ජොබ් එක තියෙන්නේ නැත්තම් කොහොමද කරන්නේ මේක
1: හිතන
0: කොහොමද කරන්නේ
1: මට ලොතරැයියක් ඇදෙයි කියලා හිතන දුන ඇත්තට අපි මේ ලොකු කෝටි ගණන් තෑගි වලට යන කලින් අපි පොඩියට පටන් ගමුද මේක. අපි ගමුද ආයුබෝ ලොතරැය. ඒක තමයි NLB එකේ අලුත්ම ලොතරැය. ඉතින් 105 තමයි ඒකේ තියෙන ලොකුම තෑග්ග. ඊට පස්සේ දිනුම් අවස්ථා 15ක් විතර හදලා දීලා තිනවා මුල සිට අගටත් අග සිට මුලටත්. මම හිතනවා වාර විදිහට ළඟ ළඟ දිනුම් අවස්ථා තියෙන ලොතරැයක් කියලා මේ NLB ආයුබෝ ලොටරිය එක. නේද?
0: 105ක් පළවෙනි තැග්ග.
1: පළවෙනි තැග්ග 105ක්. නේ අර පොකට් මනී වගේ ඔගලන්ට
0: 105ක් පොකට් මනී අම්මෝ විශ්ව කතාවක්. 105ක් තියෙනවා මට හොඳ වැච්චක් ගහත්තේ.
1: ඔය 105ක් ගන්නවා.
0: කොනෝ හෙට්ටක් කරගනවා මෙහෙට්ට කරගන මේ කුණක් අරගෙන වාර මතකද අර මේ කුණක් අරගෙන දියුණු වෙච්ච මේ අර මල්ලි කෙනෙක් මේ හිටි. එයා කතා.
1: ඔව් මතකයි.
0: මට ජාත කතා නම් මතකද?
1: ඔව් ඔව්.
0: ඒකෙන් තමයි මේ සල්කාරය. ඒකෙන් 105ක් තියෙනවා මොනවා මොකද්ද කියන්නේ? බයින් ඇන් සෙලින් කියලා පටන් ගන්න. මං බයින් ඇන් සෙමින් කියලා ගන්නවා. හිමින් තමයි බිස්නස් එක. ඔය 105
1: මට දීලා මම ඔබට මේ කුණක් දෙන්න.
0: මම 105 හරිදන්න එල්ල දෙනෙක් වට ඕන කරලා තියෙනවා යන්තෝ මීකුණ
1: ආයිබෝ ලොටරි කරගන්න එච්චරයි අපිට කියන්න තියෙන්නේ අපි දැන් සමු ගන්නයි යන්නේ
0: හන්දන අපිට දැන්වත් සමු ගන්න දෙන්න ප්ලීස්
1: ප්ලීස් ප්ලීස්
0: දිගටම කතා කරන්න නැත්නම් කතා කරනවා බැරි බලන්න අපි කතා කරන්නේ නැද්ද නේ
1: කතාව.
0: So අපි එන පොඩි break එකක් ගන්නවා. අපි ආපෝ. අයියෝ දුක් වෙනවා අපේ ටේනවා.
1: ටේනවා.
0: දැන් අහන හැ හෙටත් එනවා.
1: ඊට වඩා දුක.
0: ඔව්. මං අරවිද.
1: ආයිෂාරියා සුබ දවසක්.

0: வாசம் பதுமட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: ඇමතිකම සිටිදදි අයතාවත්කම පෙලා අල්ලස් කොමසමින් චාමරට නඩු පහක් විසිතුන්ගෙන්දාති රිමාන්් ඇල්ලේ කෝටි අටක හෝටලයක් බදුල්ලේ කෝටි තුනක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. විසිතුන්ගෙන්දාට රිමාන්ඩ් බන්දනාගාර ගත කරලද හරිම බෝරින් එකරි පොහොට්ටුව කට්ටිය හොරකම් කරලා දෙනවා අල්ලා සරන් දින ඒවට අහුවෙලා හිරේ විලංග වෙනවා රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පලියක්.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: කවුරුත් දන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රථය බජාජ්.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න ස්ලිට් ෆැකල්ටි of computing සමග එකතු වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
5: smart මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi then Apple within
1: මල්ටිස්ටාර්ටර් කිව්වම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාලට මතක නැහැද? මායාව. ඔලේ කොහොමද? ඔක ඇත්තටම කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
6: පාවිච්චි කරන්නේ
1: නැහැ. ගෙදර ගිහිල්ලා පීදල කරලා අරන් තියලා තියෙනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
9: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
10: පසු අධ්‍යාපනයට නිවැරදි මමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
0: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: Theatre between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankaya Rurajaniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
2: Theatre between Lady Miss World Sri Lanka 2026
8: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theatre TV Balanna title sponsor
11: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
12: Enchanta The fragrance of French romance.
13: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
14: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
15: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
16: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: ये था टॉप स्टोरी।
1: නාමල් අධිකරණයට රක්ෂිත බඳනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙවන විට කොළඹ බහිස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන වී තිබෙනවා. ක්‍රිෂ් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මෙම නඩුව ගොනු කර ඇති අල්ලස් කොමිසම විසින්. එම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝතරකම ඉදිරියේ කැඳවීමට නියමිතයි. යෙමනි හෝති කැරලිකරුවන් විසින් වටලා ඇති එරට තායිස් නගරයේ ඖෂධ ඉන්ධන සහ වෛද්‍ය සපයුම් තුග තීරණාත්මක මට්ටමකට පහත වැටී තිබෙනවා. එම තත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාවෙන් පෙළෙන රෝගීන් 1110 දෙනෙකුගේ සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් 190 දෙනෙකුගේ ජීවිත අවදානමට ලක්වති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතවශ්‍ය වෛද්‍ය සපයුම් ලබා ගැනීමට ඇති මාර්ග ව්‍යවස්ථ කරන ලෙසත් රෝගීන්ට සහ මානුෂීය ආධාර ප්‍රවාහන රථවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙසත් නගරයේ බලධාරීන් ඉල්ලා සිටිනවා. යෙමන් රජය සඳහන් කළේ තායිස් නගරයේ සෞඛ්‍ය සහ මානුෂීය අර්බුදයක් ඇතිවීමේ අපදානමක් පවතින බවයි. හුති කැරලිකරුවන් නගරය වටලා අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනයට බාධා කරන බවට යෙමන් රජය චෝදනා කරනවා. යෙමනයේ අගනුවර ඇතුළු මාර්ග රසක් එකිනෙක සම්බන්ධ කරන වැදගත් සංධිස්ථානයක් වන තායිස් නගරය හූති කැරලිකරුවන් අත්පත් කොටගෙන ඇත්තේ 2015 වසරේ සිටයි.
0: අනුග්‍රහය
2: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒමකෝ අනේ.
2: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
4: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න.

0: උදේ 10 විනාඩි 25යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: அசப்பதமட்ட சீதா ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික
3: පේ එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් Lanka rating BBB- stable outlook. Balabatrabi. Mulya samagokhi. Sri Lanka 10% rakshana yojana kame. Samajh kekhi.

0: මට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කවුද? 1. ස්ටීවන් ස්පිල්බර්ග් 2. ජේම්ස් කැමරන්
1: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ගාල්ලේ බද්දේ ගමින් තනුෂා වසන්ති.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
4: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
5: අනුග්‍රහය.
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාදී මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකයෙක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
7: මිස් හොඩ්ද කූල්ද?
1: කූල්. මොකද මම හොට් නේ.
7: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
1: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි, සමහරට අහලා පුරුදු ඇති.
8: Oh my god.
7: ඔඩි මිස් සුදු කොච්චි.
9: Hot and spicy with sudu kochi. Kochi.
10: Mumi siyatama havasa dekata. Sudu kochi ta.
7: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Umma nang short time ke de vitarai.
5: අනුග්‍රහය.
3: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
1: 0372 370 370.
11: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP Balm. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP Balm. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩාක් දීලා.
12: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
1: රට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772 7766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.

0: මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත් ආභරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 01-1754-406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
1: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය development finance lanka rating bbb minus stable outlook balapathrabi mulya sahago ki lanka tanpathu rakshana yojana kame
3: sasthila avasan kala obata jaatyantara peligat upadhi paatamala rasak den icbt southern campus within obe usas adhyapana senior sabha karaganna october mas 15 wana dina maathara shakave payatwena icbt open day 2026 weta paminenna icbt campus obe jeevithaye arambumai
4: 98.2 98.4

උදේ 10 විනාඩි 41යි දැන් වෙලාව. ජොබ් එකක් කරන්න ගෙදරින් එළියට බැහැලා තනියෙන් බෝඩින් රූම් එකක් එහෙම අරගෙන මුල් කාලේ තනියෙන් ඇහැරිලා උදේම නැගිටලා ඔෆිස් ගිහිල්ලා තනියම තමන්ගේ රෙදි ටික හොදගෙන ඒ ලයිෆ් එක ඒ කාලේ දි ටිකක් අමාරුයි වගේ කියලා තේරුණාට බෝඩින් එළියට ගිහලා පස්සේ සෙටල් වුණාට පස්සේ ඔබට හිතෙනවා මාර ලස්සන කාලයක්නේ ඒ තිබ්බේ කියලා. හැබැයි ඉතින් තාමත් බෝඩිමක නම් ඔබ ජීවත් වෙන්නේ නැත්නම් බෝඩින් ලයිෆ් එකක් නම් ඔබට තියෙන්නේ ටිකක් අමාරු වෙන වැඩේ කරගෙන යන්න. ගොඩක් වෙලාවට ගෙදරින් වගේ කැම ටිකක් කන්න හම්බෙන්නේ නැහැ. සමහර බෝඩින් වල උයන්න හම්බෙන්නේ නැහැ. ඔබ ඉන්න රූම් එකේ පොඩි ඉඩක් තියෙනවා නම් මම මේ කියන්න හදන්නේ ඔබට ගෙදරම උයාගෙන කන්න පොඩි වැඩක් හදාගන්න. හරිද? යන්න ළඟම තියෙන තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකට. එතනට ගියාට පස්සේ ඔන්න ඔබට පුළුවන් පොඩි රයිස් කුක එකක් අරගෙන එහෙම නැත්නම් හොට් ප්ලේට් එකක් අරගෙන තියෙන පොඩි ඉඩේ ඔබට ගැළපෙන විදිහට එකක් දෙයක් හදාගෙන උයාගෙන කාලා ෂේප් එකේ ඉන්න. හරිද? හොට් ප්ලේට් එකක් කියන එක මහා ලොකු ගාණක් නෙවෙයි. සමහර හිතනවා මේක මාර ලක්ෂරි අයිටම් එකක් අපිට බෝඩිම කරනම් අරගන්න අමාරු ගෙදරකට වගේ නම් හොඳයි. නෑ ඔබට පුළුවන් අපේ බෝඩින් ලයිෆ් එකට ගන්න. අරගෙන පාඩුවේ උයාගෙන කරගෙන ඉන්න. කිරිබත් ගොඩ මහනුවර නිට්ටබු චාලකුරු නෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. එහෙම නැත්නම් යන්න කලින් පොඩි විසිට් එකක් දාලා බලන්න. එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකට www.tilakawardhana.com වෙබ්සයිට් එක

එතන්ට ගිහිල ඔබට විදිහේ ඔබට ගැලපෙන විදිහ අයිටම්ස් කීපයක් තෝරගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අවුට්ලට් එකට ෆිසිකල් ගිහිල ඔබට පුළුවන් ඒ දේවල් ටික අරගන්න. එතක මතක් කරන්න ඕන, එහෙම ගෙදරින් එළියට ඇවිල්ලා අලුත් ලයිෆ් එකක් පටන් ගන්නකොට ඔබට අලුත් මිනිස්සු හම් වෙනවා, අලුත් සමාජයක් හම් වෙනවා. එතකොට ඔබ හිතන දෙයක් තමයි එතනදී හම් වෙන හැමදේම මම බාර ගන්න ඕන, කවුරැම් කක් හරි කිව්වොත් ඒක විශ්වාස කරන්න ඕන. එහෙම හැමදේම ඔබ ඇක්සෙප්ට් කරන්න ඕනේ නැහැ. සමහර දේවල් තියෙනවා ඒ වෙලාවෙම ඔබ රිජෙක්ට් කරන්න ඕන දේවල්. හිතන්නකෝ මොකක් හරි නරක පුරුද්දක් කෙනෙක් ඔබට ඇබ්බැහියක් කරන්න හදනවා නම් ඔබ එතනින් අයින් වෙන්න ඕන. මේ පණිවිඩය අපි ඔබට මතක් කරන්නේ රට මේකට ජාතික මෙහෙයුමත් එක්ක. ඒ පණිවිඩේ එහෙම මතක් කරේ සමහර එහෙම වැරදි පුරුද්දකට ඔබ පුරුදුනොත් ඒක ජීවිතය අතාරින්න බැරි ලොකු ඇබ්බැහියක් වෙන්න පුළුවන්. මේ නම්බෙක මතක තියාගන්න 19:27 පුනරුත්ථාපනය සහ ඒ ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු දැනගන්න පුළුවන් අංකේ. අතාරින්න බැරිම තැනක නම් ඔබ ඉන්නේ, අනිවාර්යයෙන්ම මේ අංකයට කතා කරන්න. තව එක පණිවිඩයක් තියෙන මතක් කරන්නයි තමයි ස්වර්ණමහල් ජුවලර්ස් ඔන්න මේ වීකෙන්ඩ් එකේ ලොකු වැඩක් පටන් ගන්න යාලගේ රත්නපුරේ වගේම කිරිබත්ගොඩ තියෙන බ්‍රාන්චස් දෙකේ දැනට ඔබ ගාව තියෙන පැරණි ඒ වගේම පළුදු වෙච්ච රන්නාභරණ ඔන්න ආයතනතාවක් ඔබට හොමාරු කරගන්න පුළුවන් මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට. වෙන කොහෙන්වත් නෙවෙයි ස්වර්ණමහල් එකෙන් වැඩේ කරන්නේ. කතා කරන්න මේ නම්බෙකට 0117 53 44 06. වීකෙන්ඩ් එකේ ඔබට දවස් 3ක් තියෙනවා. සිකුරාදා වැඩේ පටන් ගන්න කියන්නේ 16:00 වෙද්දී 17:18 ඉරිද වෙනකම් වැඩේ තියෙනවා. ඔබට ළඟම තියෙන රත්නපුරට යන්න, එමෙ නැත්නම් ළඟදී රීලොන්ච් වෙච්ච එයාලගේ කිරිබත්ගොඩ ස්වර්ණමහල් එකට ගිහිල්ලා ඔබට වැඩේ කරගන්න පුළුවන්.

0: සියත
1: මයින්ට ස්ටාටාට කිවම හොඟ දෙනකොට මතක්වෙන්ට ඕන එකක් තියෙනවා වාඩ පතකරෑනද මායාව ඔලේ කෝව ඕක ඇත්තර කොහොම ොච්චර අලුත් පිට තියාගර
2: පවිච්චි කරන්න
1: ගෙදර ගිල්ල පීදල කරලා අරත්තිය ලදති
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමඟ සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන හාරසියක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න
6: ලෝකපුර බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
7: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
6: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිමමක ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණ.
8: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
9: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
8: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
10: අඩුයි?
11: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
10: පේනවා පේනවා.
8: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල MyWays ඇප් එකට බයික් 3-wheel car van මුලදිම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා.
11: MyWays ඇප් එක මාසෙකට දාගෙන බලන්න.
10: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
12: Listen up, Colombo. Vietnam is calling.
13: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
14: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
12: Let's Vietjet.
15: බලන්නකො මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත command එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
16: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
15: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
16: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
17: ඔටෝ බාත්යා පවතී සෑමදා.
18: After levels industry එක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන් මයදුම් කරන්න www.slit.lk. slit evolve beyond.
19: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
0: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
19: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
11: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
4: Theatre between Lady Miss World Sri Lanka 2026
11: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
4: Theatre between Lady Miss World Sri Lanka 2026
5: කිරුලක් උදෙසා තරඟවදින රුත්‍යංගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
6: Title sponsor.
1: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
2: Enchanter.
20: the fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
23: Off Mark's Premium Collagen pehapat nirogi sihin sirurak.
24: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan. See ya.

0: क्या था टॉप स्टोरी
1: ශිරන්ති සම්බන්ධයෙන් නියෝගයක් රක්ෂිත බන්දනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාවේදී විරුද්ධ හදවත් සත්කමකට භාජනය වෙමින් සිටින්නේදයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද බන්දනාගාර අධිකාරීවරයාට නියෝග කළා. මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී සකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. සකකාරිය කොළඹ ජාතික රෝහලේ විරුද්ධ හදවත් සත්කමකට භාජනය වෙමින් සිටින බැවින් ඒ සුවිශේෂී කරුණක්සේ සලකා ඇයට ඇප නියම කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ එවැනි කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය දැනුවත් වී නොමැති බවයි. ඒ අනුව නඩුකරය පසුරු දෙකට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. දැන් ක්‍රීඩා පොතක්. පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රිකට්කින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නායකත්වය ලබා දෙන්නේ කුසල් මෙන්ඩිස්. පැතුම් නිස්සංක, පසිඳු සූර්ය බණ්ඩාර, දිනේෂ් චන්දිවාල්, කමිදු මෙන්ඩිස්, සුනල් දිනුෂ, ධනංජය ද සිල්වා සහ අංජල බණ්ඩාර සංචිතයට ඇතුළත්. කේශර නුවන්ත, ප්‍රභා ජයසූරිය, මිලන් රත්නායක, ලහිර කුමාර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක සහ ඉෂාන් මාලිංගද සංචිතයට නම් කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අබාධයකට ලක් වූ පැතුම් නිස්සංක කණ්ඩායම සමග පාකිස්තානයේ බලා පිටත්ව යන්නේ ක්‍රීඩා කිරීමට සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූහොත් පමණක් පවායි. සියතමිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහ්න 12ට.
0: Top story. Anugraha.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBI විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න. 98.2 98.4 දෙවි.

0: Ação Adamata Fita. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට අපි කියනකොට දැන් අපි ඉන්නේ එල්නිනෝ තත්ත්වයක. ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට දැන් වර්ධනය වෙලා තියෙනවා. එල්නිනෝ තත්ත්වය ආරම්භ වුණේ ජූනි මාසයේ. දිගින් දිගටම ගොඩ මහ ජනතාව ඒක වැරදි විදිහට අවබෝධ කරගෙන එල්නිනෝ තත්ත්වයක් හින්දා තද පෑවුමක් තමයි හැම කෙනාගේම මනසට කලින් වෙන්නේ. එල්නිනෝ තත්ත්වයකදී අපි කිව්වේ අපේ නිර්දිග මොසමේ වැස්ස තරමක් අඩු වෙනවා. නමුත් දෙවන අන්තර් මොසමේ, ඒ කියන්නේ මේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ වැස්ස සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් තමයි අපේ අවුරුද්දක වර්ෂාපතනය ගත්තාම ඒකෙන් 130ක් ලැබෙන්නේ. ඒක ඊටත් වඩා වැඩියෙන් ලැබෙයි කියලා තමයි අපි මුලින්දලම පුරවකතනය කළේ. ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තමයි අපි අපේක්ෂා කරන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලි
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ ගොන්
2: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබාදී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබාදෙන හොඳම තැන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි. වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිස රදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
7: රට සවාරියකෙ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
8: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
9: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
10: මිස් හොඳ කුල්ද?
11: කුල් මොකද මම හොට් නේ.
10: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
11: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි, සමහරට අහල පුරුදු ඇති.
12: Oh my god.
10: ඔඩි මිස් සුදු කොච්චි.
13: Hot and spicy with Sudu Kochi. Kochi.
14: Moon siyatama havasa dekata. Sudu Kochi ta.
10: Miss, miss. Excuse me, miss.
11: No, no, no. Ummanang short time ke de vitarai.
15: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස් කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
16: 0372 2370 370.
17: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
18: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
17: ඔයත් පොකට් මනී අහනවද?
18: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
17: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
19: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
19: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
14: සියත පොකට් මනී.
0: අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
12: 98.1 98.4

0: උදේ 11 විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකි.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිටින්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව. ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
2: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
1: තෙබුකොළ. තෙබුකොළ නෙවෙයි තනකොළ.
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේරන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල් බත්ත බත
18: real මට experience එකකට නැල්වත් බත
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo electric 3 row රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ
21: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
22: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD 4.

0: David Pierce Motor Company Private Limited වෙතින් අමතන්න 011147600.
1: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
3: දෙදාස් පන්සියක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
4: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: Advance ticket ticket pay.
5: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකේ PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
6: අදම combank.lk වෙත පිවිසෙන්න.
7: සතුට රස ගොනු සුවෙන, කැමවල රස සුරකිනා.
8: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
9: මුළු පවුලටම මගේ ගානටම.
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
11: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක්
12: නෑ. වන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
13: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අබන්සු තින්.
14: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP Balm.

දෙකොළහයි විනාඩි හතලිස් හතයි දැන් වෙලාව අපි මේ වීකෙන්ඩගේ ස්වර්ණ මහල්ලකේ පටන් ගන්න ලොකු වැඩක් ගැන තමයි ඔන්න මතක් කරන්න හදන්නේ. එයාලගේ රත්නපුර ඒ වගේම කිරිබත්ගොඩ තියෙන බ්‍රාන්චස් දෙකේ දැනට ඔබ ගාව තියෙන පැරණි ඒ වගේම පළුදු වෙච්ච රන්නාභරණ මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට ඔබට පුළුවන්කම තියෙන හොමාරු කරගන්න. වෙන කොහෙන්වත් නෙවෙයිනේ, ස්වර්ණ මහල්ලකින් තමයි ඔබට මේ චාන්ස් එක දීලා තියෙන්නේ. ගොඩක්ම වෙලාවට ඔය රත්තරන් එක ඉමෝෂනල් පාට් එකක ඔබේ ජීවිතේ තියෙනවානේ. ඒකින් දාතන මෙතන අරන් ගිහිල්ලා ඒ වටිනාකම බාල්දු කරගන්න අඩු කරගන්න එපා. හොඳම ප්‍රයිස් එකකට ඔබට හුමාරු කරගන්න පුළුවන්කම තියෙනවා මේ දවස් තුනේ 16 17 18. ඒ කියන්නේ සිකුරාදා ඉඳන් වැඩේ පටන් ගන්න. සිනසුරාදා ඉඳන් මේ කියන දවස් තුනම ඔබට තියෙනවා. රත්නපුරට ළඟයි නම් ඔබට ගිහිල්ලා එතනින් වැඩේ කරගන්න. එහෙම නැත්නම් යාලගේ රීලොන්ච් වෙච්ච කිරිබත්ගොඩ බ්‍රාන්ච් එක තියෙනනේ ස්වර්ණමහල්. එතනට ගිහිල්ලත් ඔබට ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. කෝකටත් යන කලින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 011 7534 44 06 011 7534 44 06 තමයි ස්වර්ණ මහල්ලකේ නම්බර එක. ඒත් එක්කම වෙලාව ඉතුරු කරගෙන ෂොප් කරන්න කැමති කෙනෙක් නම් ඔන්න බය නැතුව අත තියන්න පුළුවන් තැනක් තමයි තිලකවරුද ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ප්ලට්ෆෝම් එක www.thilakawaruda.com වෙබ්සයිට් එකට යන්න. ලංකාවේ ඔබ කොහේ හිටියත් ඔබට ඔබේ ඕඩර් එක ගෙන්න ගන්න පුළුවන් හොඳම ප්ලට්ෆෝම් එකක් ඒක. එහෙම නැත්නම් gift එකක් විදිහට කාට හරි අඳුමක් යවනවනම් ඔබ යවනෝ වගේම ලස්සන බොක්ස් එකක දාලා ඒ විදිහට පිළිවෙලට ඒක ගිහින් දෙන්නත් එයාලා ලෑස්ති වෙලා ඉන්නවා. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට තැනකනම් ඔබ ඉන්නේ ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ඔබට ගෙන්න ගන්න පුළුවන් තිලකවරුද ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකෙන්. ඒත් එක්කම මේ දවස්වල එයාලගේ ග්ලෝබල් වෙබ්සයිට් එකකුත් ඔන්න ලොන්ච් කරලා තියෙනවා. ලංකාවෙන් එළියේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් ඇඳුමක් යවන්න ඕන නම් ඔන්න ඒකත් ඔබට එකෙන් කරගන්න පුළුවන්. විස්තර ඔක්කොම බලා ගන්න යන්න තිලකවරුද ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. 11:49 දැන් වෙලාව.

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: කමතිකමේ සිටින්දී අයත අවත්කම උපයලා අල්ලස්කෝ විසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්තර රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපළ රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදා වෙනකම් රිමාන්ඩ් බන්දනාගාර ගත කරලා හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලසරන් දිනවා, ඒ වටේ අහුවෙලා ඒ හිරේ විලංග වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පලියක්.
0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මගේ කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpadu rakshana yojana kramay samajik
5: after levels modern legal world ekata prepare wenna kamathida llb honors upadhi paathamalawa den slit wethin dan mayadum karanna pivisena www.slit.lk slit evolve beyond
6: aluminium mane
7: dansale fried rice ekai hotel e fried rice ekai quality wenas ne aluminium uth e wage tamai
8: aluminium ona taram alumex nam is taram
9: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්
10: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
11: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
12: මුළු පවුලටම මගේ ගානටම
13: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RBB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න. 1985
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
15: සියතා බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
14: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
15: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026
16: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikunada Ratri 10ta Siyata TV Balanna
17: Title Sponsor
18: Obe Samata Digurana Deepthaya Twin Galadan Big Twin Lady Racer Ekata Adama Maru Big Twin Lady Obat Sanin Didulanna
19: Enchanter The fragrance of French romance.
7: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
2: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
1: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
6: Aliyah Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
13: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රීලංකා රාජපක්ෂ සම්බන්ධයෙන් නියෝගයක්. කොකෙන් සමග විදේශිකින් සෙව්දෙනෙකු අත්අඩංගුවට. පළාත් පහකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි. සෞදි අරාබියට තව දුරටත් ප්‍රහාර. පාකිස්තාන ටෙස්ට් සංචාරයට අංජල කැඳවයි.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: ඔන්න දේවුනත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්. පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් උනාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: නිල්පලකඟ ආශ්‍රිත අකුරස්ස ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යපණ්ඩාර පවසුවේ ගතෝපැ 24 තුළ නිල්පලකඟේ අතුගංකාවක් වන කිරම ආරට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ලැබී ඇති බවයි.
7: මේ තත්ත්වයේ යටතේ නිල්වලාගංගේ කුරස ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයකට මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. එසේ නමුත් පැවතුණු වර්ෂාපතනයන් අනුව තවදුරටත් විශාල වැඩිවීමක් අපි අපේක්ෂා නොකරත් මේ වන විට විශේෂයෙන්ම පානදුගම නුම් මධ්‍යස්ථානයේ දත්තල අනුව සුළු ගංවතුර තත්ත්වය දක්වා ඒ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම තවලුම සහ බත්තගම ගින්කඟේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යෑමක් තියෙනවා. ගංවතුර තත්ත්වය දක්වා වර්ධනය වීමක් තවමත් නැහැ.
1: දෙවෙන ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුකෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ ඌව සහ වයඹ පළාත්වල සමස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෑකළ දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල සහ මාවනල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් දෙවන මට්ටමේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, මහනුවර, කෑකළ, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකටද පළමු මට්ටමේ නායම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළා. රක්ෂිත බඳනාකාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයාබලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද බඳනාකාර අධිකාරීවරයාට නියෝග කළා. මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දැක්වා. සැකකාරිය කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින බැවින් ඒ සුවිශේෂී කන්නක් ලෙස සලකා ඇයට ඇපනීම කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ. එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ එවැනි කන්නක් සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුමත් නොමැති බවයි. එය අනුව නඩුකරය පසරු දෙකට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. අල්ලස් කොමිසම අත්අඩංගුවටගත් ශිරන්ති රාජපක්ෂ අද දක්වා පසුගිය 7 වනදා රක්ෂිත බඳනාකාරගත කෙරුණා. සිරිලිය සවිය සංවිධානය හරහා රිච්වේ ආරය ළමා රෝහල වෙත CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සිටි ස්කැන් යන්ත්‍ර රෝහල වෙත ලබන් නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් දූෂණ නැමැති වරද සහ පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට රැගෙන වී තිබෙනවා. ක්‍රිෂ් ගණුතෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්. එම නඩු ක්‍රය අද කැඳවා ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධිරකම ඉදිරියේ. ඇතැම් රෙගුලාසි වර්තමානයට ගැලපෙන අයුරින් යාවත්කාලීන විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඕමාරේ කස්සප අනුනා හිමියන් හමු අවස්ථාවේදී.
8: කියවෙනවානේ දැන් මේ සති දෙකක් ඇතුළත මොකද කමිටුවක් දාලා මේ වෙනස්කම් ගැන සාකච්ඡා කරනවා කියලා. මං කියන්නේ සති දෙකක් බලන් ඉන්න අවශ්‍ය නැහැ. මේක මේ 24 පැය මේ තොරතුරු ටික හොයලා බලලා මේ වහාම මේ ඔය ආගමික ඇඳුම, ඒ කියන්නේ සිවුර, එහෙම නැත්නම් මණිකුත් ආගමවල ඒ ආගමික ඇඳුම් පැළඳුම් සහ ඒ දේවල් වලට බලපෑමක් නොවන ඒ හැම ආගමකම ඒ ගරුත්වයේ සොරකින, චීවරයේ ගරුත්වයේ සොරකින මේ රෙගුලාසිය වල වෙනස්කමක් වහම වෙන්නට ඒක වෙනුවෙන් තමයි මේ අපි හැම වෙලාවෙම යෝජනා කරන්නේ.
1: විපක්ෂ ආණ්ඩුවට රෙහි මතයක් ගොඩනැගීමට උත්සාහ දරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර සඳහන් කළේ.
9: බුදුදහමින් පෝෂණය වුණු සංස්කෘතිය විනාශ කරන්නට හෝ ඒකට අකටයුතුකම් කරන්න අපට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ගොඩා පිරිස් විශේෂයෙන්ම සජබ පොහොට්ටු වගේ දේශපාලන කණ්ඩායම් කල්පනා කරමින් උත්සාහ කරමින් මතක් ගොඩනගන්න හදනවා ජාතික ජනබලවේගයේ සම්බන්ධව. ඒක ලප්තනම ලොප් කරලා තියෙන්නේ.
1: ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පතෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති අන්තර්ගත බවයි ජන අරගල සඳහනේ විධායක සභික දුමිත් නාකමුව සඳහන් කළේ.
10: මේ පනතහරා ආණ්ඩුවට හෝ දේශීය ආයතනයකට සංවිධානයකට යමක් කිරීමට බලකරුන්. ඒ සඳහා විරෝධතාවයක් දැක්කොත්, ඒ සඳහා උද්ඝෝෂණයක් කරොත්, ඒ සඳහා වැඩවර්ජනයක් කරොත්, ඒ වැඩවර්ජනයකදී මහමාර්ගයක් අවහිර වුණොත්, දේපළ හානියක් වුණොත්, බාලයක් සිද්ධ වුණොත් එහෙම මේ සියල්ලම ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් වෙනවා. ඒ නිසා පැහැදිලිවම වැඩවර්ජන, ඒ වගේම මූර්ති සම්ති ක්‍රියාමාර්ග, ඒ වගේම විරෝධතා උද්ඝෝෂණ මේ සියල්ල ත්‍රස්තවාදී ලේබලයට ගේන්න පුළුවන් විදිහට තමයි පනත හදලා තියෙන්නේ. මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ මේ පනතහරා කරලා තියෙන්නේ. ඊළඟට බරපතලම කාරණේ යම්කිසි සංඥාවක්, යම්කිසි යම්කිසි වාක්‍ය ඛණ්ඩයක්, යම්කිසි පත්‍රිකාවක්, යම්කිසි YouTube වීඩියෝවක්, යම්කිසි ප්‍රවෘත්තියක් මේ කිසිම දෙයක් වාර්තා කරන ඕනම කෙනෙක් එම වාර්තාකරණයේ එම දෙය ත්‍රස්තවාදයට හවුල් වෙනවායි ආණ්ඩුවට හැඟී ගියොත් එම ත්‍රස්තවාද වෙලක්කීම් පනතයටදී ඔවුන්ට දඬුවම් දෙන්න පුළුවන්.
1: කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය යටතේ තබා ගනිමින් කළමනාකරණ කටයුතු සඳහා සමාගමක් පත්කර එහි කොටස් පුද්ගලික ආයෝජකයෙකුට ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවට එක්වෙමින්.
11: වරාය අධිකාරී සතුව නැගෙනහිර ජැටිය තිබෙනවා. මේ නැගෙනහිර ජැටියෙන් අපි ආසන්න වශයෙන් කන්ටේනර් හුවමාරු කරන්නේ මිලියන 0.5ක් වගේ, ලක්ෂ 5ක් වගේ තමයි අපි හුවමාරු කරන්නේ. මම හිතනවා තවදුරටත් මේ ජැටි හසුරුවන කාර්ය රජයකට පමණක් තනියම කළ හැකි කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා නැගෙනහිර ජැටියේ අයිතිය ආණ්ඩුවේ තබාගෙන ඒ කළමනාකරණය පිළිබඳව අපේ සමාගම පිටවලා ඒ සමාගමේ කොටස් අපි පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට තීරණය කරන් තිබෙනවා. මොකද නැගෙනහිර ජැටිය අපිට කන්ටේනර් 3.2ක් මේ වීමට හැකි දාරි තාවත් තිබෙනවා. නමුත් අපි දැනට මෙහෙවන්නේ 0.5යි. ඒ නිසා ගත වෙන දිනයක් පාසා අපිට තියෙන සම්පතෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්නෙ නැහැ. ඒ නිසා මම හිතන ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් ප්‍රබල නැව් සමාගම් සාකච්ඡා කරමින් තිබෙනවා. මම හිතන ඉතාමත් හොඳ නැව් සමාගමක් අපිට කැඳව ගන්න පුළුවන් වේවි. සිපිල් ලයින් එකක් අපිට කැඳව ගන්න පුළුවන් වේවි. නැගෙනහිර ජැටිය කළමනාකරණය සඳහා ඒක අපි අවධානය යොමු කරලා තිබෙනවා.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඉන්ධන පිරවුම්හල 75ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
11: නගරාසිත සීමා ක්‍රම අපි දරා ගන්න පුළුවන් CPC සෙඩ් එකකුත් තියෙනවා, පෞද්ගලික ආයතන සෙඩ් එකකුත්. සමහර දෙහිඅත්ත කණ්ඩේ පැත්තට ගියොත් තියෙන පෞද්ගලික ආයතන සෙඩ් එකක් විතරයි. සාමාන්‍යනේ ඒ ගිවිසුම් වල තියෙනවා, අපි දැන් ගිවිසුම් නීතිපති මණ්ඩල දිලා අධ්‍යයනය කරමින් තිබෙනවා. අධ්‍යයනය කරලා මේ සැපීම අවශ්‍යයි. මේකම ගෑස් සමාගමත් කරන තරඟකාරීත්වයෙන් අප සමාගම්. නමුත් පෞද්ගලික සමාගම් ගෑස් සිගයක් ඇති කරලා තියෙනවා. රජයේ සමාගමකට වඩා වැඩියෙන් විකුණමු. රුපියල් 5ක 10ක වෙනසක් අපිට දරා ගන්න පුළුවන් තරඟකාරීත්වය. හැබැයි ඩීසල් ලීටර රුපියල් 132ක වෙනසක් දරා ගන්න ඕනද අපි? සාමාන්‍යනේ. ඒ නිසා මම හිතන්නේ අපි CPC ආයතන ශක්තිමත් කරනවා. අපි නැව නැවත පෙට්‍රල් සෙට් 75ක් දැන්ට අද්දිනිකන් අපි හඳුනන් තියෙනවා පෙට්‍රල් සෙට් 75ක් අලුතෙන් ආරම්භ කරන්න අර ප්‍රයිවට් ආයතන තියෙන තැන්වල මොකද කොයි වෙලාවෙත් මේ අනුතර අපිට තියෙන්නේ හෙට ඒගොල්ලෝ බෙදාහරින්නේ නැහැ කිව්වොත් මොකද කරන්නේ නමුත් ඔවුන් මත විතරයි සමහර කලාපවල තෙලසපීම තියෙන්නේ සාධාරණේ එනිසා අපි ස්ථාන 75ක් තෝරගෙන අලුතෙන් පෙට්‍රල් සෙට් ආරම්භ කරනවා CPC ආයතනෙ
1: ආර්ථික වර්ධනය සඳහා නව එකඟතාවයකට යා යුතු නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව වැඩසටහනකට රජය සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ලෝක යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව ආර්ථික විශ්ලේෂකින් පවසනවා. පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අත්තුකෝරළ සඳහන් කළේ එමගින් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ හැකි බවයි.
12: ඒ කාලේ අපි IMF එකට ගියේ බංකොලොත්තුච්ච රාජ්‍යයක් විදිහට. ඒ වගේම ණය ගෙවා ගන්නට බැරි රාජ්‍යයක් විදිහට. නමුත් දැන් අපි එහෙම නැහැ. දැන් අපේ බජට් බැංකුව සතු විදේශීය සංචිත යම් ආකාරයක තියෙනවා. ඒ වගේම ඇත්තටම අපි බංකොලොත් රාජ්‍යයක් විදිහට නෙවෙයි දැන් ඉන්නේ රට යම් ස්ථාවරත්වයක ඉන්නවා. ඒක නිසා කලින්ට වඩා අපිට IMF එකත් එක්ක කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒක මේ පසුබිම තුළ නැවත IMF වැඩසටහනකට ගිහින් මේ ආර්ථිකයේ තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ රටතුල ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා මම හිතනවා.
1: අමරිකානු ඩොලර එක විකුණුම අගය මෙවැනි විට දැක්වෙන්නේ රුපියල් 335.51ක් ලෙසයි. අමරිකානු ඩොලර එක ගැනුම අගය රුපියල් 326.45ක් ලෙස දැක්වෙනවා. කොකේන් මද්‍රව්‍ය සමග විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ටාසය විසින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්කොල්ලුපිටිය හෝටලයකදී සහ සුපිරි වෙළඳසැල් සංකේතයක් තුළදී ඔවුන් සතුව තිබූ කොකේන් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 1ක් ග්‍රෑම් 12 ග්‍රෑම් 20 සහ ග්‍රෑම් 16ක් පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 23ත් 52ත් අතර වයස්වල පසුවන ජැමේ කණු ජාතිකයන්. මේ අතර අයි සහ කුෂ්මද්‍රව්‍ය සමග සැකකරුවෙකු අම්බලංගොඩ කුලියකොට ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්ධන අංශයට ලද තොරතුරු මත නිවසක් සෝදිසි කිරීමේදී සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. සැකකරු සතුව තිබූ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක් සහ කුෂ් ග්‍රෑම් 510ක් පොලිස් භාරයට ගැනුණා. සැකකරු අවුරුදු 32ක් වන කුලියකොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජකින්ගෙන් කප්පම් ලබාගත් බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එක්කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සමාජයේ තුල සිටින අවදානම් සහිත දරුවන් 49,000ක් හඳුනාගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
13: අපි මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය සමාජයේ ඉන්න අවදානම් සහගත නැත්නම් ආරක්ෂාව අවශ්‍ය දූ දරුවෝ 49,000ක් පමණ හඳුනා ගන්නවා. ඒ හඳුනගෙන අපි ඔවුන්ව ආරක්ෂාව වෙන ඉතා ප්‍රමිතියකින් යුතු වැඩපිළිවෙලක් ලංකාවෙම දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මම හිතන්නේ ඒ හින්දා අපිට ඒ දුවා දරුවන් ආරක්ෂා කරගන්න අපි ලොකු වාර්තානුගුණිතට සෑහෙන උත්සාහයක් සහ සෑහෙන කැපකිරීමක් අපේ පොලිස් නිලධාරීන් කළා. ඒකේ සාර්ථක ප්‍රතිඵල අපිට මැන කියන්න පුළුවන් තරමට තියෙනවා.
1: පාසල් නොයන දරුවන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයට සම්බන්ධ කර ගැනීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වන බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටකල සඳහන් කළේ.
14: අද වන විට අන්තර්ජාලය හරහා මද්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් විවිධාකාරයේ අපරාධ රාශියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පාසල් වයසේ දරුවන් මේ අපරාධකරුවන්ගේ ප්‍රමුඛ ගොදුරක් බවටත් පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපට ඉලක්ක වෙලා තිනවා පාසල් නොයන දරුවන් තමයි මෙන් මේ විවිධ අපරාධ වලට සහ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය ජාලයේ ඇතුලේ සැපයුම් ජාලයට යූස් කරගන්න උදවි. ඉතින් ඒ ගැනත් ශ්‍රී ලංකා පොලිසිය අවධානයට ලක් වෙලා තියෙනවා.
6: විදෙස් සියත
15: ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළට ඊයේ එළ වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බව සෞදි බලධාරීන් පවසනවා. එම ප්‍රහාරයේ වගකීමද බහරගෙන ඇත්තේ හූතී කැරලිකරුවන් විසින්. සෞදි අරාබියේ නිර්දිතික ප්‍රදේශයේ පිහිටි කමිස් මුෂයිට් ගුවන් කඳවුරටද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව හූතී කැරලිකරුවන් ප්‍රකාශ කළා. යෙමනේ හෝතී කැරලිකරුවන් එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ රියාද්හි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වස තිබීම ඔක්තෝබර් 17 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ගුවන් තොටුපළේ පහසුකම් වල ආරක්ෂාව සහ මෙහෙයුම් සඳහා ඇති සූදානම තහවුරු කිරීම සඳහා මෙහෙයුම් අත්හිටුවීමට තීරණය කළ බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේ. මේ අතර යෙමනේ හූතී කැරලිකරුවන් විසින් වටලා ඇති එරට තයිස් නගරයේ ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් තොග පහත වැටී තිබෙනවා. එම තත්ත්වයේ හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාවයෙන් පෙළෙන රෝගීන් 1110 දෙනෙකුගේ සහ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබන පුද්ගලින් 190 දෙනෙකුගේ ජීවිත අවධානමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ඇති මාර්ග විවෘත කරන ලෙසත් රෝගීන්ට සහ මානුෂ්‍ය ආධාර ප්‍රවාහන රථවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙසත් නගරයේ බලධාරීන් ඉල්ලා සිටිනවා. යෙමන රජය සඳහන් කළේ තායිස් නගරයේ සෞඛ්‍ය හා මානුෂ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි. හූතී කැරලිකරුවන් නගරයේ වටලා අත්‍යවශ්‍ය සැපයුම් ප්‍රවාහනයට බාධා කරන බවට යෙමන රජය චෝදනා කරනවා. යෙමනයේ අගනුවර ඇතුළු මාර්ග රසක් එකිනෙක සම්බන්ධ කරන වැදගත් සංදිස්ථානයක් වන තායිස් නගරයේ හූතී කැරලිකරුවන් අත්පත් කොටගෙන ඇත්තේ 2015 වසරේ සිටයි.
6: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පාකිස්තානයේ ටෙරේව පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නායකත්වය ලබා දෙන්නේ කුසල් මෙන්ඩිස්. පැතුම් නිස්සංක, පසිදු සූර්යපණ්ඩාර, දිනේෂ් චන්තිමාල්, කමිදු මෙන්ඩිස්, සොනාල් දිනෝෂ, ධනංජය සිවිලා සහ අංචල බණ්ඩාර සංචිතයට ඇතුළත්. කේශර නුවන්ත, ප්‍රභාත් ජයසූරිය, මිලන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මදුශංක සහ ඉෂාන් මාලිංගද සංචිතයට නම් කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක කණ්ඩායම සමග පාකිස්තානයේ බලා පිටත්ව යන්නේ ක්‍රීඩා කිරීමට සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වුවහොත් පමණක් බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2025-2027 ලෝක ටෙස් ශූරතා තරගාවලියට ඇත් මෙම තරගාවලිය නොවැම්බර් 9 වනදා රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතයි. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩිහිදී. පාකිස්තානය තරඟ දෙකකට බිඳුවක් ලෙස තරගාවලිය ජයගෙන සිටිනවා. යලි සිරස්තල ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් නියෝගයක්. කොකේන් සමග විදේශිකින් සිව් දෙනෙකු අත්අඩංගුවට. පළාත් 5කට මිලිමීටර් 100ක්ම වූ වැසි. සෞදි අරාබියට තව දුරටත් ප්‍රහාර. පාකිස්තාන ටෙස්ට් සංචාරයට අංජල කැඳවයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සඳරේණු විමුක්තිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය පසරු 6:30ට. එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමඟ.
6: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ඩොක්ටර් කපි යන්න හදන්නේ වෝඩ් 9 එකට.
2: හැබැයි බෙහෙත් ගන්න නෙවෙයි. එයාලා re-release කරපු අලුත් song එක අහන්න.
3: විතරම මදුරු දඟර රැට පත්තු කළ නිසා පසුදින නිලංකාර VS දෙක රතු වෙලා.
1: ඩොක්ටර් බෑන්ඩ් එකේ මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියලා අපි ලන්ට්‍රා පෙරේරාගෙන් ඇහුවා.
4: ඒ කාලෙන් කාලෙට පොඩ්ඩක් අර වෙනස් වෙනස් ප්‍රොසෙස් එකක් හදනකොට තියෙනවා වෙනසක්. පරණ රෙකෝඩින් වල තියෙන සවුන්ඩ් එකයි එතකොට දැන් තියෙන රෙකෝඩින් වල සවුන්ඩ් එකයි සැහැණ වෙනස්. ඒක 2016 ඉති කිච්ච වශයෙන් වෙන එකක්. ඉතින් අර හැම වෙලේම දැන් අපි සිල්ව අලුත් වෙන්න ඕනේ. එකම විදිහටම perform කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ change එක තියෙනවා. ඉතින් ඒකින්ද තමයි අපි මේ Word 9 series එකෙන් කරන්නේ.
2: song එකේ පොඩි වෙනස්කම් ටිකකුත් උනා නේද?
4: මේ සුදුසු තමයි කරනකොට අපි ડોක්ටර් බෑන්ඩ් එකේ පොඩට හිටපු මෙම්බර්ස්ලා කීප දෙනෙක් නැත්නම් දැන් ඉන්න ලයින්අප් එකේ කට්ටියත් එක්ක තමයි අපි අනංගය එක අපි දැන් කරේ. ඒක මියුසික් කම්පොසිෂන් ඔක්කොම කරේ මම 2012 හදනකොට ලිරික්ස් කරේ ඩොෂ්ට ජයසිංහ.
1: බෑන්ඩ් එක plan කරලා තියෙන අලුත් වැඩේ ගැන කියමු.
4: පොඩි EP එකක් release කරන්න බලාපොරොත්තු වෙනවා මේ streaming platform වලට. අබනා කරන පරිවර්තන සිදු වී තියෙන අපට තායපත් වුණේ ඉඳලා ඒක සෑහෙන කාලයක් යනවා ඉඳලා අපි plan කරනවා සිංදු පහක mini album එකක් කියන EP එකක් වගේ release කරන්න. ඒක කොහොම ඉක්මනටම release කරන්න බලාපොරොත්තු වෙනවා.
0: Talk of the town.
1: අවුරුදු 25කට කලින් හිත ඇතුලේ නතර කරපු කතාවක් ආයිත් song එකක් විදිහට එනවා.
2: මේ කියන්නේ Britney Spears ගැන.
1: 2001 අවුරුද්දේ රෙකෝඩ් කරපු ඒත් කාලයක් තිස්සේ අපිට අහන්න හම්බුනේ නැති song එකක් එයා දැන් release කරලා තියෙනවා.
2: ඒ තමයි She'll Never Be Me.
1: ස්පෙෂල් මදී තමයි මේ song එක බ්‍රිට්නිගේ කලින් ලව් ස්ටෝරි එකට සම්බන්ධයි.
2: ඒ කාලේ බ්‍රිට්නිගේ බොයෆ්‍රෙන්ඩ් වුණු ජස්ටින් ටිම්බර්ලේක් එක්ක එකතු වෙලා තමයි එයා මේ song එක ලියලා තියෙන්නේ.
1: ඒ වගේම බ්‍රිට්නිගේ බ්‍රිට්නි ඇල්බම් එකට අවුරුදු 25ක් නිසා ස්පෙෂල් වැඩකුත් නොවැම්බර් 6 වෙනිදාට බලාගන්න පුළුවන්.
0: Talk of the town.
5: 98.2 98.4

0: 2500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමග
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ
4: හච් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුද්ද පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන් රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හච් වන් ලෝඩ් ප්ලෑන්ස් දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න. අදම හච් ඇප් එකෙන් හෝ www.hutch.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න. හච් වන් ලෝඩ් ඩිස්කනෙක්ට් නැති අවුරුද්දකට ඇති
5: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
6: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
7: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
6: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
6: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: തിലക് വർദ്ധന ടെക്സ്റ്റൈൽസ് സ്മാർട്ട് മരൂപവാഹിനിയ ദെൻ അടുമ മിലിട്ട് റുപ്യാൽ 59,999 സീറ്റ് ഷൗമി ദെൻ അബാൻസുതീൻ
1: ഗമ പോസാ കരണ വ്യവസായക ബലകായ ദിവൈന പുറ വ്യവസായകിൻ 14,14 ജാതിക ആർത്തിക ഗൊഡനെങ്കീമ വിനുവിൻ ആർ ഡി ബി വ്യവസായക ബലകായ ഒബത് ഇക്വന്ന 1985
2: මෙන්න ප්‍රශ්නය සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1 මදුපාචිකා 2 දේවි.
3: 1 මදුපාචිකා.
4: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි.
4: හෙට උදේ 5යි කාලට සියතහන්න.
2: සියත. ටෙලි දෙපහ.

0: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින්න කරයක්.
1: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්
3: 98.2 98.4 දිව.

98.4 මෙගාවාට්ෂියට සියත FM.

0: ராச பாதமட சீதா ලෝවපුරා නීති හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
1: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතියේ ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
1: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
1: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
2: දස් පන්සේක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
3: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
2: අවන් ස්ටිකෙන් ටික පේ
0: සියත පත්තරේ විදහසා.
4: ඇමතිකමේ සිටිදී අයතාවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදාට රිමාන්ඩ්, ඇල්ලේ කෝටි 8ක හෝටලයක්, බදුල්ලේ කෝටි 3ක ගෙයක්, හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපළ රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදාට රිමාන්ඩ් බන්දරා ගත කරලා තියෙන හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලසරන් දිනවා, ඒ වත් දැන් අහුවෙලා ඒ හිරේ විලංගු වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පැලියක්.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
6: Finishing wahala kleza color of flow vajabena
7: sit padagani
6: kal pavati avalakshana novi oyat wahaleta washi wenna finishing wahalak nam color of tharai.
8: Hi guys, me kathawa kalin ahala nattam pakka wata wadak ne. Me tamai parana generation ekek taxi app andawana my ways.
9: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
8: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
10: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
11: පේනවා පේනවා.
8: ඊළඟට තියෙන රසවත්ම කැලල my ways app එකට bike, 3 wheel car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
10: my ways app එක මාසෙකට දාගෙන බලන්න.
8: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
4: මයින් සිස්ටාට කිව්වම හොඟ දෙනකොට මතක් වෙන්න ඕන එකක් තියෙනවා. ඔයාට මතක නැහැද? මායාව. ඔලේ කොහොමද? ඔක ඇත්තටම කොහොමද ඔච්චර අලුත් පිට තියාගෙන ඉන්නේ?
12: පාවිච්චි කරන්නේ
4: නැහැ. ගෙදර ගිහිල්ලා පීදලා කරලා අරන් තියලා
13: තියෙන. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
15: හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය. Douglas & Sons.
16: දේශයක් ගොඩනගන
11: අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
15: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 88 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ
16: අරමුණයි. Wells Construction Field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity survey in degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. Slit evolve beyond.
17: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
18: සියතා Between Lady Miss World Sri Lanka 2026
19: ශ්‍රී ලංකේ රූ රජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
18: Theatre Between Lady Miss World Sri Lanka 2026
20: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theatre TV Balanna
21: Title Sponsor
22: Obe Samata Didurana Deepthaya Dream Gala Ganna Between Lady Racer Ekata Adama Maruwa Between Lady Obat Sanin Didulanna
23: Enchanter The fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
26: Off Mark Premium Collagen pehapath nirogi sihin sirurak.
27: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
28: Senasurada udayatata
29: bindu pitiye me wenama.
30: බාසුන්නේ මාත්‍යෝ, මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ බාසුන්නේ.
29: ඕක ඉතින් කියන්නත් දෙයක් ඈ. නෝන නේද ඉන්නේ අර වාහනය
30: තුළේ?
31: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
32: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
31: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
33: 98.4 මේ කොමුවට සියත FM.

0: कथा टॉप स्टोरी
1: ඉන්දිය මැතිවරණ කොමසාරිස් පෙරෙහි විරෝධතා තවදුරටත්. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාරට එරෙහිව එරට විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් ගෙන යන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්දියාවේ ඡන්ද නාමලේඛන සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන්. ඒ අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ නවදිල්ලියේදී විරෝධතා පාගමනක් පැවැත්වුණා. ඡන්ද නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්

0: පරිස්වරයාට එරෙහිව පියවර ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා. ඊට අදාළව ඔවුන් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. පසුගිය වසරේ ආරම්භ වූ විශේෂ ඡන්ද නාමලේඛන සංශෝධන ක්‍රියාවලිය යටතේ ඡන්ද නාමලේඛනවලින් ඉවත් කර ඇති සංඛ්‍යාව මිලියන 130කට අධිකයි. මියගිය පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට පදිංචියට ගිය පුද්ගලයන් සහ සුවගත නොහැකි වූ පුද්ගලයන්ගේ නම්ද ඒ අතරට ඇතුළත්. එහෙත් මෙම සංශෝධන මගින් සුළුතර ජනවර්ගවලට අයත් ඡන්දදායකයන්ට අසාධාරණයක් සිදුවිය හැකි බවට විපක්ෂය චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ එමගින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි සැලසෙන බවයි. එහෙත් ඉන්දිය මැතිවරණ කොමිසම එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටිනවා. විරෝධතා පාලනය කිරීම සඳහා දිල්ලි පොලිසිය ආරක්ෂාව තර්කර ඇති අතර විරෝධතාවලට සහභාගී වූ පිරිස් අත්අඩංගුවට ගැනුණා.
1: අනුග්‍රහය
2: සර්, මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XD ක්ලච් අතරමන් වන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBI ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතක.

සියත දෙවයිනපුරා සියත FM

0: ආසපදමට ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. මතලක් හොඳ ආයෝජනයක් 13.19 අදම මතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
0: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
4: ආගිල් සුත්සිරිවිතින් 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම් Enjoy සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 390යි Golden Chicken Sausages Value Pack ඉතිරි රුපියල් 270යි Elephant House Lemonade ඉතිරි රුපියල් 115යි Diva Fresh Rose and Lime ඉතිරි රුපියල් 95යි ආගිල් සුත්සිරි
0: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ වඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතක
5: මිස් හොඳ කූල්ද
6: කූල් මොකද මම හොට් නේ
5: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
6: වෙන්න බෑ දැකලා පුරුදු නෙමෙයි සමහරට අහලා පුරුදු ඇති
7: ඕ මයි ගොඩ්
5: ඔඩි Miss Sudu Kochi
8: Hot and spicy with Sudu Kochi
5: Kochi
9: Moon Seatama Havas Dekata Sudu Kochi Ta
5: Miss Excuse me miss
6: No Ummanan show time eke de vitarai
10: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ග් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
6: 0732 270 370
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න ටයි දශම හතරෙන් හම්බන් තොටට සීයතා

0: දවල් එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
1: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
2: යතර පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
3: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
6: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
5: තෙබුකොළ? තෙබුකොළ නෙවෙයි, තනකොළ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch.
11: ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණ.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය,

0: එන්ජිමකින් බලගැන් වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: ඕනම කැමක් temperatu කරගන්න තනියම බත්තල්වත්ත බට real mobile experience එකකට නැල්වත්ත බට
2: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
3: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
4: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
5: Bajaj Pulsar N160 superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Pieris Motor Company Private Limited within amathanna 011 4 700.
6: Dam Vietjet ekka Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 indan
7: Colombo inda Vietnam yanna dan wedama $90 indan
8: let's Vietjet 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
9: avan second phone de
10: ACL Fire Guard Wire. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
11: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak
12: One Ticket Pat Visa Pass Hotel Wen Kirim Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Habadema Ekama Tanakin 0772227766 BOC Travels
13: Smart Marupuahiniya then Aduma Milata Rupiyal 59999 sita Xiaomi then Aban Sutin
14: Vedanakari Hisarade ho Pidakari Sempratishava Obawa Apasuthawayata Patkarana Vita Arakanna Samahan SP Balm
15: Rasa Kalpana Bavela Payala Rapula
16: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
17: අපි ආයේ හමු නොවෙන
16: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
14: සින්දු සියත අනුග්‍රහය
18: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
19: මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-17 වෙනි දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්තාවක් අමතන්න 011 5 714 406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
14: අවිසා වෙලට අමුවටයි දශම හතරේ

0: வாசம் பதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: ඇමතිකමේ සිටිදී අයතාවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදා රිමාන්ඩ් බන්දරාග ගත කරලා හරිම බෝරින් ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා අල්ලසරන් දිනවා ඒ වත් දැන් අහුවෙලා ඒ හිරේ විලම්බ වෙනවා රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පලියා
0: සියත පතරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
3: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
4: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
3: ඔයත් පොකට් මනී අහනවද?
4: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
3: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
0: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
3: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
0: දැන්ම පොඩ්ඩකේ 9යි 9වසරයි 0714151 151ට WhatsApp කරන්න.
3: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
0: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපතරාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකින්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියතා බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රුරජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: සියතා බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
3: Title Sponsor ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
6: Enchanter, the fragrance of French romance.
7: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
8: සායනිකව පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
9: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
10: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
11: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peary's Motor Company Private Limited within Amatanna, 0111147600.
12: After levels, locate top 2% researchers like Iganaganna, Slit BSc Honours, Biotechnology Degree at Enrolvenna, Pivisenna, www.slit.lk, Slit, Evolve Beyond.
13: Amada Kagib Nivasi Palamurak Varanaya, ACL Fireguard Wire, then Dump Party. ACL Fireguard Wire Flame Retardant Pramithiye Purogamiya
14: Uthe Kannadi Amathaka Velani
13: Amma Salli Dannada
14: O Salli Danna
13: Oy Form Ekak Dennako Man Amma Kannadi Wenna
14: Tenna Honda Nan Innet Honda Aya
13: Oya Wage Honda Kenekuta Ganaduru Karanda E Wagema Honda Tanak Ona
0: Sthavaratwaya Vishwasaniyathwaya Saha Arakshawa Ihelima Labadi Obe Sthavara Tanpotuwata Ihela Poliyak Labadena Hondama Tana Sarvodaya Development Finance Hondama Tanak Honda Ayojanayak 13/19 Adama Matanna Lanka Rating BBB- Stable Outlook Balapatra අපි මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකී ලෝව පුරා නීතිය හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී
15: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026 ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
16: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
15: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
16: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
11: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අබල් සිටින්. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
11: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
17: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: क्या था टॉप स्टोरी।
1: නාමල් යලි රිමාන්ඩ්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පැමිණිල්ලට අදාළවයි. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම විසින්. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මෙම දැනුම් දීම සිදු කළා. දැන් තවත් දේශීය පොතක්. හඳුනාගත් පාසල් සිසුන්ට ලබන වසර සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6000ක දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ රැස් වූ අවස්ථාවේදී අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල දරුවන් ලක්ෂ 10ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6000ක දීමනාව යොමු කරනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගත් දරුවන් ලක්ෂ 5ක් සඳහා රුපියල් 6000ක වවුචර් පත් ලබා දීමට නියමිතයි.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RBBA විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 98.2 98.4

වෙන්න පුළුවන් කරා තමයි ඇවිල්ලා ඉන්නේ. ඕ බොරුවටත් එක්ක හිනා වෙන්න පුළුවන් කෙනෙක් තමයි මං. ඕ අවුනනේ අවුනනේ Hey, good afternoon. ඇත්තම කිව්වොත් එම hina wenna neme wahina wessa hadiyata assalata kandulu wenawa appa. Me maha dawalet ahasa kalu karala. Nikan eliya baluwama nikan hawasa 5ට 6ට wage. E tarang anduruy. Habai අඳුරු වෙච්ච ඔබේ ජීවිතේට එළිය අරන් මං ආවේ ටෝච් එකක් ගෙනාවා. අද ඉතින් වැස්ස නිසා පොඩ අමුතු සින්දු ටිකක් අහමු අපි හොඳේ. මං දන්නේ ඔබ ඉන්න පැත්තට වහිනවද කියලා. ඒක මට අදාළ නෑ. මම ඉන්න දිහාට වහිනවනේ. වැස්ස කියලා හිතාගෙන ඉමු ඉතින්නේ.

ලංකාවටම වැස්ස කියලා. එමේ තන්නත් බෑනීතින් හරි මට කියන්නකෝ ඔබේ පැත්ත කොහොමද කාලගුණ තත්ත්වය? වට්සප් මෙසේජ් එකක් දාද්දි එකක් කියලා එවන්න හවස පහට කලින්.

0: பாசம் பதுமட்ட சீதா. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: ද පාත ද අපි කියන්න අපි ඉන්න එල්ලනෝ තත්වයක ප්‍රබල එල්ලනෝ තත්වය බවද වර්ධන වෙලා තියෙනවා. එල්ලනෝ තත්ව ආරම්භ වනය ජුනි මාසයේ දිගින් දිගටම මහජනතාවයක වැරදි විදිහට අවබෝධ කරනවෙන එල්ලිනෝ තත්වයක් හින්ද තද පෑගුමක් තමයි හැම කෙනගේම මනසට කලින්වෙන්නේ. එල්ලිනෝ තත්වයකද අපි කිව්වේ අපේ නිර්දික මෝසම වැස්ස තරමක් කඩුවෙනවා. නමුත් දෙවනන්තර් මෝසම කියන මේ ඔක්තෝබර්නවම්බර වැස්ස වැඩිවෙනවා කියලා ගැන වැස්සේ සාමානය ඔක්තෝබර්නවම්බර් තමයි අපේ අවුරුද්ධක වර්ෂාපතනය ගත්තහම එකින් 130ක් ලැබෙන්නේ. එක ඉටත්වට වැඩියෙන් ලැබේ කළ තම අපි මුලයිඉදලම පුරෝකතනය කළේ ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තම අපි අපේක්ෂා කරන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ප්‍රවෘත්ති ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: Play.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.718 492 0.718 327 777
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම් We'll be right back.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පැන්න හොඳ නං ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමස්ත
3: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
4: Listen up Colombo, Vietnam is calling.
5: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
6: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
7: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංක 3 රෝද රථය Bajaj. දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපෙන 200cc මාදිරි වලින් දිවයින පුරා විදුරු genuine නම්තර කොටස සහ සේවා ජාලය සමගින් David Pierce Motor Company Private Limited වෙතින්.
8: ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කවුද? එක ස්ටීවන් ස්පිල්බර්ග්, දෙක ජේම්ස් කැමරන්.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
10: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමස්කී
11: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
12: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
13: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.

0: කියවන්නේ මොකද්ද?
1: සියත FM.
0: අනේ කයි. මාපලගම පියල්ජේ. ඔයා හගෙනනේ. ඔයා ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේ මද මුලින් එකතු කරගන්නත් ඔයාව. කිරිවත්තුඩුවේ සමීරත් ඉන්නවා.

සොයන්නේ කොඩ ඇත මේ වහින වැස්ස හැටියට කුඩයක් තමයි ඕනේ නේද කොමාරි හොයාගන්න. මමත් සාමාන්‍යයෙන් ඔෆිස් එකකට කුඩයක් ගේනවා. හැබැයි මං ආසනේ මගේ කුඩේ තෙමන්න. මං ඒ හින්දා පුළුවන් තරම් ඔෆිස් එකේ කාගේ හරි කුඩයක් ගමන් ගාව කුඩයක් නෑ වගේ එම් පොඩක් නිකන් ඉතින් දන්නේ නැද්ද? ක්‍රෝඩාව දාලා වෙන කෙනෙක්ගේ කුඩේ තමයි අරගෙන යන්න ට්‍රයි කරන්නේ. ඔබටත් තියනවද පොඩි එහෙම අසනීපයක්? හා? දාන්න පහක්. කුඩේ තෙමුණාම හරි වදේ යන්නේ. ආයෝක වේල ගන්නයි නේද? පොද වැස්සක වගේ නම් මම කුඩයක් කියලා නැහැ. මට කම්මැලි කුඩේ හෙලගෙන යන්න. කිරිවත්තුඩුවේ සමීර ඔයා ට්‍රේන් එක යන එන කොල්ලෙක්නේ. කොහමද ඔයාගේ බෑග් එකේ කුඩයක් තියෙනවද? ඒ වුණාට කෙල්ලොන්ගේ කුඩයටින් තමයි යන්න ආසනේ කොල්ලෝ හා. සමහර කොල්ලෝ ඉන්නවා කුඩ ගේන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා නිකන් කුඩයක් ගේනවා කියන්නේ නිකන් හරි නෑ වගේ, කොල්ලෙක්ට එක සෙට් නෑ වගේ. අනේ පිස්සු නම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ දවස්වල වහින වැස්සත් එක්ක කොමාරි කුඩයක් ගේන්න කොල්ලොද කෙල්ලොද අංකල්ලද ආන්ටිලද අදාළ නෑ. තෙමිනා නිකන් ලෙඩ වෙන්න ලෑස්ති වෙන්න එපා. හරිද? මේ සිද්දුව තමයි සමීර ටෝනි කිව්වේ.

එනේද පෙනේද කොල්ලොන්ගේ තරම? සින්දුව හොඳ අවධානයෙන් ඇහුවනම් සින් එක තේරෙනවා. ඒ කියන්නේ වහින වෙලාවේ කොහොම හරි ගෑනු ළමයට පානීය දාලා කුඩ යටින් යන්න නේද? ඔමාරි කුඩ යටින් යන්න අවස්සාව උදා කර ගන්නවා. ඊට පස්සේ ගෑනු ළමයා පොඩ්ඩක් ආදරය කරනවා වගේ තේරෙනකොට කොල්ලා කියනවා, ආදරේ පිළිගන්න බෑ යලිමා මුලා නොවන්නේ කියලා. ඔන්න කොල්ලෝ, ඔන්න කොල්ලෝ. ඔකනේ මම වැඩි කොල්ලොන් ගණන් ගන්න නැත්තේ. එක්කෙනෙක් කියලා තියෙනවා මම ආස තුරුල් කරගෙන කුඩේ යටින් යන්න කියලා. ඉතින් යන්නකෝ. මට කියන්න මොකද්ද?

මෙච්චරම මේ වැස්ස ගැනම සින්දු ප්ලේ කරලත් බුද්ධිකට මදි වගේලු. යන්න යන්න වැස්සට ගිහලා නටන්න. මේ සින්දුව කිය කිය මට පේනවා නිකම් මැවිලා වගේ.

맛있게 했다 이분들. 걔렉 과게 나타나 봐. 걸렉 과게 나타나. I love you. 맞대 나다. 맞대 그 나다.

0: ඇති ඇති දැන් චුඩි බ්‍රේක ගමු හා. වෙලාව හවස දෙකයි විනාඩි 45.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා ඇඟි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින්
9: සතුට රස ගුණ මුසු වෙනා කැමවල රස සුරකිනා
10: Kofrai RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගාන
12: Commercial Bankuen Run අයයි අත පිරෙන්න වාසියයි
13: Commercial Bankuen Run අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර් වැඩි විස්තර සඳහා ළඟම Commercial Banku ශාඛාවට පිවිසෙන්න Commercial Bankuen Run අය සේවාව
14: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited විතින් අමතන්න 011 4700 600
15: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16-17 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදු රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 011 4700 600
16: Lanka rating BBB minus stable outlook balapatrabi mulya sahagoki Sri Lanka tanpa durakshana yojana kame samajikiki
17: 40 vasaraka David Peris vishwasaya samaginnena Bajaj Chetak electric scooter dan rata pura vihidunu DPMC pradarshanagara saha dealer jale
18: menna prashneya super shastriyan hi daksha kaantawan handunwana nama mokakda 1 madupachika 2 devi
19: 1 madupachika
20: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙට උදේ 5යි කාලට සියතහන්න.
22: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
23: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
22: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
23: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
22: තේරුම් ගැනීමයි සැනසීමයි.
23: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: ඕකේ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක.
1: යුකේ වලින් එන්නවා.
2: ගොඩක් අද රේ සුදු කොච්චේ.
1: ඉතාලියෙන් එන්නවා.
3: චාව් ෆස්ට් ටයි අපිට හන්න සීත.
1: එතකොට කොරියා?
4: සුදු කොච්චි මානි තරංගේ.
1: ජපාන්, රොමේනියා, එවැගේම දුබයි.
0: ලෝකෙටම එකයි. සනකෙලියක් තමයි. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු.

0: දවස දෙකයි වෙනඩි පනස් දෙකයි වෙලාව. කේක් හදහද කේක් හදහද මට ෆොටෝ එවනවා. ගිල්සගේ කට්ටිය ලස්සන ලස්සන කේක් හදනවා. ඒගොල්ලෝ කහපාට මල් ගහපුවා, ඊට පස්සේ දම්පාට ලස්සන කේක් එකක් තියෙනවා, රෙඩ් රෝසස් එක්ක කේක් එකක් තියෙනවා. තව මේ හරි නිකන් අහිංසක පාට කේක් එකක් තියෙනවා. කැනල්ස් ටිකකුත් ගහලා හරිම ලස්සනයි ඒක නම්. ඒ වගේ කේක් එකකට නම් මමත් ආසයි. මේ සීතලේ නේද කේක් කැල්ලක් කාලා තේ පොඩ්ඩක් බොන්න තිබ්බනම්? ආව් තේකකටත් අඩිය මං ආස කොෆි එකකට. කොමාරියා හොඳට වැඩ දන්න කොල්ල ටිකක් තමයි ගිල්ස් එකේ ඉන්නේ. කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා චතුරංග ඇතුළු සෙට් එක. ආයිබෝ වේවා කියලා මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා ඉනවා, තේජාවෝල්, භාග්‍ය, අවිෂ්ක, සේරුවාවිල කෙඩියේ සමරසිංහ ඇතුළු සෙට් එක ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මේ අනුරුද්ධ ජයසිංහ හොඳටම වහිනවලු. කොහෙද ඉන්නේ? කොහෙද ප්‍රදේශය කියලවන්න බලන්න. නුගේ ගොඩට නම් තාම හරියටම වහින්නේ නෑ කියලා මට නිලු කියලා තියෙනවා. මං හිතුවේ නුගේ ගොඩට දැන් වැහලා පායලත් ඇති කියලා. මොකද එහෙම අපේ ඔෆිස් එක තියෙන දිහායි ඔගොල්ලන්ගේ පැත්තයි එහෙම මහා ලොකු දුරක් නෑ. හැබැයි ඉතින් සමහරලාට නේද පාරෙන් මේ පැත්තට වහිනවා, මේ පැත්තට වහින්න නැති වෙලාවලුත් තියෙනවනේ නේ. මං කොහොම හරි වැහි වලාකුලක් පාක් කරලා එවන්නම් නිලු. හරිද? අනුරුද්ධ ජයසිංහ ඉන්නේ සපගස්කන්දේ. එහෙට නම් ඔන්න හොඳට ඕම වහිනවා කියලා තියෙනවා. මා වහගෙනලු වැඩ කරන්නේ නැත්නම් ඉතින් කළුවරේ තමයිලු ඉන්න වෙන්නේ. ඒ කියන්නේ මා වහනකොට නිකන් එලියක් වැටෙනවා වගේද? එහෙමද? මං ටෝච් එකක් කරන්න ආවේ ඔබේ පැලට එළිය දෙන්න. රයිට්, ඔබේ පැලට එළිය දෙන්න. ඔබ ආසනද්ද රට යන්න? පැලට නෙවෙයි, ඔබේ ගෙදරට, ගෙදර අයට, පවුලේ අයට, ආදරය කරන අයට මීට වඩා ටිකක් සැපවත් ජීවිතයක් දෙන්න. ඒ කාට නැතත් ඔබට හොඳ ජීවිතයක් හදාගන්න ආස කරන විදිහට. හීන මාලිකා හදාගන්න, ලස්සන වාහන ගන්න ආසයිද? ලංකාවේ ඉඳලා කරන ජොබ් එකෙන් නම් පොඩක් අමාරුයි නේ, මාස ජීවත් වෙනවා විතරයි. හරි, එහෙනම් ඔන්න ඩුබායි ගිහිල්ලා ඔබට හොඳට සල්ලි ටිකක් හම්බ කරගන්න චාන්ස් එක ලැබිලා තියෙනවා ඒ NK Global Edge විදේශ රැකියා ආයතනය නිසා. මේක තියෙන්නේ කුරුණෑගල. ඔබ කුරුණෑගල හෝ ඒ අවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔෆිස් එකට ගිහිල්ලා වැඩිවෙස්සට කතා කරගන්න ඒ චාන්ස් එක තියෙනවා. මේ දවස්වල මේ අයදුම්කරුවන් බඳවා ගන්නවා. ඒ වගේම ඉක්මනට රට යන්න චාන්ස් එක ලැබෙනවා කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය නිසා. කෝල් එකක් දෙනවා නම් මම ෆෝන් නම්බර් එක දෙන්නම්. යන්න විදිහක් නැත්නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න, නැත්නම් WhatsApp නම්බර් එක දෙන්නම්. WhatsApp මෙසේජ් එකක් දීලා වැඩි විස්තර දැනගන්න, ලියාපදිංචි වෙන්න. ඒ ඔක්කොටම අවස්ථාව තියෙනවා. ඔක්කොටම කලින් කියලා ඉන්නම්කෝ, මේ housekeeping සහ cleaning jobs තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඔබට වයස අවුරුදු 40ට අඩුයි නම්, ඒ කියන්නේ වයස අවුරුදු 19ත් 40ත් අතර වගේ නම් ඔබ ඔන්න apply කරන්න පුළුවන්කම තියෙනවා cleaning සහ housekeeping jobs වලට. ඒ වගේම තවත් vacancies ගණනාවක් තියෙනවා. ඒ ගැන කියනවා නම් plumbers රට chance එක තියෙනවා, ඊට පස්සේ mason වරුන්ට chance එක තියෙනවා, ඊළඟට electricians රට, AC technicians රට, welders රට, steel fixers රට, මේ ඔක්කොටම මේ අවස්ථාව තියෙනවා. apply කරන්න පුළුවන්. ඉතින් හොඳම දේ වැඩි විස්තර දැනගන්න. apply කරනවා නම් මොනවද ඔබේ පැත්තෙන් වෙන්න ඕනේ? දැන් මම වයස නම් කිව්වා 19 44 නම් ඔන්න අවස්ථාව තියෙනවා කියලා, අයදුම් කරන්න පුළුවන් කියලා. ඊට වඩා තව විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0372 370 370 0372 370 370. WhatsApp message එකක් දානවා නම් 0712 470 370. තව තියෙනවා විස්තර මං කියන්නම්කෝ.
1: ඔයාට සීතලද?
0: සීතලද?
1: හිම වැටෙනවද?
0: හිම නම් වැටෙන්නේ නැහැ නේ.

0: சாசப்பது மட்டா சீதா சீத பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමාවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන my ways
3: මේක ඉතින් තව ටැක්සි ඇප් එකක් නේද
2: අන්න කටවරද්ද ගත්තා 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ් අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි
4: අඩුයි
2: අඩුයි තමයි බල පේන්නේ නැද්ද බලපුවා
4: පේනෝ පේනෝ
2: ඊළඟට තියෙන රසවත්ම කැල my ways app එකට bike 3 wheel car van මුලදීම register කරන driver partnersලට commission subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. my ways app එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
5: අන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්
6: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ
5: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ
6: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ
7: ඔටෝ බාත්ය පවතී සෑමදා
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝදරතය
9: බජාජ්යේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතය දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
10: After levels AI driven world ke oyath future ready business leader kenek wenna kamathida ehanam harima tana slit business school apply karanna pivisena www.slit.lk slit evolve beyond dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
11: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම katha karanna
10: korunagala nk global edge videsh rakya ayatanaya 0372370370
12: චිකාරණෙවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරණෙවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරණෙවස
13: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
14: LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
15: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි
16: හවස 3:00 වෙනාඩි 3:00

0: थिएटर टॉप स्टोरी।
1: ශිරන්ති යලි රිමාන්ඩ්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්. සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවයි සඳහන් කළේ. සිරිලිය සවිය සංවිධානය හරහා රිච්වේ ආර්යා රමාරෝහල වෙත සිටි ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සිටි ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධෙහි සවද්ද පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. දැන් තවත් දේශීය පොතක්. 2024 වසරේ අගෝස්තු 2 ගැසට් කළ රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි. විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුව සකස් කළ මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබා ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන වෙනුවෙන් එම මුදල් යොදවනු ඇති.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් හොඳටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA විවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 අමතන්න 98.2 98.3

මේක මේ මියසික් එක පොඩි නිකන් කාටුන් ගතියක් මතක් කරනවානේ. මොකද්ද කාටුන් එක? ආ කියන්න බලන්න. හා? මට නම් මතක් වෙනවා එකක්. බලමු ඔබට මතක් වෙන කාටුන් එකමද මට මතක් වුණේ කියලා. කියලා එවන්න ඕනේ හරියද?

ශික්ෂා කාටූන් එක ගොඩක් අය කියලා තියෙනවා. ෂොයිනේ

0: வாசம் பாதுமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: වැඩියෙන් ලැබේ කියලා තමයි අපි මුලින්දලම පුරවකතනය කළේ ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තමයි අපි අපේක්ෂා කරන්නේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple

0: ටිකෙන් ටික පේ.
1: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
2: කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝදරාතය.
1: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රලාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් ආබාල සිටින්.

0: ප්‍රශ්න 10ටම පැය භාගයයි.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
0: ඔයත් පොකට් මනී අහනවද?
1: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
0: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
2: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
3: සියත පොකට් මනී
2: අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට
7: ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
11: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව.
12: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි.
13: සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින්
14: උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

तेरी मेरी कहानी ए बारिशों का पानी तेरुम दन्नोद दन्ने आ दन्ने तन दन्ने के निके गाल दन्ने गाने संडे फंडे के ना मटे वीडियो का क्या वाला तियानो में लाहिरो इटालिया लाहिरो लाहिरो ये මොකද්ද මං කියන්නේ ගියේ ආ ඊයේ එක තමයි ඔයා මේ පැත්තේ ආවේ නැත්තේ Sunday fun day නේද ඊට පස්සේ ඊයේ Monday නිසා ඊයේ දවසම නේ හැඳින් නැගිට ගන්න බැරි වුණා හිතා ගන්න පුළුවන් ඉතින් පාටි එක කොච්චර සැරට නැගලා ගියාද කියලා හිතා ගන්න පුළුවන් ඔයා කියන්න ඕනේ නැහැ මට එවපු වීඩියෝ එකෙන්ම මට හිතා ගන්න පුළුවන් අද හරි ඔහොම අවදි වෙලා WhatsApp මෙසේජ් එකක් දාපු එකම ලොකු දෙයක්. Oh yes. ගෙවල් වලින් මේ ගැන දැනුවත්ද? මං දැනුවත් කරන්නද? අම්මට කියන්නද? මොකද තාත්තේ? මේ කීයද මේ? 2යි නෙවෙයි 1යි. තාම ඩබල් වෙලා වගේ පේන්නේ නේද? හා හා හා හා. ඕකේ ඕකේ. අම්බෝ කාලෙකට පස්සේ මෙන්න ස්පේන් වල දිල් මෙසේජ් එකක් දාලා. කොහමද සුදු නෝනා? මොකද වෙන්නේ ওই පැත්තේ? විස්තර කියලා එවන්න. මට වාගෙන තව විස්තර තියෙනවා දැනගන්න ඕනි. ඒක අපි වෙනම කතා කරමු. රෝසමල් චොක්ලට් 7 ඔයාට මාව තමයි පේන්නේ නැත්තේ නේද? හැමදාම රෝසමල් චොක්ලට් 7 ලලිත්. සෝරි පැටියෝ. මේ වැස්සට මගේ නිකන් ඇස් බොඳ වෙලා වගේ. ඕ. මතක පිටු පෙරලලා. පෙම් කවිය කියවන්න. එකමක ආත්මෙක මගේ වී සැනහෙන්න. එක ආත්මයක් ඇතිද? ඇතිනේ ඉන්න බලන්න සලකා බලන්න උණු හොමේ මුවතියා ඔය තුරුල්ලේ දැවටෙන්න ආ ඕ අටනම් එන්නපා ප්ලීස් රිදෙන හිත නලවන්න ඔබේ හද මට දෙන්න ඒක නම් පොඩක් පුළුවන් බැරි නෑ ෂේප් කල්පයක් වුව හැකිය මග බලාගෙන ඉන්න ආ එහෙනම් ඉන්නකෝ එහෙනම් ඉන්නකෝ බලාගෙන මං ආසයි එහෙම බලාගෙන ඉන්න කැමති අයට කල්පයක් හරි බලාගෙන ඉන්නම් කියන අයට මං කැමතියි ලලිත් මම කිස්සක දිර ෂේප් හොඳේ

0: දවස 3යි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 19.85 මතන්න.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
2: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
0: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහයෙන්
4: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තැගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
14: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා

0: පවත්තම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ ඇජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
2: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
3: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත. real moment experience එකකට නැල්වත්තපත.
4: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමග ඉන්නන Bajaj Vigo electric 3 row රටය David Pieris e-mobility වෙතින් 0114700550.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Pieris Motor Company Private Limited within amathanna 0114700600
8: dan vietjet ticket Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 inda
9: Colombo inda Vietnam yanna dan vietama $90 inda
10: let's vietjet
11: data fansika aduma masika parike ekata audio system ekak karaganna
12: avance ken phone de
13: ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
14: Dulux Aquatic Dam Protect Waturata Lang Wennawat Ba Algae Fungus Dirt Walata Kissima Chance Ekak
15: One Ticket Pat Visa Pasuka Hotel Wen Kirim Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Hemadeema Ekama Tanakin 0072227676 BOC Travels
16: Smart Marupu Ahiniya Then Aduma Milata Rupiyal 59999 Sita Xiaomi Then Abans Within
17: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්.
18: මෙන්න ප්‍රශ්නය. සූපර් ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
19: 1. මදුපාචිකා
20: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
21: යත පොකට් මනි.
20: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: කොන්ඩට මැට්‍රන මැට්‍රන ගෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

හවස හතරට ළඟයි. තව තියෙන විනාඩි 10ක් 11ක් විතර තියෙනවා නේ. හරි 11ක් විතර තියෙනවා. ඕකේ මතක් කරන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ දවස්වල රට යන ලැබිලා තියෙන chance එක ගැන. මම දන්න මේ අක්ක කෙනෙක් ඉන්නවා. එයා ඩුබායි ගියේ. එයාගේ හීනයක් වෙලා තිබ්බා ඩුබායි රස්සාවකට යන එක. එයා ගියා. ඒ කියන්නේ මෙහෙම හිතෙච්ච ගමන් ගියේ. ටක් ගාලා chance එක හම්බුණා. ආයේ තුන් පාර හිතුවේ නෑ. එක එක්කෙනාගෙන් ඇහුවේ නෑ. හිතුවා ගියා මේ වෙනකොට දෙයියනේ කියලා. එහෙ එයා ලස්සනට ගයක් අරගෙන වාහනයක් අරගෙන ඒ විතරක් නෙවෙයි දැන් එයාට පාර්ට්නර් කෙනෙකුත් ඉන්නවා ජීවිතේ බෙදා ගන්න. ඉතින් මැරි කරලා සන්තෝෂෙන් ජීවත් වෙනවා. කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමි කට්ටියටත් මේ අවස්ථාව තියෙනවා ලයිෆ් එක චේන්ජ් කරගන්න. හැමදාම හිත හිත ඉඳලා බෑ. ඒ නිසා සමහර වෙලාවට තීරණ ගන්න ඕනේ ෂණික. කොහොමත් සිය දෙනෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් ක්ලීනින් සහ හවුස් කීපින් ජොබ්ස් වලට යනවන. හරිද? ඒ නිසා ඉක්මන් කරන්න ඕනේ. දවස දවස කල් දාන්න එපා. ටක් ගාලා අදම කෝල් එකක් දෙන්න. මේ ක්ලීනින් ඒ වගේම හවුස් කීපින් ජොබ්ස් වලට අමතරව තව ජොබ්ස් කීපයක්ම තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් අහගන්නකෝ මොනවද වේකන්සිස් තියෙන්නේ කියලා. ප්ලම්බර්ස් ලට ඊළඟට මේසන් වැඩ දාන්න ඕන නම් ඔන්න ඒ පැත්තෙන් වේකන්සිස් තියෙනවා. ඉලෙක්ට්‍රිෂන්ස් ලට AC technicians ලට welders ලට ඔබ මේ අතරින් මොන ක්ෂේත්‍රයේද මේ වෙනකොට නිරත වෙන්නේ? දක්ෂ මොන පැත්තටද? ඔය කියපු පැතිවලට නැත්තම් අර කියපු විදිහට ක්ලීනින් හරි නැත්තම් හවුස් කීපින් ජොබ් එකකට හරි යන්න පුළුවන්කම තියෙනවා. වයස අවුරුදු 19යි 40යි අතර වෙන්න ඕනේ. කාන්තා පිරිම දෙපාර්ශවයටම පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් එක මේ ලොකු ගණන් ගෙවන්න ඕනේ නැහැ. අඩුම ගාස්තුවෙන් රට යනවා නම් අඩුම මුදලින් රට යනවා නම් මෙන්න තැන. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය. තියෙන තැන කියන්නම් ඕනම් ගිහිල්ලාම කතා කරගන්න පුළුවන්. කුරුණෑගල කොළඹ පාරේ සලන් බැංක එක ළඟ තමයි ඔෆිස් එක තියෙන්නේ. අංක 79 22. අංක 79 22 සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනේ. වැඩි විස්තර එතනින් දැනගන්න පුළුවන්. නැත්නම් ඔබ මේ කොළඹවට හරි නැත්නම් චුට දුර පළාතක නම් ඉන්නේ කුරුණෑගලට එන්න විදිහක් නැත්නම් ඕකේ කෝල් කරලා වැඩි විස්තර දැනගන්න. කෝල් කරනවා නම් මෙන්න මේ නම්බර් එකට තමයි කෝල් කරන්න ඕනේ. 0.37 2 370 370. ලේසි නම්බර් එක මතක තියාගන්න පුළුවන් උනම් ෆෝන් එකේ සේව් කරගන්න. දැම්මම ඩයල් කරලා පුළුවන් නම් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. ඒක තමයි වැඩිම නේද වැඩිම හොඳ වෙන්නේ. ඒක තමයි. එතකොට ඔක්කොම විස්තර ටික දැනගෙන යනවා නම් දැන් තීරණය කරන්න පුළුවන්නේ. 0.37 2 370 370. නැත්නම් WhatsApp message එකක් දානවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එක දාන්න. 0.71 2 470 370. අදම පුළුවන් නම් රෙජිස්ටර් වෙන්න. අනිත් එක කියන්න ඕනේ මේ ඔබ රෙජිස්ටර් වුණොත් ඔබට chance එකක් ලැබෙනවා. කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය ගානේ ඉන්ටර්වියු එකකට කොහොමද ෆේස් කරන්නේ? එතකොට ඉංග්‍රීසි දැනුම ඔබට කොහොමද තියෙන්න ඕනේ? ඔය සම්බන්ධයෙන් විස්තර දැනගන්න සහ ප්‍රිපෙයාර් වෙන්න ඔබට වර්ක්ෂොප් එකක් පවත්වන්නත් කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා ඉක්මනටම රෙජිස්ටර් වෙන එක වටිනවා. එහෙම වුණොත් ඔබට වැඩේ ගොඩදා ගන්න පුළුවන් වෙනවා. අනිතක මේ වර්ක්ෂොප් එක නම් නොමිලේ පවත්වන්නේ. ඒ නිසා ජල්දි කරෝනා ජල්දි කරෝනා ඉක්මන් කරන්න කියලා මතක් කරනවා ආදරෙන්. අනිතක මේ ජොබ් එක විතරක් නෙවෙයි ඉන්න හිටින්න තැන් හම්බ වෙනවා. ඊට පස්සේ කන්න බොන්න ට්‍රාන්ස්පෝර්ට් ඒ වගේම එයා ටිකට්සුත් ඒගොල්ලෝ දෙන්න සූදානම්. ඔබේ පැත්තෙන් වෙන්න ඕනේ මොනවද? වැඩි විස්තර දැනගන්න ඔය කියපු නම්බර්ස් වලට කෝල් කරන්න. නැත්තම් මං අර කියපු තැන තියෙන ඔෆිස් එකට යන්න. කුරුණෑගල කොළඹ පාරේ NK Global Edge විදේශ රැකියා ආයතනය.

0: பாசப்பாதமிட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: ඇමතිකමේ සිටිදී අයත අවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තිබෙනවා. 23 වෙනිදා වෙනකම් රිමාන්ඩ් බන්දනාගාර ගත කරලා හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලස් අරන් දිනවා, ඒ වට අහුවෙලා හිරේ විලම්බ වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පැලි ආජාත.
0: සියද පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.

0: Afterlevels Sri Lankawe top 5 tech graduate kenek wenna slit faculty of computing samaga ekathu wenna apply karanna pivisenna www.slit.lk slit evolve beyond
1: puthe kannadi amathaka velani
2: amma salli dannada
1: o salli danna
2: oy form ekak denna ko man amma kannadi wenna
1: tena honda nan innet honda aya
2: oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona sthavaratwe vishwasaniyatwe saha arakshawa ihelima labadi obe sthavara tanpotuwata ihela poliyak labadi හොඳමතන සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
5: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
0: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0.37273370
6: Lova pura neethiya ha saamiya surakina abhimanavat police niladaringe jaatyantara ekamutuwa Sri Lanka vedi
7: නවවන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුලෝ සහ මිත්‍රත්ව සතිය 2026
6: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතී ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව
7: ලෝක සමුලුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී
6: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ
7: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනිය දුප්‍රයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
9: වවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
10: Smart මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන් සිටින්
11: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
13: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
14: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
15: ස්පෙලින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
6: මට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
0: Theatre Between Lady Miss World Sri Lanka 2026
6: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
0: Theatre Between Lady Miss World Sri Lanka 2026
16: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theatre TV Balanna
17: Title sponsor
18: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanter The fragrance of French romance.
0: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Sainika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
8: Off Mark Premium Collagen pehapat nirogi sihin sirurak.
1: Aliyah Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
7: Hawas 4:02.

0: क्या था टॉप स्टोरी।
1: මද්‍රව්‍ය ජාවාරමෙන් නිපෙයු මෝටර් රථයක් තහනම්. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් මිලියන 22ක වටිනාකමකින් යුතු මෝටර් රථයක් දින 14ක කාලයකට ක්‍රියාවිරහිත කර තිබෙනවා. ඒ එය අලවිය පැවරීම හෝ වෙනත් යම් ක්‍රියාවක් සඳහා යොදා ගැනීම වැළැක්වීමේ අරමුණින්. මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මීගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබුණා. විමර්ශනවලදී අනාවරණ වුණේ එම මුදල් යොදවා ඔහු සිය පුත්‍රයාගේ නමින් දේපළ මිලදී ගෙන ඇති බවයි. මුදල් විශුද්ධි කිරණය කිරීමේ පනත යටතේ අදාළ මෝටර් රථය දින 14ක් දක්වා අලවිය පැවරීම හෝ වෙනත් යම් ක්‍රියාවක් සඳහා යොදා ගැනීම අත්හිටවනු ලැබුවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා. එවැනි චෝදනාවක් එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේදී. ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ලර් සඳහන් කළේ.
2: මෙම සැකකරු විසින් තම මුහුණුපත හරහා විශේෂයෙන් කඩා කප්පල්කාරී එවැගේම මහජනයන් නොමග යවන සුළු පළකිරීම් සිදු තිබු බවට අපිට වාර්තා වුණා. නිකවැරටිය ගරු මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කළ ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කඩිනමින් කටයුතු ආරම්භ කළා. අසත්‍ය වූ එවැගේම තහවුරු නොකරන ලද තොරතුරු ප්‍රචාරය කිරීමෙන් ඔබ වැළකී සිටිය යුතුයි. විශේෂයෙන් පරිගණක අපරාධ පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහ යටතේ මෙවැනි වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව අපි මහජනතාවට ඉතාමත් අවධාරයෙන් මතක් කර සිටිමු.
0: Top story. අනුග්‍රහය.
3: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව්. පේනවා පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනය යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
7: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.

හතරයි වෙනාඩි දහයයි වෙලාව. කන්තලේ ඉඳන් තාරුක රංගික කියනවා මෙන්න මෙහෙම, වැස්ස වැටෙන හැම මොහොතකම මතක් වෙන්නේ ඔයාවමයි. වැස්සටත් වඩා සීතල නැති ඔයාගේ ආදරේ උණුසුමට හැමදාමත් තුරුල්ලලා ඉන්න මගේ ලස්සනම හීනය ඔයයි. මං ඇහුව කාටද මෙහෙම කියන්නේ කියලා, ගර්ල්ෆ්‍රෙන්ඩ්ටලු. මං හිතුව මට කියලා. ලස්සනයි හැබැයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් අහගෙන ඇත්තේ රංගික රංගීෂද ඔයා? කාරුක කියලා කියන්නන්නේ මට දෙවෙනි නම ෂුව නෑ.

0: அசப்பதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
11: එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සිටින්.
14: කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුවට බෙගා වට්ටම්. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. කොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉතිරි රුපියල් 180යි. කාගිල්ස් ෆුඩ් සිටි.
15: Bajaj Pulsar N160, superima performance, superima sporty look, dual channel ABS, gold USD Fox, David Peary's Motor Company Private Limited within Amatanna, 0114700.
16: ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා කවුද? 1. ස්ටීවන් ස්පිල්බර්ග්, 2. ජේම්ස් කැමරන්.
17: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
18: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
19: හෙටත් උදේ 5යි කාලෙට සිය තහන්න.
4: අනුග්‍රහය
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගම ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජකීකී
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: Theater ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: මගේ ආලුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනු වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
21: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ප්‍රී වෙලාවක අපි හම්බෙමුද?
22: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
24: සියත දෙවයින පුරා

ගොඩ දවසකට පස්සේ මෙන්න ඇවිල්ලාමයා. කුසල් දිල්හාර දිල්හාර දිල්හාරා වයිෆ්ද ඉන්නවද? අද වයිෆ් අහගෙන හල්ලෝ කොහොමද සුදු නෝනා? ඉස්සෙල්ල කියලින්නකො දිල්හාර කියන්නේ ඔය වයිෆ් දින්න ළඟ කියලා. මොකද මම දැන් මේ කොල්ලෙක්ට දන්නෙත් නැහැනේ දිල්හාරා දිල්හාරා කියලා කියන්නේ. එතන පුතාගේ නමද? මට පොඩ්ඩක් මතක නැහැ. කොහොම හරි කමන්නේ, තාත්තල පුතාලා අම්මලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දිනෝජ් කර්ටන්ස් එකේ දාමීත්. කොහමද ඔය පැත්තට? වැස්සද? අවුවද? දැන් අවුව තිබ්බත් ඉතින් අවුව බැහැලා යන වෙලාවනේ නේද? කියලවන්න විස්තර. ඊළඟට වවුනියාවෙන් ගයන් ඉන්නවා. අනේ ඇයට උම්ම එකක් ඕනෙලු මගේ. සින්දුවක් එපා, උම්ම එකක් විතරයි ඕනේ. කඳානි විචි එක්ක ඊගල් ඇපරල් එකේ කටි ඔක්කොමත් මේ සින්දුවටම එකතු කරගන්නවා.

සුදු කොච්චියෝ, අපිට ආව අහන්න හම්බ වෙන්නේ හාව හඳ දකිනවා වගේ තමයි. වැඩත් එක්කනේ.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික පේ.
3: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: හජ් වන් ලෝඩ් දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුද්ද පුරාම ඩේටා සහ ටෝක් ටයිම් රුපියල් 2999 සිට ස්මාර්ට්ෆෝන්, රවුටර් සහ අනිකුත් ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන සහ වැඩිම ඩේටා ප්‍රමාණයක් ලබා දෙන නවතම හජ් වන් ලෝඩ් ප්ලෑන්ස්. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව නාස්ටොප් ඩේටා, නාස්ටොප් ඇප් සහ කෝල්ස් අත්විඳින්න. අදම හජ් ඇප් එකෙන් හෝ www.hajj.lk within හෝ අපගේ ෆ්ලැග්ෂිප් අවුට්ලට්ස් වෙත පැමිණ ඔබගේ වන් ලෝඩ් ප්ලෑන් එක ඇක්ටිව් කරගන්න. හච් වන් ලෝඩ් ඩිස්කනෙක් නැති අවුරුද්දකට ඇති.
6: ආදිල් සුද්සිරි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගිල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගිල්ස් සුද්සිරි.
3: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
7: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
3: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
3: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන් සිටින්.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කප්පලයක් නොමිලේ.
0: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවී.
5: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා.

0: ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714151 අපිට WhatsApp කරන්න.
1: Yatha Pocket Money.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
1: 98.2 98.3

0: ஓகே வாட் எவர் ஃபேமஸ் சுது கொச்சிகே தவல் ஷோ எக
1: யுகே வலிங் என்னவா
2: ஓதா அட் தி ரே சுது கொச்சே
1: இத்தாலியன் என்னவா
3: சா ஃபர்ஸ்ட் டைம் அபிட்ட ஹன்ன சீஸ்
1: எதகட கொரியா
4: சுது கொச்சி மணி சரங்கேயோ
1: ஜப்பான் ரோமேனியா எவகிமன் டுபாய்
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත hot and spicy with sudu kochi
1: සති දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස හතරයි විනාඩි 45යි වෙලාව මැසේජ් එකක් දාලා තියෙනවා. එයා හැමදාම මට මොනාහරි ඉස්කෝලේ වෙච්ච දෙයක් කියනවා. අදත් කියලා තියෙනවා. මට හිනානේ ඔයා කියන ඒවාට. ඔයා බොරුත් කියනවද මන්ද කියලා මට හිතනවා. මාව හිනස්සන්න. ඈ? කමන්නේ ඉතින්. හැබැයි කාටවත් හානියක් වෙන විදියට බොරු කියන්න එපා. හරිද? ඒක හොඳ නෑ. ඒක නෝටි වැඩක්. මේ වගේ හිනා වෙන්න වගේ එකකට නම් ඉතින් පොඩක් කමන්නෑ. හැබැයි පුරුද්දකට තියාගන්න එපා. හරිද? රොහාන්, හලෝ. ඔයාවත් එකතු කරගන්නවා. ජයනාතුත් ඉන්නවා අහගෙන. ජයනාත් ඉන්නත් කැන්ඩි වල. අදත් ස්කූල් කට් කළාද කියලා අහලා තියෙනවා. නෑ නෑ, ඊට වැඩි එකක්. ඉන්නකෝ ජය, මං වාඩි කියන්න. ඕපදූපේ. ආ මෙතකන් සින්දු අහන්නකෝ, මං කියන්නම්.

0: பாசம் அதுமட்ட சீதா சீதா பாத்தரே விதாசா
1: ඇමතිකමේ සිටිදී අයතාවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්තර රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපළ රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදා රිමාන්ඩ් බන්දනාග හරිම බෝරින් පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා අල්ලස් අරන් දින ඒවට අහු වෙලා හිරේ විලම්බ වෙනවා රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම
0: කම්පලියා. උදේ 7:50ට අනුග්‍රහය
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංක ශාඛා ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
4: Bajaj Pulsar N160 සුපිරිම performance, සුපිරිම sporty look, dual channel ABS, gold USD Fox, David Peiris Motor Company Private Limited within. අමතන්න 011-4700.
5: After A-levels, industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll SLIT Faculty of Engineering. දැන්ම අයදුම් කරන්න www.slit.lk. SLIT evolve beyond.
6: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
7: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
6: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
8: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා. ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා.
8: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
6: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
9: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
10: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න.
9: කොරණෑගල MK Global Edge විදේශ රැකිය ආයතනය 0372370.
11: commercial bankuen rannayai atta pirenna vasiyai. commercial bankuen rannaya sewawen october 1 winida sita december 31 dakwa 250කට adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher. වැඩි විස්තර සඳහා ළඟම commercial banku කවද පිවිසෙන්න. commercial bankuwe rannaya sewawa
12: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝදරතය Bajaj.
13: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද, ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
14: දැනන් හිටියට වැඩක්
13: නැහැ. ඒකද ඔයා බොහෝ දැනගන්න විතර උනන්දුවක් නැති. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
15: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
16: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
18: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
14: ලෝකපුරා බිලියන ගණන ක්‍රයදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
19: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
14: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: අද මං දෙන අන්තිම සින්දුව කොට්ටාව සතසංක තුනට තමයි දෙන්නේ. හල්ලෝ, ඔගොල්ලෝ අහගින්න වෙලාව වෙනස් කළාද? නැත්තං ඔගොල්ලෝ පොඩක් ෆ්‍රී වෙන වෙලාව වෙනස් වුණාද? වෙනදට 4:45 අතර තමයි කියන්න කියන්නේ. අද කියලා තියෙන්නේ 4:45 අතර කියන්න කියලා. මොකෝ සීන් එක? මොකද්ද වෙනස? කමන්නේ වෙනස මොකක් වුණත්. බන්දුලස, ලක්ෂාන්, ලක්මාල්, සංජීව, දනුක, සඳුනී, දිලිනී, ඉන්ද්‍රාණී ඔක්කොමල්ලා එකතු කරගන්නවා.

තව කට්ටයක් එන්නවා. අංගොඩ වල්පුල ඉන්ද්‍රාණි ආන්ටි, ඔයත් කාලෙකින් ශතරි වර්ෂ චමරී මේකටි ඔක්කොම එකතු කරගන්නවා. WhatsApp messages දාපු ඔක්කොමත් මේ අන්තිම සින්දුවට එකතු කරගන්නවා.

0: කුඩේ තමා ගන්නතුව පරිස්සමට ගෙදර යන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කනිෂ්, ඔයයික මතක තියාගත්තා නේද? පිස්සු කොල්ලා. හරි, අපි හෙට හම්බෙමු.
1: හද

0: theater top story.
1: ඉදිරිපෙති 36 තදවැසි. ඉදිරිපෙති 36 තුළ පළාත් 6කට මිලිමීටර 100ත් 157ත් අතර තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල මිලිමීටර 100ත් 157ත් අතර තදවැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක වැසි අපේක්ෂා කරනවා. මෙම වැසි තත්ත්වය හටගෙන ඇත්තේ දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්. එය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මන්නාරම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල 60 කිලෝමීටර 60 70 අතර තාවකාලික තද සුළඟ අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ.
3: නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙමේ වුණා.
2: බ්‍රේක් එක එහෙමේ වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට
6: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985.

0: அசப்பதமிட்ட சீதா.
1: බලන්නකො මල්ලේ, අපේ ගෙදරට ළඟ දිගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
2: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
1: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
2: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
3: ඔටෝ බාත්ය තවදී සෑම
4: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටේ බජාජ්.

0: ස්ටිකෙන් ටික පේ.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි ෆ්‍රැක්වරණේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: Bajaj Pulsar N160, superima performance, superima sporty look, dual channel ABS, gold USD Fox, David Peiris Motor Company Private Limited within Amatanna, 01114700.
5: Listen up, Colombo, Vietnam is calling.
6: දැන් වියට් එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්. මේ ක්‍රේසි ඩීල් එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. apartments villa rupiyal million 50 sita helata ikman karanna me vishesha avasthawa balanguwanne 2026 october 31 dakwa pamanai 0.71.77.666 me prime time kondisiya thanne
9: awada kaage nivase palamu rakawarnaya acl fire guard wire then dam patin acl fire guard wire flame retardant pramithiye purogamiya
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්සිත

0: අතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
5: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මාව දැකලා හැංගුණානේ.
7: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
5: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
8: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙන ගන්න නෑනි.
5: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: Ladang.
1: ඉස්සරනම් ෆැන්ඩි අහස ඔලුවට කඩන් වැටෙනකම් අපි දන්නේ නැහැ.
2: ඔව් ඔව් හරි හරි. දෙයක් වෙනකම්
1: දන්නේ නැහැ.
2: ඒකනේ කියන්නේ.
1: මේ වහින් දැනුත් එහෙම තමයි සමහරලාට අපි වහින කද්දන්නේ. තෙමුනට පස්සේ තමයි දැන්නේ.
2: ඇයි සම්මු
1: වැහැලානේ.
2: ඇයි සම්මාර දවසට දැන් අපි බීම් එකේ ඉඳලා එළියට යනකොට හෙන්නට වැහැලා.
1: වැහැලා කොළඹ යට වෙලා ගංගොඩේ. අපි දන්නේ.
2: අපි දන්නේ.
1: ඉස්සර මේ කාලගුණ විද්‍යාව ඊට පස්සේ භූගෝලය ඇසුරෙන් අපි ඉගෙන ගන්න දේවල් පොළවේ පිහිටීම අනුව මේවා නාය යනවා දරේම කියලා දැන් එහෙම ප්‍රෙඩික් කරන්න පුළුවන් විදිහට විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණය දිනු වෙලා තියෙනවා. දැන් උපකරණ හැදිලා තියෙනවා. අපිට හුලං හමන දිශාව අපි දන්නවා. හෙට හුලං හමන වේගය අපිට අද කියන්න පුළුවන්. හෙට වහින මිලිමීටර් ගන්න අද කියන්න පුළුවන්. එහෙම විද්‍යාව තාක්ෂණය යම් මට්ටමකට දැන්
2: දිනු වෙලා
1: තියෙනවා. හැබැයි සැන්ඩි එහෙම දිනු වෙලා තිබුණත් කලින් දැනගෙන හිටියත් හරිම අමාරුයි ස්වභාවික ව්‍යසනයකින් මිදෙන්න. එහෙම නැත්නම් ඒකේ අවදානම අඩු වෙන අතට වැඩේ කළමනාකරණය කරන්න හරි අමාරුයි. උදාහරණ කතාවක් කියන්නම්. 1963 ඉතාලියේ වෙච්ච වැඩක්.
2: මොකද්ද?
1: හරි. ඉතාලියේ මේ වයොන්ත් කියලා ඩෑම් එකක් තිබුණා. හරි. විශාල වතුර ප්‍රමාණයක් එකතු කරගත්ත ඩෑම් එකක් ගහලා වතුර නවත්තලා ලොකු ජල ප්‍රවාහයක් ජල කඳක් එකතු කරලා තියාගෙන ඒකෙන් ඒගොල්ලෝ වැඩ ගන්නවා. ඒගොල්ලන්ට නිරීක්ෂණය වෙනවා ළඟදිම මේ උඩ නාය යන්න පුළුවන්. නාය ගියාම එතකොට නාය ගියාම මොකද කරන්නේ? නාය ගියාම පල්ලෙහා මිනිස්සුන් අයින් කරන්නේ කොහොමද වගේ දේවල් ගැන ඒගොල්ලෝ අවධානය යොමු කර කර ඉන්න අතරේ 1963 එක පාර්ටම වෙනවා සැන්ඩි කාටවත් හිතා ගන්න බැරි වැඩක්. හරි. ඔයාට මං හරියටම මේකේ සයිස් එක කිව්වොත් එහෙම
2: හා
1: කියුබික් මීටර් මිලියන 260ක කියුබික් මීටර් මිලියන 260ක කඳු කෑල්ලක් කඩාගෙන වැටෙනවා වායොන් ජලාශයට. ඩෑම් එක එහෙම්මම තියෙනවා. ඩෑම් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. විශාල කඳු කෑල්ලක් ජලාශයට කඩාගෙන වැටුනහම ජලාශය වතුර ඩෑම් එකට උඩින් පිටාර ගලනවා.
2: අම්මා.
1: අති දැවැන්ත ජල කඳක් ඩෑම් එකට උඩින් පිටාර ගැලුවාම ඩෑම් එක පල්ලෙහා මිනිස්සුන්ගේ මිනිස්සු ජීවත් වෙන ගම්මාන පිටින් යට වෙලා මිනිස් ජීවිත ලක්ෂ ගණනින් විනාශ වුණා.
2: හිතා ගන්න බෑ.
1: ඒ කියන්නේ අපි කන්ද නාය යනවා කියලා දැනගෙනත් හිටියා. හැබැයි අපිට ප්‍රෙඩික් කරන්න බැරි වුණා කන්ද නාය ගිහිල්ලා වායොන් ජලාශයට වැටෙයි, ඊට පස්සේ ජලාශ පිටාරයයි, ඊට පස්සේ අපිට බේරෙන්න සිද්ධ වෙන්නේ කන්දෙන් නෙවෙයි ජලාශෙන් කියලා.
2: නේපාලයේ වෙච්ච සීන එකක් මකලෝ ටිකක් ඒ වගේම
1: එකක්. මේ මෑතක සිද්ධ වෙච්ච එකත් ඒ වගේම එකක්.
2: දැන් මේ වෙද්දි තවත් නාය යනවා නේපාලේ.
1: ඔව්. ඒ අයිස් ග්ලේෂයක් කඩාගෙන වැටලා නොහිතපු වෙලාවක ඒ කඩාගෙන වැටුණු අයිස් ග්ලේෂයකේ සයිස් එක හින්දා වතුර ප්‍රමාණය වැඩි වෙලා විශාල ගම් වතුරක් බවට පත් වුණා. ඉතින් ඒකයි මේ සම්බන්ධයෙන් දිනයක් තිබීම, මේ සම්බන්ධයෙන් අවධානය දීම තාමත් ලෝකෙට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපිට විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
2: දැනන් හිටියට වැඩක් නැහැ මකලෝ. සමහර මිනිස්සු
1: ඒකනේ ඔයා බකු දැනගන්න විතර උනන්දු වන්නේ නැති. කවුරු හරි දෙයක් කියලා දෙන්න හදුවා ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා අමතක කරලා දානවා.
2: හැබැයි මකලෝ සමහර මිනිස්සු දන්නා ඔළුවේ තියෙන හොඳ වාහනයක් ගන්න ඕනේ.
1: ඔව්.
2: හොඳට චෙක් කරපු වාහනයක් ගන්න ඕනේ කියලා. හැබැයි මන් දන්නේ මිනිස්සුන්ට මොනව වෙලාද කියලා.
1: ගන්න ගිය මොහොතේදී අහුවෙනවනේ.
2: අහුවෙනවනේ.
1: ගන්න ගිය මොහොතේදී අහුවෙනවා.
2: ඇයි එහෙම වෙන්නේ?
1: ඒක නම් සමහර විට සමහර කෙනෙක් වාහනේ මේ පාට නම් ෂොක් අප්ප මේක මේ මොනේ
2: හරියටවත්
1: කමක් නැහැ මම මේක ගන්නවා කියලා එහෙම වෙනවා. ඉතින් සමහර මිනිස්සු කසාද බඳින්දී වාහන ගන්න එකම විදියට. එතකොට ඒ වගේ ඒ පස්සවලට පුරුදු
2: අතරමං වෙනවා.
1: ඒ හින්දා මම වාහන ගන්න විදිය වෙනස් කරන්න ඔයා කසාද බඳින විදිය අපිට දැන් වෙනස් කරන්න විදියක් නැහැ. සමා වෙන්න. ඔයා ඊළඟ වාහනේ ගන්න විදිය ඔයාට වෙනස් කරන්න පුළුවන්. යන්න මාළඹේ පුංචි කාර් නිවස. එතන ඒගොල්ලෝ ඔයාගේ විශ්වාසය රැකලා තමයි වාහනේ විකුණන්නේ. එතනට ඒගොල්ලෝ වාහනයක් විකුණන්න බාර ගන්නකොටම මූලික තත්ත්ව පරීක්ෂාවක් කරනවා. ඒගොල්ලන්ගේ පොරොන්දුව තමයි අපි ඔබට හොඳ වාහන පමණක් තෝරා බේරා දෙන්නෙමු කියන එක. ඉතින් ඉතාම හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් නම්, වාහනේ හිස්ටරි එක හොඳයි නම්, වාහනේ ඇක්සිඩන්ට් වෙලා අමට්ටලා නැත්තම්, වාහනේ ඩොකියුමන්ට්ස් ෆෝජ් කරලා වංචා කරලා නැත්තම්, එහෙම විශ්වාසයෙන් යුතුව විකුණන්න පුළුවන් වාහනයක් නම් විතරයි පුංචි කාරණියොස විකුණන්න තියෙන්නේ. ඉතින් ඔයා පුංචි කාරණියොසට වාහනයක් ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට හම්බෙන්නේ හොඳ වාහනයක්.
2: අනිවාර්යෙන් අපි ඇඩ්‍රස් එක කියන්නම්. පුංචිකාර නිවස වාහනෝද්‍යානය, පුංචිකාර හන්දේ, පුංචිකාර පාර, මාළපේ.

0: දවස් 5යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අසපදමට සිත
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
5: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
6: කොකෝ ෆ්‍රයි RPD පොතල් 60 වසරකට වැඩි විශ්වාස
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළා. ගිනි රැකවර මේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ෂීල්ඩ් පර්පල් වය දැන්
8: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011 2352 02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. සිසයිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
12: අංක 2.25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි 105000ක් හෝ ebike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි

0: තැනකින් 0772 27 67 66 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
1: Listen up, Colombo. Vietnam is calling.
0: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
2: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය වඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985
2: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින් උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රැසක් දැන් ICBT Southern Campus සිතින් ඔබේ උසස් අධ්‍යාපන සීනිය සැබෑ කරගන්න ඔක්තෝබර් මාස 15 වන දින මාතර ශාඛාවේ පැවැත්වෙන ICBT Open Day 2026 වෙත පැමිණෙන්න ICBT Campus ඔබේ ජීවිතයේ අරමුමයි.
0: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17, 18 දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදූ රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 0117 504 406 සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන

0: කැන්ඩි, මේ මම මේ කියන්න යනකින් ඔයා ආඩම්බර වෙන්න පුළුවන්. හරිද? අනවශ්‍ය විදිහට ආඩම්බර වෙන්න බෑ.
1: බලන්න කියන්න, මොකක් ගැනද කියන්න යන්නේ කියලා?
0: LB ෆිනෑන්ස් එකෙන් කියනවා දේශය ගොඩනැගුවේ පුංචි මිනිස්සු කියලා.

0: ඒක
1: කිව්වා අනවශ්‍ය ආඩම්බරයක් කන්න පුළුවන්. බොහොම පුංචි මනුස්සයෙක් හැටියට වාට හිතනවා මං ගැන තමයි මේ කියන්නේ කියලා.
0: ද ඇල්බර්ට් අයින්ස්ටයින් පුංචි.
1: ඕ
0: එතකොට තව කවුද ඉන්නේ? කාල් මාක්ස්.
1: ඕ
0: පුංචි.
1: ආ
0: කවුද ඉන්නේ? පුංචි මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කළේ.
1: ඔව් ඔව් ඔව් ඔව් ඇත්ත. ඒකට මං එකඟයි. පුංචි මිනිස්සු ලෝකෙ වෙනස් කළා තියෙනවා. හැබැයි දැන්
0: පුංචි හැම මිනිහෙක්ම
1: පුංචි උනාට දැන් පුංචි කියලා නිකන් දෙන දේ කාලා පුඩිම වගේ පුටු පුටු වෙලා ඉන්න ලෝකෙ වෙනස් කළා නෑ. හරි පුංචි පුංචි වීමෙන්ම මේ වැඩේ කරන්නේ නෑ.
0: හරි හරි
1: පුංචි මිනිස්සු කියලා මේ අදහස් කරන්නේ පහළ තැන ඉඳන්.
0: හරි
1: පොළවේ ඉඳන් ටිකෙන් ටික ඉතුරු කරලා ඒ ඉතුරු කරපු සල්ලි ටිකෙන් ටික ආයෝජනය කරලා ඒ ආයෝජනයට තමන්ගේ මහන්සිය කැපවීම උපරිමයෙන් දායක කරලා ඒ හරහා ටික ටික වැඩෙන ව්‍යාපාරයක් නිර්මාණය කරලා ඒ වැඩෙන ව්‍යාපාරය හරහා තවත් මිනිස්සුන්ට රස්සාවල් දීලා රටේ ආර්ථිකයට හැකි පමණින් දායක වෙන්න තරම් හිතහයිය ධෛර්ය සම්පන්න මිනිස්සු තමයි රට ගොඩනගලා තියෙන්නේ. අන්න ඒ මිනිස්සුන්ට හැමදාමත් ශක්තියක් වෙමින් ඒ මිනිස්සුන්ගේ පිටිපස්සේ රැඳෙමින් ඒ මිනිස්සුන්ව ඉහළට ඔසවන්න අවුරුදු 55ක් තිස්සේ එල්බී ෆිනෑන්ස් ඉඳලා තියෙනවා. එල්බී ෆිනෑන්ස් වැඩ කරලා තියෙනවා. අන්න ඒක තමයි එල්බී ෆිනෑන්ස් අවුරුදු 55ක් තිස්සේ රට ජාතිය ගොඩනගන්න මහන්සි වෙච්ච මිනිස්සුන්ට දීපු ශක්තිය. රට පුරා රැකියා උත්පාදනය කරමින් ආර්ථිකය නංවන්න වෙහෙසෙන මිනිස්සුන්ට රුපියල් බිලියන 450කට වැඩි ශක්තිමත් වත්කම් සම්භාරයක් එක්ක ශාඛා 235කින් සමන්විත දිවයින පුරා විහිදුණු සේවා ජාලයක් එක්ක ෆිච් රේටින් එකේ ඒ මයිනස් ලංකා රේටින් එකේ ඒ ප්ලස් කියන ශ්‍රේණිගත කිරීම්වල ආඩම්බරයත් එක්ක එල්බී ෆිනෑන්ස් හැමදාමත් ඔබ සමග ඉන්නවා කියලා අපිට කිව්ව කියන්න
0: කියලා. මං කළා දැන් ආ චූටි කාලේ ඉගෙන ගන්නකොට ඕලෙවල් ලියනකොට ඔය ඒලෙවල් ගැන හිතුවද?
1: ඕලෙවල් ලියනකොට ඔය ඒලෙවල් ගැනත් පොඩ පොඩ හිතුණා. හැබැයි ඕලෙවල් ලියනකොට ඕලෙවල් ගැන හිත හිත
0: ලිව්වේ.
1: පස්සේ ඒලෙවල් ගැන හිතුවා.
0: ඒලෙවල් ලියලා ඉවරුණාට පස්සේ වමනාද?
1: ඒලෙවල් ලියනකොටත් අපි හිතුවා උසස් අධ්‍යාපනයට මොකද කරන්නේ? කොහෙද යන්නේ? කොහොමද ගොඩ දාගන්නේ?
0: ගොඩ දාගන්න.
1: අපි නිදහස් අධ්‍යාපනය හරහා ඉගෙනගෙන ඉගෙනගෙන ඉස්සරහට එනකොට ඒක පාස් වුණොත් ඊළඟ විභාගේ ඒක පාස් වුණොත් ඊළඟ විභාගේ. හැබැයි දැන් ලෝකීට වැඩිය සංකීර්ණ. ඔයාව ඉගෙන ගන්න දේ විසින් තල්ලු කරන පාරම විතරක් නෙවෙයි, ඔයාට පාරක් හොයා ගන්න පුළුවන්. හැබැයි එහෙම පාරක් තෝරගන්න නම් ඔයා යන්න පුළුවන් පාරවල් මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ.
0: රයිට්. යන්න පුළුවන් හොඳ පාර හොයා ගන්න පුළුවන් හොඳ තැනක් තමයි ICBT කැම්පස් එක කියලා කියන්නේ. ලංකා උපුරා ශාඛා 10ක් තියෙනවා ICBT කැම්පස් එකේ. ඉතින් මාතර ICBT කැම්පස් එකේ ශාඛාවේ ඒගොල්ලන්ගේ ඕපන් ඩේ එක තියෙනවා. එතෙන්ට ඔයාට සහභාගී වුණොත් ඔයා මාතර අවට ඉන්න කෙනෙක් නම් ඔයාට ඊළඟට කරන්න ඕන කෝස් එක මොකක්ද? ඔයාට ගැළපෙන එක මොකක්ද? එතකොට ඔයා මොනා හරි ජොබ් එකක් කරනවා නම් ඒකට රිලේටඩ් මොනා හරි උපාධියක් හදාරන්න ඕනද? ඒ වගේ ඔයාට තියෙන ප්‍රශ්න ගණනාවකට උත්තර හොයාගෙන ඔයාට හොඳ ඩිග්‍රීකකට, හොඳ කෝස් එකකට, හොඳ ඩිප්ලෝමා එකකට යන්න පුළුවන් ICBT කැම්පස් එකේ. ඉතින් අපි ඔබට කියනවා ඔක්තෝබර් 15 වෙනිදා මාතර ICBT ඕපන් ඩේ එකට යන්න. එදාට ඔයාට ඔයාගේ ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙන්න පුළුවන්. උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් තමයි වැඩේ තියෙන්නේ. ඒගොල්ලෝ ටෙලිෆෝන් නම්බර් එකකුත් දීලා තියෙනවා. කෝල් එකක් අරගෙන මා යන්න පුළුවන් ඕගොල්ලන්ට. 0141 43 90 990.
1: රයිට්. අපි ඉක්මනට DFCC ගැනත් මතක් කරගෙන යමු. DFCC හෝම් ලෝන් ගැන හුඟ දවසක් ඉඳන් අපි මේ පණිවිඩය කියන දැන් හුඟ දෙනකොට මේක මතකයි.
0: මට සතුට හිතෙනවා මකලෝ. ඒ කියන්නේ කවුරු හරි ගෙයක් හදාගන්නවා නම් අපි කියන දේ
1: අහලා
0: යන්න. මට මාරම සතුටක් දැනෙන දේනේ. අපේ වචනකින් මොකක් හරි පොඩි තල්ලුවක් වුණා කෙනෙක්ගේ අර ගෙයක් කියන සිහිනයට ඒ හැබෑ කරගන්න ඒ සිහිනේ.
1: බරු නේද චාලි? අනුන් අදර ගේ කිලු තමන් ආඩම්බර වෙලා ඔය අපි කියලා නේ ඔක හැදුවේ. ඒ අර අර කොහෙද ඉන්න මේ ඒ බරුත්යා? ඈ එහෙනම් මහන්සි වෙලාවේ ලෝඩ් නැක් දාගෙන ඒක ගෙවාගෙන ඉන්න අමාරුවේ ගෙයක් හදනවා. මේ පුඩිම මෙතන ඉඳගෙන ඔය ඉතින් අපි කියලා නේ ඔය ගේ ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට යන්න ගිහිල්ලා අහන්න මේ ගයක් හදාගන්න තියෙනවා, ලෝන් එකක් ගන්න ඕනේ, කොහොමද ගන්න කියලා. ඒගොල්ලෝ බොහොම සරල ડોකියුමන්ට්ස් ටිකක් ඔයාලට අරගෙන එන්න කියලා කියයි. දවස් 10ක් ඇතුළත ලෝන් එකට අප්‍රූවල් එක හම්බෙලා සල්ලි ටිකත් අතට හම්බෙනවා. අවුරුදු 20ක් යනකම් අචල පොලියක් යටතේ අවුරුදු 30ක් දක්වා ගෙවාගෙන යන්න පුළුවන් DFCC home loan. DFCC බැංකුව
0: ඔබේ වර්ධනයට

ආසපදමට සියත පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර්.

0: experience එකකට නැල්වත්ත පට.
1: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
1: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
5: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
1: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
6: wartha apita wartha tabuna koti 8 nlb tanade tahane nuthrayi rupiyal koti 13.97 ikma u devanta supiritya galaba dimin ratiye sambardhaneta devanta shaktiyak wemin obat dinawa ratak dilawana jatiye mahatana sampatha tanani tahane biladi gena obat koti pati ekuwan
7: smart marupu wahiniya den aduma රුපියල් 59,999 සිට Xiaomi දැන් අපන් සිටින්.
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
9: Commercial Bankuen run අයයි අත පිරෙන්න වාසියයි. Commercial Bankuen run අය සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් tag voucher. වැඩි විස්තර සඳහා ළඟම Commercial Banku ශාඛාවට පිවිසෙන්න. Commercial Bankuen run අය සේවාව.
10: සතුට රසගුණ මුසුමන කැමවල රස සුරකින
11: Fry RBD Poltel at a wasarakata wedi vishwasen
12: mulu pavulata ma mage ganata
13: hi guys me kathawa kalin ahala natta pakkawata wadak na
14: me thamai parana generation ekek taxi app andawana my ways
15: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
13: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා my ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක කියත් දෙවන්න තියෙන ගාන අඩුයි.
16: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
13: පේනවා පේනවා. ඊළඟට තියෙන රසවත්ම කැල my ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partnersලට commission subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ කේන්දර 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
14: ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. my ways app එක මාසෙකට දාගෙන බලන්න.
13: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
17: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. පිට ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු වෙන. පිට ට්වීන් ලේඩි. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanter. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
2: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karanne.
11: Off Mark's premium collagen pehapat nirogi sihin sirurak.
5: Aliyah Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
3: Hamsa hayai vinadiyakai.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ශිරන්ති හා නාමල් යළි රිමාන්ඩ් සජිත්ගෙන් නිල්ලීමක්
2: ඒ නිසා තමයි මේ රටට අවශ්‍ය සංවේදී නායකත්වය
1: තෝරාගත් පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය දීමනාවක් පළාත් 6කට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ශ්‍රී ලංකා පකිස්තාන අවසන් ගැටුම අද
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: 라당.
1: 산유하루 와와 대로 보보보 볼로 엘리로 볼로 엘리로 댄디 댄디 볼로 볼로 엘리로 대인으로 돼.
2: 볼로가 내려고 마음에 매세 헐로.
3: 아이고 아주 마트에 다니 뉴스 올리 기한데 너무 가라 사대악 가와. ඒගොල්ලේ සද්ද කියනවේද?
2: ඩොග් ආ වගේ නෙමෙයි. ඒ වගේ දෙයක් මුළු දීපු මිනිස්සු ඇවිල්ලා වොයිස් කඩ දෙනකොට ඕ.
3: ඩූ ඩාංගල සද්දයක්.
2: ඩොග් සද්දයක් ආගෙන. ඒ අපිට භූමිකම්පා නැහැ.
3: ඔව් ලංකාවේ නැහැනේ.
2: නැහැම නෙවෙයි දැන් මෑත කාලීනව අවස්ථාවක දෙකක කිසියම් සුළු භූචලන ඇතිවෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් කියනවා ලංකාව තියෙන නිතර භූකම්පන සිද්ධ වෙන කලාපයක නෙවෙයි කියලා. හැබැයි ජපානය වගේ රටක් ගත්තොත් එහෙම ඉතින්
3: නිතරම හෙලි හෙලි තමයි.
2: ආ ආයි කරලා බලන්න. නිතරම හෙලි හෙලි තමයි තියෙන්නේ.
3: ඇත්තට ඒගොල්ලෝ ගෙවල් හදන්නෙත්
2: ගෙවල් හදන්නෙත් ඒවට ඔරොත්තු දෙන්න. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. ඇයි ජපානේ ඒ විදිහට ගෙවල් හදන්නේ? ඒගොල්ලෝ පරම්පරා ගානක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ විදි හොයලා හොයලා හොයලා හදලා භූමිකම්පාවලට මූණ දෙන්න පුළුවන් වඩාම සේෆ් පැටර්න් එකට තමයි ගෙවල් හදන්නේ. ඒගොල්ලන්ගේ තියෙනවා ගෙදර බඩු මුට්ටු තියෙන තැන් ගැන පවා කලින් සකස් කරපු ක්‍රයිටීරියා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ඒගොල්ලෝ ඇඳට ඉහළින් ඇඳට පෙරලන විදිහට උස රාක්කයක්වත් තියන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ රෑ ඇඳේ නිදාගෙන ඉන්න ගමන් හදිසි භූමිකම්පාවක් ඇති වෙලා ඇඳ ගාව තියෙන ලොකු පොත් රාක්කේ ඇඳ උඩට කඩාගෙන වැටුනොත් එහෙම සෙත්ත පොච්. එහෙම ඒගොල්ලෝ නිතර ඉඳගෙන ඉන්න තැනට සහ නිතර නිදාගෙන ඉන්න තැනට ඉහළින් ලොකු රාමු කරපු පින්තූරවත් ගහන්නේ නැහැ. මොකද භූමිකම්පාවක් වෙලාවක ඒ රාමු කරලා තියෙන පින්තූරේ බිඳිලා ඒකේ වීදුරු කැලි ඇඟට කඩාගෙන වැටලා සමහරට ජීවිතේ වුණත් නැති වෙලා යන්න පුළුවන්. ඒගොල්ලෝ ගෙදරින් හැම ගෙදරකම විශේෂ සැකස්මක් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා. හදිස්සියක් වුණාම එළියට යන්න පුළුවන් දොරක් ඒගොල්ලෝ තියලා තියෙනවා. එළියට යන දොර හරස් වෙන විදිහට ගෙදර කිසිම ෆර්නිචර් එකක් බඩු මුට්ටුවක් ඒගොල්ලෝ ප්ලේස් කරලා තියන්නේ නැහැ. ඒව ගැන හිතලා තමයි ඒගොල්ලෝ එදිනදා ජීවිතේ ගත කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා එදිනදා ජීවිතේ ඒගොල්ලන්ට භූමිකම්පා පිළිබඳ අවධානමක් තියෙනවා කියලා. මෙන්න මේක ලෝකෙ හැම තැනකම ජීවත් වෙන මිනිස්සු හිතන්න ඕන එකක්. තමන් ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන ස්වභාවික විපත් අවධානම් මොනවද? දැන් ගංගා අයිනේ ගයක් හදාගෙන ඉන්න මිනිස්සෙක් මාර වැඩේනි ගංගොතුරාවනි කියලා හරියන්නේ නැහැ.
3: එයා දැනගන්න ඕනේ කොයි වෙලාවක හරි ගංගොතුරක් එන්න පුළුවන්.
2: ගඟ ගෙදරට එන්න ඕනම වෙලාවක පුළුවන්. ඒතර ඕනම වෙලාවක අපි ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඕනම වෙලාවක ඒකට මූණ දෙන්න අපි කලින් ගත යුතු පියවර අරගෙන තියෙන්න ඕනේ. කිසිම වෙලාවක අපිට බෑ හරි හරි ගංගොතුර ඉතින් අද එන්නේ නැහනේ කියලා හිතාගෙන ඉන්න. මොකද අදත් එන්න පුළුවන්. අවදානම කියන එක එක මොහොතකදී තියෙනවා එක මොහොතකදී නෑ කියලා හිතාගෙන හිටියොත් සමහර විට අපි අවදානම නෑ කියලා හිතාගෙන ඉන්න මොහොත ඊටම අවදානම් සාගත වෙන්න පුළුවන්.
3: පුළුවන් පුළුවන්. දැන් ඔයා හිතන්නේ මගලෝ නිකන් අමට්ටපු වාහනයක් ගත්තා. අවදානම කොහොමද?
2: ඕනම මොහොතක බග නතර වීමේ අවදානමක්, ඕනම මොහොතක ඇක්සිඩන්ට් වීමේ අවදානමක්, ඕනම මොහොතක අතේ පිච්චිය නැති වීමේ අවදානමක් මතුවෙන්න පුළුවන්.
3: ඒ වගේ වාහනයක් ගත්තොත් ඒ හින්දා කැඩිච්ච, බිඳිච්ච, තැලිච්ච, චැසිය ඇද වෙච්ච, ඇක්සිඩන්ට් වෙච්ච වාහන වලට අහු වෙන්න එපා.
2: අපිට වගේ කැඩිච්ච, බිඳිච්ච, තැලිච්ච, ඇක්සිඩන්ට් වෙච්ච වාහන වලට අහු වෙන්න එපා.
3: මිනිස්සු ගොඩක් අහු වෙනවා, ඉක්මනට රැවටෙනවනේ. ඉතින් අපේ මනුස්ස ගතියද කොහෙද? හැබැයි ඔයා මාළවි පුංචි කාර් නිවසට ගියොත් ඔයා රැවටෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවානේ අපි ඔබට හොඳ වාහන විතරයි තෝරලා බේරලා දෙන්නේ. මොකද මාළවි පුංචි කාර් නිවසේ ඔයාට රෙජිස්ටර් කරපු එකක් ගන්න ඕන නම් ඒත් තියෙනවා, නොකරපු එකක් තියෙනවා නම් ඒත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊවිත් ඔබට ගන්න පුළුවන් 145 ඉඳන්. රයිට්. එතකොට රෙජිස්ටර් කරපු වාහන වල තමයි ලොකුම ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ වාහනේ මොනවා වෙලාද, මේ පැදපු කෙනා කොහොම පැදදද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි හොඳ තත්තු පරීක්ෂාවකින් පස්සේ වාට වාහනේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මාළවේ පුංචි කා නිවසේ පහසුකම තියෙනවා. ඔටුඩොක් වාහන තත්තු පරීක්ෂණ ඒකකයේ තියෙනවා. හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා. ඊට පස්සේ හොඳට චෙක් කළා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ විකුණන්නේ. ඉතින් ඒ වගේ විශ්වාසයෙන් යුතු වාහනයක් විකුණන තැනකට ගිහිල්ලා ඔයා වාහනයක් ගත්තොත් ඔයා අතරමං වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඔයාගේ වාහනේ ගන්න. පුංචි කාර් නිවස වාහනෝද්‍යානේ, පුංචි කාර් හන්දියේ, පුංචි කාර් පාරමාළුවේ.
2: ඔය ගත්ත වාහනේ හරියට පාවිච්චි කළේ නැත්නම් ඒත් ඉතින් ස්වභාවික විපතක් වගේ තමයි. ගත්ත වාහනේ නියම ස්පෙයාර් පාර්ට්ස් පාවිච්චි කරන්නේ නැත්නම් ජෙනුවින් පාට්ස් නෙවෙයි නම් ඔයා දාන්නේ. ඔයා එවලෙට ලාබෙට ඈ ලාබෙට මොනාහරි බාල බඩුවක් ගෙනල්ලා වාහනේට මූට්ටු කරගෙන දුවනවනම් ස්වභාවික විපතක් එලෝගෙන යනවා වගේ
3: වැඩක්.
2: කොයි වෙලේ මොනව වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා ඔයා අමාරුවෙන් ගත්ත වාහනේ, ආදරෙන් මේන්ටේන් කරන වාහනේ, ඒ වාහනේට ස්පෙයා පාට් එකක් දාන්න ඕන වුණාම ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් වගේ 40 අවුරුද්දක් තිස්සේ ලංකාවේ ඔටෝමෝටිව් ආෆ්ටර් මාකට් එකේ විශ්වාසය දිනාගෙන ඉන්න දැවැන්තෙක් රටට ගෙන්නන ජෙනුයින් හයි ක්වොලිටි ස්පෙයා පාට්ස් පාවිච්චි කරන්න. මොකද ඔයා දාන ස්පෙයා පාට් එකට වඩා ඔයාගේ වාහනේ ගොඩක් වටිනවා, ඊටත් වඩා ඔයාගේ ජීවිතේ ගොඩක් වටිනවා. මතක තියාගන්න, ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් දිවයින පුරා 3000කට අධික බලයලත් අලෙවි නියෝජිතයෝ පිරිවරාගෙන රටේ කොයි කොනේ හිටියත් ඔබේ ස්පෙයා පාට්ස් අවශ්‍යතා තෘප්ත කරන්න බලාගෙන ඉන්නේ.

0: ස්වභාවික විපත් කිව්වහම සැන්ඩි මට මතක් වෙනවා මේ ලංකාවෙත් ගොඩාක් වෙලාට අවුරුද්දකට සැරයක් කොයි හරි ගම්මතුර අමාරලාට අවුරුදු දෙකකට විතර සැරයක් ටිකක් තත්ත්වය දරුණු වෙනවා. එතකොට අපි දකිනවා මේ කෝච්චිය වැඩට යන මිනිස්සු වැඩිපුර කෑම එකක් ගෙනල්ලා ස්ටේෂන් එකේ කෑම එකතු කරනවා මිනිස්සුන්ට බෙදන්න. හැම මිනිස්සෙක්ම තමන්ට තියෙන දෙයක් ඇඳුමක් සපත්තුවක් සෙරෙප්පුවක් හරි කවුරු හරි වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මිනිස්සු එකතු වෙලා ගිහිල්ලා මේ ගම් වතුරෙන් යට වෙලා විනාශ වෙච්ච ගෙවල් නැවත සුද්ධ පවිත්‍ර කරලා දීලා මිනිස්සුන්ට පදිංචි වෙන්න
1: උදව්
0: කරනවා. අපි දැකලා තියෙනවා ගාල්ලේ මාතර මාළු බෝට්ටු තියෙන මිනිස්සු බෝට්ටු ටික ලොරිවල දාගෙන නුවර එනවා කොළඹ එනවා මිනිස්සුන්ට උදව් කරන්න ගම් වතුරට අහු වෙලා ඉන්න මිනිස්සුන් එහා මෙහාට.
1: ඔව් දිට්ටවල අපි විතරම දැක්කේ.
0: දිට්ටවල විතරක්ම නෙවෙයි ලංකාවේ සාමාන්‍යයෙන් ඔය ගම් වතුර තර්ජනය වෙන හැම වතාවකම අපි දකිනවා ඒ මොහොතේ ඒ ස්වභාවික විපතට ලක් වෙලා නැති මිනිස්සු තක්කාල එකතු වෙලා විපතට පත් වෙලා ඉන්න මිනිස්සුන්ව ගොඩ දාන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. මං කියන්නේ ඕක තමයි රටක හයිය. අනිත් මිනිස්සු වෙනුවෙන් එළියට බහින්න ලෑස්ති, අනිත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති, අනිත් මිනිස්සුන්වත් කරේ තියාගෙන ඉස්සරහට යන්න ලෑස්ති ධෛර්ය සම්පන්න මිනිස්සු. අන්න ඒ මිනිස්සු තමයි සැන්ඩි රටවල් ගොඩනගන්නේ.
1: අනිවාර්යෙන්ම කළා.
0: අන්න එහෙම මිනිස්සු තමයි රටක ආර්ථිකය දරාගෙන ඔසවාගෙන ඉස්සරහට යන්නේ. දැන් එහෙම මිනිස්සු සල්ලි චුට්ට චුට්ට එකතු කරලා, ඒ එකතු කරපු සල්ලි ටික ටික ආයෝජනය කරලා, ටිකෙන් ටික ව්‍යාපාරයක් ගොඩනගලා, ඒ ගොඩනැගෙන ව්‍යාපාරය හරහා තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා දීලා ආර්ථිකයට යම් වටිනාකමක් එකතු කරන්න උත්සාහ කරනවා. එහෙම මිනිස්සුන්ට තනියෙන් මහන්සි වෙන්න දෙන්නේ නැතුව අවුරුදු 55ක් තිස්සේ LB ෆිනෑන්ස් ඒ මිනිස්සුන්ගේ ළඟින්ම ඉන්නවා. ඒගොල්ලෝ ඒකට කියන්නේ 55 වසරක් තිස්සේ රට ගොඩනැගූ ඔබව ගොඩනැගුවේ අපි කියලා. අන්න එහෙම තැනක් LB ෆිනෑන්ස් කියලා කියන්නේ පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 55ක් තිස්සේ දිවයින පුරා ශාකා 235ක ජාලයක් නඩත්තු කරගෙන යන ගමන් බිලියන 450කට අධික සුවිශාල වත්කම් සම්භාරයක් එක්ක හැම පුංචි මිනිහෙකුටම දැවැන්ත ශක්තියක් වෙමින් LB ෆිනෑන්ස් අපි එක්ක ඉන්නවා.
1: ඕකේ, සමහර මිනිස්සුන්ට හිතනවා මකල අයියෝ මට තව ඉගෙන ගන්න තිබ්බනම් දැන් අවුරුදු 30ක් 35ක් 40ක් ගිහිල්ලා සමහර අය හිතනවා අනේ මට තව ඉගෙන ගන්න තිබ්බනම් කියලා. ඔව්, ඔයාට පුළුවන් තව ඉගෙන ගන්න නේද? ලංකාවේ තියෙන හොඳ ආයතනයක්. ඔයා ඉන්නේ මොන ඒජ් එකේ වුණත්, ඔයා කරන්නේ මොන රස්සාව වුණත්, ඔයාට මේ වෙලාවේ ඔයා කැමති ඩිග්‍රී එකක්, කෝස් එකක්, ඩිප්ලෝමා එකක් කරන්න හැකියාව තියෙනවා. ඒ තමයි ICPT කැම්පස් එක. ලංකාව පුරාම ශාකා 10ක් විතර තියෙනවා. ඉතින් ඔයාට මේ කාලේ තියෙන, මේ කාලේට අවශ්‍ය වෙන හොඳ ජොබ් මාකට් එකක් තියෙන විෂය ඔයාට තෝරගෙන කරන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව, මේ කියන එක හොඳට ඔළුවේ තියාගන්න. මාතර ICBT කැම්පස් එකේ ඔන්න ඕපන් ඩේ එක තියෙනවා ඔක්තෝබර් 15 වෙනිදා. උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් තමයි තියෙන්නේ. මාතරවට ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවයන් ටික කියලා, ඔයාගේ ප්‍රශ්න ටික කියලා, මම ඕ ලෙවල් කරන කෙනෙක්, කරන්න ඉන්න කෙනෙක් නේද, මම ඒ ලෙවල් කරා, මම ඒ ලෙවල් කරන්න ඉන්න කෙනෙක්, මට මේ වගේ දෙයක් කරන්න ආසයි, ඔය වගේ ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ හැම දෙයක්ම කියලා ඔයාට ගැළපෙන කෝස් එක, ඩිප්ලෝමා එක, ඩිග්‍රී එක තෝරගෙන ඔයාට ස්ටාර්ට් කරන්න පුළුවන් ඔයාගේ අනාගතේ. ඉතින් ICBT කැම්පස් එක ඔක්තෝබර් 15 වෙනිදා ICBT මාතර ශාඛාවේ ඕපන් ඩේ එක තියෙන එතෙන්ට යන්න කියලා අපි අපිට කියනවා.
0: මෙන්න දුරකථන අංකය, කෝල් එකක් දීලා විස්තර දැනගට යන්න. 0941 43 90 90 0941 43 90 90.
1: රයිට් මගලෝ, ඔයා ගෙයක් හදනවා කියලා හිතාගත්තේ කොයි කාලද? ඔයාට වයස කීයද එතකොට?
0: 3යි.
1: අවුරුදු 3යි.
0: අවුරුදු 3.
1: මාරු මාරු.
0: මලවිල සෙල්ලංගේ හැදුවේ අවුරුදු 3නේ. ඇත්තටම මේක මොකද ලෝන් එකක් දාලා නෙවෙයි.
1: සෙල්ලංගේ
0: හැදුවේ. ලෝන් එකක් දැම්මා අම්මගෙන් බෙඩ්ෂීට් එකක් ලෝන් එකක් දාගත්තා. අක්කගෙන් අක්ක පාඩම් කරන පුටුව ලෝන් එකක් දාගත්තා. එහෙම අරගෙන තමයි ඒක හැදුවේ. දැන් ඔයගයක් හදන්න යනවා නම් ලෝන් එකක් දාන්න අම්මගෙන් බෙඩ්ෂීට් එකම ඉල්ලලා ගෙවල් හදන්න බෑනේ තවදුරට. දැන් යන්න DFCC එක. DFCC බැංකුවට කතා කරන්න 0112 35 02 02 ඒගොල්ලන්ගේ දුරකථන අංකය. කතා කරලා හවුසින් ලෝන් එකක් ගන්න කොහොමද කියලා අහන්න. හරිම සරල විදියක් ඒගොල්ලෝ කියලා දෙයි. ડોකියුමන්ට්ස් එක අරගෙන ගිහිල්ලා බාර දුන්නාම දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ ලෝන් එක පාස් කරලා සල්ලි ටික ඔයාගේ අතට ලැබෙන්න සලස්සනවා. අවුරුදු 20ක් යනකම් අචල පොලියක් යටතේ ගෙවාගෙන යන්න පුළුවන්. ගෙවීම් කාලේ අවුරුදු 30ක් දක්වා දීර්ඝ කරගන්නත් අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගන්න, ගේ හදන්න වැඩ පටන් ගන්න. මේ දැන් DFCC එකට කෝල් එකක් දෙන්න. මං ආපහු කියන්නම් දුරකථන අංකය 011-2-35-02-02.
2: ලන්ඩන්.

0: ராசா பதுமட்ட சீதா අවදත් කාගෙත් නිවසේ පළමුරැක වරණය ACL ෆයගඩ් වය දැන් දම්පාටින් ACL ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 0111 0102 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික
1: පේ. කොමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කොමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 21 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර. වැඩි විස්තර සඳහා ළඟම කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කොමර්ෂල් බැංකුවේ
8: ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැක වරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: 98.2 98.4

0: Tang.
1: අද ජාත්‍යන්තර ස්වභාවික ව්‍යසන අවදානම් අඩු කිරීමේ දින. ඩිසාස්ට රිස්ක් රිඩක්ෂන් ඩේ හඳුන්වල දීලා තියෙත්. එහෙනම් අද අපි ස්වභාවික විපත් ගැන තමයි ගොඩක් කතා බහ කරමින් හිටි. දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා
2: තියෙන්නේ.
1: යන්න කලින් පොඩි කාරණයක් තියෙනවා මතක් කරන්න. මේ ස්වභාවික විපත් සහ ස්වභාවික විපත් ඉස්සරහා මිනිස්සු හැසිරෙන විදිය ගැන අපිට හිතෙන දෙයක් තියෙනවා. දැන් අපි හිතමු ඔන්න නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය කරනවා. එහෙම නැත්නම් ගම් වතුර අනතුරු ඇඟවීම් නිවේදනය කරනවා. කරලා අපි කියනවා මෙන්න මේ ප්‍රදේශයේ කට්ටිය අයින් වෙන්න. ඔයාලා අයින් වෙන්න අයින් වෙන්න ඩක්කල් අයින් වෙන්න කියලා.
2: අපි හදාගත්ත පැල දාලා අපි කොහේ යන්නද?
1: අන්න එහෙම ඒගොල්ලෝ අයින් නොවි ඉඳලා ඔන්න අන්තිම මොහොතේ අයින් වෙන්න ට්‍රයි කරනවා. සමහරවිට අන්තිම මොහොතේ ඒගොල්ලන්ට අයින් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ගම් වතුරට කොටු වෙනවා. ඔන්න කලින් ඉඳන් දැනුම් දීලා අයින් වෙන්න කියලා හිටපු කට්ටිය මෙන්න වහලෙ උඩ ඉන්නවා. ඊට පස්සේ දැන් හෙලිකොප්ටර් වලින් යන්න ඕනේ, බෝට් වලින් යන්න ඕනේ මේ අයව බේර ගන්න. ඕකේ දෙපැත්තක් තියෙනවා සැන්ඩි. එකක් අයින් වෙන්න කියලා කිව්වහම අපි ජීවිතයට වඩා ඉහළින් අපේ බඩුමුට්ටු ටික තියාගෙන අපි අයින් නොවි ඉන්නවා අනවශ්‍ය ජීවිත අවදානමකට අපිව පත් වෙන කම්ම. ඒක එක කාරණයක්. අනෙක් පැත්තට අපි කිව්වට ගංගායින් ඉන්න කට්ටිය ගෙවල් දොරවල් දාලා යන්න, කන්දපාමුල ඉන්න කට්ටිය ගෙවල් දොරවල් දාලා යන්න කියලා යන්න හදනකොට අපි හිතමු අත දරුව දෙන්නෙක් ඉන්නව ඇගෙදර. අපි හිතමු S2 පේන්නේ නැති 100 කෙනෙක් ඉන්නව ඇගෙදර. ඇවිද ගන්න බැරි උස්සගෙන යන්න ඕන ආච්චි කෙනෙක් ඉන්නව ඇගෙදර. හැබැයි උස්සගෙන යන්න හයිය හත්තිය තියෙන තරුණ පිරිමි කවුරුත් ඇගෙදර නැහැ. අරකට වෙනවා. මිනිස්සු තමන්ගේ ජීවිතේ වටිනකමට වඩා බඩුබුට්ටු වල වටිනකම ගැන හිතලා ජීවිතේ අවධානය දාගන්න අයත් ඉන්නවා. සමහරු අසරණයි. සමහරුන්ට මොකක් හරි ආයතනයකින් නිවුස් එකක් ගහලා තිබුණට හෙට උදේ වෙද්දි පිටත් වෙන්න කියලා එයාලට යන්න තැනක් නැහැ. එයාලට යන්න විදියක් නැහැ. ඒකයි මං කිව්වේ අර බංග්ලාදේශෙන් අපි ආදර්ශය ගන්න ඕන කියලා ඒගොල්ලෝ හදපු සිස්ටම් එකේ. මේකේ හැම කලාපයක්ම ආවරණය වෙන විදිහට හරියට අවදානම අඳුරගන්නේ කොහොමද? අවදානම පිළිබඳ පණිවිඩය ඉහළ ඉඳන් පහළටම හරියට ගෙනියන්නේ කොහොමද? ඊට පස්සේ අවදානමට ලක් වෙන මිනිස්සුන්ගේ මේ අවදානම පිළිබඳ ආකල්පය වෙනස් කරන්නේ කොහොමද? සහ ඇත්තටම මේ මිනිස්සුන්ට අවදානම් සහගත භාවයෙන් පලා යන්න, මිදිලා යන්න ඒගොල්ලන්ව ශක්ති සම්පන්න කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ කොහොමද? මේක සම්පූර්ණ බරපතල යාන්ත්‍රණයක්. ලෝකේ සමහර රටවල් මේක සාර්ථකව කරගෙන තියෙනවා. අපි වගේ සම්පත් අඩු, සංනිවේදන ශක්තියයන් අඩු, මිනිස්සුන්ගේ පරිපාලනයේදී යම් යම් ගැටලු සහිත රටවල් වල මේක ටිකක් අමාරුයි. හැබැයි අපිත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිස්සුන්ගේ වුමනාව හින්දා, මිනිස්සුන්ගේ ආදරය කරුණාව හින්දා යම් තාක් දුරට මේවා බේර ගන්නවා. ඒ හිද්දයි අද වගේ දවසක් ගැන ලංකාවේ අවධානය ගොඩාක් යොමු වෙන්න ඕනේ. අපි තුඟක් ස්වභාවික විපත් වලට මුහුණ දෙන රටක්. ඉතින් ස්වභාවික විපත් අවදානම් අඩු කිරීමේ ජාත්‍යන්තර දිනය පිළිබඳව බලධාරීන්ගේ අවධානය තව තවත්
2: වැඩි
1: වේවා, යොමු වේවා කියලා අපි යමන් තාලියක්.
2: අපි ගියාට හෙට එනවනේ හවස 5ට. ඕකේ. එහෙනම් අදට සමු ගන්නවා මම සැන්ඩි.
1: මම ඉතින් මේ මකල්.

0: විසිහයයි විනාඩි 34යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.
3: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
4: ශිරන්ති හා නාමල් යළි රිමාන්ඩ්. පළාත් 6කට මිලිමීටර 100 157 අතර තද වැසි. තෝරාගත් පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය දීමනාවක්. ගම්මන් පෙළගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ. ශ්‍රී ලංකා පාකිස්තාන අවසන් 20-20 ගැටුම ඇරඹි.
3: දේශීය සියත.
5: Local news on theater.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ලෝකපුරා බිලියන ගණනක රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසයි.
3: Asia Theatre. Local news on Theatre. Anugrahaya.
4: ටිකක් හිමින් යන්නකෝ.
5: ඇයි බයද?
4: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම දෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
2: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයේ

0: මිලිමීටර් 154 අතර තද වැසි ඇතිවන බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක වැසි අපේක්ෂා කරනවා. මෙම වැසි තත්ත්වය හටගෙන ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්. ඉදිරි දින කිහිපෙත් වැසි තත්ත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පැවසුවේ.
1: ප්‍රධාන වශයෙන් දහවල් පසු වේගන වගේ යද්දි ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව ඉතා ඉහළයි. දිවයින පුරාම පාහේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න කියලා මතක් කරනවා. කෙන් වගේ පස්සේ වෙන බොහෝ ප්‍රදේශවල ගිගුරුන් සහිත වැසි වර්ධනය වීම තවදුරටත් පවතිනවා.
0: මන්නාරම සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තාවකාලික තද සුළඟ අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම විසින්. සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවයි සඳහන් කළේ. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින්. ඔහු සඳහන් කළේ කාල්ටන් සුව උදාන නැමැති ව්‍යාපෘතියක් කරහා මෙම ස්කෑන් යන්ත්‍රය ලබා දීම සඳහා ශිරන්ති රාජපක්ෂගේ ලිපි ශීර්ෂය යටතේ ලිපියක් යොමු කර ඇති බවයි. බැංකු කිහිපයක් ඇතුළු ආයතන වෙත එම ලිපි යොමු කර තිබුණා. ලිපියේ සඳහන්ව තිබී ඇත්තේ ස්කෑන් යන්ත්‍රය ලබා දීම සඳහා රුපියල් මිලියන 140ක මුදලක් අවශ්‍ය බවයි. පසුව එය වාචිකව රුපියල් මිලියන 50 දක්වා සංශෝධනය කර තිබුණා. ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලූ අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කිරීමටයි. මෙම මුදල බැර කරනු ලබන්නේ කාල්ටන් සුව උදාන ගිණුම වෙත නොවන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. සිරිලිය සවිය ගිණුමට එම මුදල් බැර කර තිබුණා. ඉන්පසුව ස්කෑන් යන්ත්‍රයක් අදාළ රෝහලට ලබා දී ඇත්තේ චීන රජය විසින්. එම ස්කෑන් යන්ත්‍රය තම සංවිධානය විසින් ලබා දෙන බව අඟවමින් සැකකාරිය විසින් අදාළ රෝහලට ලබා දී ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ. යන්ත්‍රය ලබා දී ඇත්තේ සැකකාරියගේ පුත්‍රයෙකුගේ උපන්දිනය යෙදී තිබූ දිනකදී. එම උත්සවයට පළමු වන සැකකරුවන අදාළ බැංකුවේ හිටපු සභාපතිවරයාටද ආරාධනා කර තිබුණා. මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ එම වකවානුවේ ළමා රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන්. අදාළ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ කිසිදු අවස්ථාවක රෝහල සඳහා ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලෙස සිරිලිය සවිය සංවිධානය වෙත ඉල්ලීමක් කර නොතිබූ බවයි. අදාළ මුදල් සැකකාර ශිරන්ති රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාව මත ලබාගෙන ඇති බවට පෙනී යන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඔහු පැවසුවේ 2006 වසරේ මෙම සංවිධානය ස්ථාපිත කර ඇත්තේ ශිරන්ති නවෝදය යන නමින් බවයි. පසුව මාස කිහිපයකින් එය සිරිලිය සවිය නමින් වෙනස් කර තිබුණා. මෙවැනි සංවිධානයක් රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි. මෙම සංවිධානය විධිමත්ව ලියාපදිංචි වී නොමැති බවත් ගිණුම් වාර්තා වාර්ෂික වාර්තා ආදිය විධිමත්ව භාරදී නොමැති බවත් අනාවරණ වුණා. මෙම සංවිධානය සඳහා සැකකාර ශිරන්ති රාජපක්ෂ මුදල් පරිත්‍යාග ඉල්ලා ඇත්තේ රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂයක් යොදා ගනිමින්. සංවිධානයේ කටයුතු සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිනය සහ දුරකථන අංකද යොදාගෙන ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේ. ඔහු කියා සිටියේ රාජ්‍ය ආයතන වෙත බලපෑමක් ඇති කිරීමේ අරමුණින් රාජ්‍ය ලාංඡනය සහිත ලිපි ශීර්ෂය යොදාගෙන ඇති බවයි. සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවත් සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් දිලීප පීරිස් සඳහන් කළා. ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කළේ සැකකාරිය හෘද රෝග තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බවයි. 2019 වසරේ සිට ඇගේ හෘදේ වාහිනී 3ක් අවහිර වී ඇති බැවින් ඇය සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඇය මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ. ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාව වන විට විවෘත හදවත් සැත්කමකට ලක්වෙමින් තිබෙන බවට තමන්ට උපදෙස් ලැබී ඇති බවයි නීතිඥවරයා සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර ශිරන්ති රාජපක්ෂ

0: මෙම අවස්ථාවේදී විවෘත හදවත් ශල්‍ය කර්මයකට භාජනය වෙමින් සිටින්නේ දැයි පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. අධිකරණය කළ නියෝගයකට අනුව සැකකාර ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කොළඹ ජාතික රෝහල විසින් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී සැකකාරිය විවෘත හදවත් සැත්කමකට භාජනය වී ඇති බවක් හෝ එවැනි සැත්කමක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවන බවයි. සැකකාරිය එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකට ලක් කර ඇති බවත් ඇය අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් වෛද්‍යවරු විසින් නිර්දේශ කර ඇති බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ. අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරි සඳහන් කළේ සැකකාරිය මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ බවයි. ඉන් පසුව පසුගිය සැප්තැම්බර් මස 16 වනදා ඇය විදේශගතව තිබුණා. දින 20ක් පමණ ඇය රැඳී සිට ඇත්තේ සිංගප්පූරුවේ. ඇයගේ ධමනිවල අවහිර වීම ඇත්නම් ඒ සඳහා සිංගප්පූරුවේදී ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව පැවති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. ශිරන්ති රාජපක්ෂගේ හෘද පරීක්ෂණය සිදුකර ඇත්තේ බන්ධනාගාර ගත කිරීමෙන් පසුවයි. මෙවැනි පරීක්ෂණයක් හෝ සැත්කමක් සිදු කිරීමට සාමාන්‍ය පුරවැසියන් පොරොත්තු ලේඛනයේ සිටිය යුතු බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. ඔහු පෙන්වා දුන්නේ ඇය සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති බවත් රුපියල් ලක්ෂ 50ක් හෝ 60ක් වැය කර පරීක්ෂණ ශල්‍ය කර්ම සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බවයි. මෙය සම්පූර්ණයෙන්ම සැකකාරිය විසින් සුවිශේෂී කරුණු නිර්මාණය කර ගැනීමට දරන උත්සාහයක් බවටත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබන සිකුරාදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය නියෝග කළේ. ශිරන්ති රාජපක්ෂට අවශ්‍ය ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ඇති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
1: ඒ පරීක්ෂණ වාර්තා අනුව වෛද්‍ය මණ්ඩලයක් විසින් තීන්දුව කරයි ඊළඟට ඇයට ශල්‍ය කර්මයක් කරන්න නැද්ද කියන එක. ඔය කියන මොහොත වෙනකොට ශල්‍ය කර්මයක් කළා තිබුණේ නැහැ. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් තමයි කළා තිබුණේ. එන්ජියෝග්‍රෑම් එකේ වාර්තාව අනුව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් තමයි තීන්දුව කරන්නේ ඇයට ඊළඟට ප්‍රතිකාර කරන්න ඕනේ කොහොමද කියන එක. ඒක CABG එකක්ද ආදී දේ හැටියට ස්ටෙන්ට් එකක් දානවද ඒවා පිළිබඳව ස්ටෙන්ට් වලටත් CABG වලට ලොකු පොලිමක් පවතිනවා. මේ තියෙන තත්ත්වය සලකලා බලලා ඒවා කඩනමින් ප්‍රතිකාර කරන්නට ජාතික රෝහලේ කටයුතු කරાવી වෛද්‍ය මණ්ඩල නිර්දේශක් බන්ධනාගාරයට එන්න කලින් කම්ප්ලේන්ට් නොකරපුවා කම්ප්ලේන්ට් කරාට පස්සේ පරීක්ෂා කරගෙන යනකොට අපිට අහුනොත් අපි ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. දැන් රේස්සලේ මහතා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දුන්නා. ඒ ප්‍රතිකාර වලින් අනතුරුව ඔක්තෝබර් 6 වෙනිදා රදවුම් බාරේ ඉන්නේ. දින 90 ඩොම් නියෝග කාලය පවතිනවා. තව මදි වුණොත් තව ප්‍රපංච දෙපාර්තමේන්තුව ඉල්ලාවි. අවශ්‍යතාවයක් වුණොත් ඉදිරි දිනවලත් වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පැමිණිල්ලට අදාළවයි. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝදරගම විසින්. නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීමට නියමිත නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කළා. මේ බව අධිකරණයට දැනුම් දුන්නේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින්. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ විමර්ශන අවසන් කර එම උද්ෘත නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමු කර ඇති බවයි. නඩුකරේ පස්වන සැකකරු ලෙස පුද්ගලික සමාගමක් නම් කරන ලෙස දැනුම් දී ඇත්තේ නීතිපතිවරයා විසින්. එය බ්‍රුනායි රාජ්‍යයේ ලියාපදිංචි වී ඇති සමාගමක්. එහි අධ්‍යක්ෂවරිය ලෙස ප්‍රියංකා නියෝමාලි විජේනායක කටයුතු කර ඇති බව අනාවරණ වුණා. සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. අල්ලස් පනත සහ මුදල් විශුද්ධීකරණ පනත යටතේ එක් අධිචෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවා. එම අධිචෝදනා පත්‍රය කෙටුම්පත් කිරීම අවසන්. එය යොමු කර ඇත්තේ නීතිපතිවරයා වෙතයි. සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු විසින්. ඔහු සඳහන් කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් වැති බවයි. සැකකරුගේ මව සහ පියා රෝහල්ගතව සිටීම ඇතුළු කරුණු සුවිශේෂී කරුණුසේ සලකා ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ මෙම අවස්ථාවේදී ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නොමැති බවයි. විමර්ශන අවසන් වීම යන කරුණ සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ඔහු පෙන්වා දුන්නේ සැකකරුගේ මව සහ පියා රෝහල්ගතව සිටින බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා හෝ ලේඛන කිසිවක් අධිකරණයට ඉදිරිපත් නොමැති බවයි. මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු උද්ගත නොවීම හේතුවෙන් නාමල් රාජපක්ෂගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. මේ අතර නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන 28 වනදා කැදවෙන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. සිරදඩුවම් ලැබ බන්ධනාගාරගතවන භික්ෂූන් වහන්සේ චීවරය දැරීම පිළිබඳ තීරණය ගැනීමේදී මහනා හිමිවරුන්ගේ උපදෙස් ගැනීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
1: ඊයේ ජනාධිපතිතුමත් එක්ක මේ කණ්ඩායම මුණ ගැහුණ සාකච්ඡා කළා. ඒ කමිටු වාර්තාව මේ සතිය තුලදී ලබා දීම නියමිතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසලා ඇමතිවරයාට තිබෙන බලතල අනුව ඒ රෙගුලාසි ගැසට් කිරීමට තමයි රජයේ බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපති සමාව පිළිබඳව ඇත්තම සෛනිකයි මහනායක හමුදුනාසේලා ලිපි සඳහන් වුණෙත් නැහැ. ඒ මොහොතේ අපිට අපිත් එක්ක සාකච්ඡා කරපු දේ තමයි උනාසලා එකගතාවේ සහිතව මේ ක්‍රියාත්මක කරමින් යන්නේ. බන්ධනාගාර ගත වෙන ගරු ස්වාමීන් වහන්සේලා සඳහා චීවරය දරාගෙන ඉන්න ඕනද නැද්ද කියන එක පිළිබඳව තීන්දු කිරීම බන්ධනාගාර අධිකාරිය විසින් නොවේ, බන්ධනාගාර කොමසාරිස් විසින් නොවේ, ඒ හඳුනහන්සේ අදාළ නිකාය විසින් තීන්දුව කළ යුතුයි කියන සාවරයක ඉන්නවා. යනුව එවැනි දෙයක් සිදු වුණාට පස්සේ අදාළ නිකායට දෙනුම් දීලා බෞද්ධ කටයුතු කොමසාරිස් සරහා අවශ්‍ය කරන උපදෙස් ඒ ත්‍රිනිකායක මහානායක හඳුනහන්සලා සිවුනමගෙන් ලබා ගැනීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. 2018 දී තුන්වහන්සේ ගත කළාට පස්සේදී ඒ කාලේ ඇඳන් හිටපු ඇඳුම පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් නිසා සහ ඒ කාලේ තලතාතු කෝරළ අධිකරණ ඇමතුමියත් එය සාධාරණීකරණය කරපු නිසා පමණක් නොවේ, ඒ කාලේ ශ්‍රී ලංකා නීති සංගමයත් ඒක තමයි හරි ඇඳුම කියලා කියපු නිසා බන්ධනාගාර නිලධාරීන් සමාජ හිතන්නේ නැති ඒක තමයි ක්‍රමය කියලා.
0: පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් පවත්වනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළේ මෙවන් අදහසක්.
2: මෙතනදී එක නිලධාරියෙක් තමන්ගේ ජංගම දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කරමින් වෙනත් ස්ථානයක සිටින බලවත් පුද්ගලයෙකුට බලහත්කාරයෙන් ජම්පරේ ඇඳවීමට දරන වෑයම නිරීක්ෂණය කරන්න අධීක්ෂණය කරන්න අවස්ථාව සලසා දුන්නාය කියන එක හාමුදුරුව දැකලා තිබුණා. හාමුදුරුවන්ට ජම්පර් ඇඳවීම සිදු වුණේ මාලිමාවේ ඉහළ නායකයන්ගේ බලපෑම මතයි කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
0: ඒ පිළිබඳව විමර්ශනයක් සිදුවනු ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල්ලගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම නියමිතයි. මොකද සුළුවෙන් තකන්න පුළුවන් අනාවරණයක් නොවේ. මේ ගැන බන්ධනාගාරයේ විසින් පැමිණිල්ල කරාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය ඒට පරීක්ෂණ සිදු කරાવી කරලා මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනීවි. එහෙම දෙයක් සිදු වුණාද, සිදු වුණා නම් කොහොම සිදු වුණේ කියන එක සම්බන්ධයෙන් දැන් තිබෙන ගම්මන්පිල්ලට තමන් දකපු දේවල්, කියපු දේවල්, අහපු දේවල් සියල්ලම ඒ පරීක්ෂණයේදී නිරාවරණය කරන එක.
0: සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ සිවවන දින අදයි. පාගමන අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ගමන් කරනු ලැබුවා. රටට සංවේදී නායකත්වයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක් වෙමින්.
3: චීවරයට කරපු නිග්‍රහය සහ අපහාසය ඒක අපි දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. ඒ කරේ බරපතල වරද. හැබැයි බරපතල වරද සිදු වුණන් පස්සේ මේ වගේ කල්මරණ එක ඊටත් වැඩිය ලොකු වරදක්. මොනවටද සති දෙකක් අවශ්‍ය නැහැ. අපි හැමෝම දන්නවා මේ සුද්ධගේ කාලේ ඉඳලා තියෙන විවිධ නීති රීති රෙගුලාසි. ඒවා පරිශීලනය කරලා යුගයට ඔබින ආකාරයට කිසිම ආගමකට, කිසිම ධර්මයකට, කිසිම චීවරයකට, එහෙම නැත්නම් ආගමික වශයෙන් මේ නායකින් අඳින ඒ පැළඳුමට නිග්‍රහයක් නොවන ආකාරයට ස්ථිර නව නීති පද්ධතියක්, රෙගුලාසි පද්ධතියක් අපේ රටට අවශ්‍ය. අපි කියන්නේ මේ කාරණාවයි. ඒ නිසා තමයි මේ රටට අවශ්‍ය සංවේදී නායකත්වයක්.
0: මතුවෙති ගැටලු සඳහා විසඳුම් දී ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි සඳහන් කළේ.
4: ජනාධිපතිතුමා මැදිහත් වෙලා විසඳුමක්, ඒ කියන්නේ ප්‍රශ්නේ පැහැදිලි කරලා ඒකට විසඳුම මොකක්ද කියන එක කතා කරලා ඉවරයි. නමුත් ඉතින් අර පාගමන් එන්නේ අර මේ ඉතින් අර පොඩි හැඟීමක් එක්ක එන්නේ නැති. ඒක අපිට නම් ගැටලුවක් අපි කරගෙන නැහැ. ඉතින් මං හිතන්නේ ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ.
0: හඳුනාගත් පාසල් සිසුන්ට ලබන වසර සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 6000ක දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකගතාව හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී අස්වැසුම වැඩසටහනට ඇතුළත් වන පවුල්වල දරුවන් ලක්ෂ 10ක් සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 6000ක දීමනාව යොමු කරනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනාගත් දරුවන් ලක්ෂ 5ක් සඳහා රුපියල් 6000ක වවුචර්පත් ලබා දීමට නියමිතයි. මේ අතර ගෑස් සැපයුම සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය කැළඹීමකට පත්වීමෙන් වැළකිය යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
5: ලිට්‍රෝ ගෑස් හිගයක් පවතිනෝ කියලා සමාජ මාධ්‍යවල එහෙම වාර්තාවක් තියෙනවා.
1: ඒ ගැන කිසිම කලබලයක් ඇති කරගත යුතු නැහැ. මේ වන විටත් LPG මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නැවකාවක් මාලදිවයිනේ සිට කොළඹ වරායට ළඟා වෙලා තිබෙනවා. ඒ අනුව මේක ගෑස් ගොඩබැමේ කටයුතු ආරම්භ කරනවා. අපිට පුළුවන්කම ලැබෙවි ඒ අනුව ගෑස් බෙදා හැරීම කටයුතු සිදු කරන්න නිසා කවුරුත් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. වැඩිපුර මිලදී ගැනීම කියන එකක් අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රමයට ඔබ කටයුතු කරගෙන යන්න.
0: ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.7% වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා. මෙම වසරේ එය ඇස්තමේන්තු කර ඇත්තේ 4% වර්ධනයක් වශයෙන්. ලබන වසරේ මෙරට උද්ධමන අනුපාතය අපේක්ෂා කරනු ලබන්නේ 5.4% ලෙසයි. විරැකියා අනුපාතය 3.9% ලෙසත් පවතුණු ඇතැයි අපේක්ෂා කරනවා. ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ජානේස් කුමාර්ට එරෙහිව එරට විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් ගෙන යන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ ඉන්දියාවේ ඡන්ද නාමලේඛන සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු ඇති ගැටලු හේතුවෙන්. ඒ අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ නවදිල්ලියේදී විරෝධතා පාගමනක් පැවැත්වුණා. ඡන්ද නාමලේඛන සංශෝධනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව පියවර ගන්නා ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා. ඊට අදාළව ඔවුන් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළා.
6: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20-20 තරගය ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩිහිදී. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පකිස්තානයට ආරාධනා කළා. පළමුව පන්දුවට පහර දෙන පකිස්තාන කණ්ඩායම මේ වන විට පන්දුවාර 3යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබා සිටිනවා. යලි සිරස්තල. ශිරන්ති හා නාමල් යලි රිමාන්ඩ්. පළාත් 6කට මිලිමීටර 100-157 අතර තද වැසි. තෝරාගත් පාසල් සිසුන්ට ලිපි ද්‍රව්‍ය දීමනාවක්. ගම්මන් පිළගේ ප්‍රකාශ ගැන පරීක්ෂණ. ශ්‍රී ලංකා පකිස්තාන අවසන් 20-20 ගැටුම ඇරඹේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවාංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්.
6: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: ඩොක්ටර් කපි යන්න හදන්නේ වෝඩ් 9 එකට.
2: හැබැයි බෙහෙත් ගන්න නෙවෙයි. එයාලා රිලීස් කරපු අලුත් song එක අහන්න.
3: විතරම මදුරු දඟර රැට පත්තු කළ නිසා පසුදින නිලංකාර VS දෙක රතු වෙලා.
1: ඩොක්ටර් බෑන්ඩ් එකේ මෙහෙම වැඩක් කරන්නේ ඇයි කියලා අපි ලන්ට්‍රා පෙරේරාගෙන් ඇහුවා.
4: ඒ කාලෙන් කාලෙට පොඩ්ඩක් අර වෙනස් වෙනස් ප්‍රොසෙස් එකක් හදනකොට තියෙනවා වෙනසක්. පරණ රෙකෝඩින් වල තියෙන සවුන්ඩ් එකයි එතකොට දැන් තියෙන රෙකෝඩින් වල සවුන්ඩ් එකයි සැහැණ වෙනස්. ඒක 2016 ඉති කිච්ච වශයෙන් වෙන එකක්. ඉතින් අර හැම වෙලේම දැන් අපි සිල්ව අලුත් වෙන්න ඕනේ. එකම විදියටම perform කරලා හරියන්නේ නැහැ. ඉතින් ඒ change එක තියෙන්න ඕනේ. ඒකින්ද තමයි අපි මේ Ward 9 series එකෙන් කරන්නේ.
2: song එකේ පොඩි වෙනස්කම් ටිකකුත් උනා නේද
4: මේ සිංගල් තුනයි කරනකොට අපි ડોක්ටර් බෑන්ඩ් එකේ පොඩට හිටපු මෙම්බර්ස්ලා කීප දෙනා අපිට දැන් ඉන්න ලයින් අප් එකේ කට්ටියත් එක්ක තමයි අපි අනන්‍යයි අපි දැන් කරේ ඒක මියුසික් කම්පොසිෂන් ඔක්කොම කරේ මම 2012 හදනකොට ලිරික්ස් කරේ දවසක ජයසිංහ
1: බෑන්ඩ් එක plan කරලා තියෙන අලුත් වැඩේ ගැන කියමු.
4: මේ පොඩි EP එකක් release කරන්න බලාපොරොත්තු වෙනවා මේ streaming platforms වලට. අදන අකුරු පරිවර්තන සිදු වෙති. අපට තාය පොතෝනේ ඉඳලා ඒක සෑහෙන කාලයක් යනවා ඉඳලා අපි plan කරනවා සිංදු පහක mini album එකක් කියන EP එකක් වගේ release කරන්න. ඒක කොහොම ඉක්මනටම release කරන්න බලාපොරොත්තු වෙනවා.
0: Talk of the town.
1: අවුරුදු 25කට කලින් හිත ඇතුලේ නතර කරපු කතාවක් ආයිත් song එකක් විදිහට එනවා.
2: මේ කියන්නේ Britney Spears ගැන.
1: 2001 අවුරුද්දේ රෙකෝඩ් කරපු ඒත් කාලයක් තිස්සේ අපිට අහන්න හම්බුනේ නැති song එකක් එයා දැන් release කරලා තියෙනවා.
2: ඒ තමයි She'll Never Be Me.
1: ස්පෙෂල් මදී තමයි මේ song එක බ්‍රිට්නිගේ කලින් ලව් ස්ටෝරි එකට සම්බන්ධයි.
2: ඒ කාලේ බ්‍රිට්නිගේ බොයෆ්‍රෙන්ඩ් උණු ජස්ටින් ටිම්බර්ලෙක් එක්ක එකතු වෙලා තමයි එයා මේ song එක ලියලා තියෙන්නේ.
1: ඒ වගේම බ්‍රිට්නිගේ බ්‍රිට්නි ඇල්බම් එකට අවුරුදු 25ක් නිසා ස්පෙෂල් වැඩකුත් නොවැම්බර් 6 වෙනිදාට බලාගන්න පුළුවන්.
0: Talk of the town.

0: ஆசை பாதமட்ட சீதா
1: ஆஹார கத்தத் மே தத்துவ ஒபட ஏத்திவேன் புலுவான் சமஹார விட ஒபட வெனத் கிசிம ரோக லக்ஷணக் நேத்துவ உனத் மே தத்துவ ஏத்திவேன் இட தியனவா மே வகே தேயக் கிசிம விட்டகத் நொசலகா ஹரின்னேபா ஒபகே தேஹே ஹோமோன் வல ஏத்திவேன் வெனஸ்கம் வகேம தீவேடியா ரோகேதித் ஏ வகேம சமஹார பில்லிகாமே தத்துவயன் வலதித்
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
6: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
5: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
6: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
5: තේරුම් ගැනීමයි සනසීමයි.
6: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: After Elwell's construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් Slit BSc Honors Quantity Survey in Degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. Slit Evolve Beyond.
2: Smart මරුපුවහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තින්.
3: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.
4: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
5: 1. මදුපාචිකා.
6: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 12යි. දැම්මම කම්ප්ලේන්ට්ස් නේද? චුට්ටක් විතර පරක්කුයිද? ඒත් බය වෙන්න එපා. ආදරේ වුණත් පරක්කු වෙලා ලැබෙන්න පුළුවන්. විශ්වාසයෙන් ඉන්න. ඔයා ඔයා වෙලා ඉන්න. සමහරක් වෙලාවට මට හිතනවා සමහරක් අය බොරුවට හිත බලෙන් රිත ගන්නවද කියලත්. හැබැයි ඉතින් අපිට වැටියෙන්ම රිතෙන්නේ අනිත් අය කියන දේවල් වලට වටා අපි අපිටම හදාගෙන තියෙන දේවල් හින්ද වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ නිහඬකමට හේතු දහහක් තියෙන්නත් පුළුවන්. හැබැයි මේ ආදරයට ඔය එක හේතුවක්වත් අදාළ වෙනවද? ආදරේ ජීවිතේට ඕනෙම මේ ආදරේ. ඉතින් ඒ ආදරේ ගැන කතා කරන අපේ පැයදක තමයි සියත ආදර රේඛා. එන්නකෝ අපි හිමීට හිමීට හිමීට මේ ආදරේ ගැනම කතා කරමු. රෑ 9 වෙනකම් වෙලාව තියෙනවා. සියතහගෙන නම් ඉන්නේ 0711982294 අපේ WhatsApp නම්බර් එකට. හරි ආදර රේඛාවන් සියත FM අපේ Facebook page එක පැත්තට ඇවිත් කමෙන්ට් එකක් තියන්නත් පුළුවන්. හිත වෙනස් කරගන්න එපා. මොකද ඔයාගේ පුංචි වෙනස්කමක් වුණත් ඔයාට ගොඩාක් ආදරය කරන කෙනාට හරි ලොකුවට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් පුළුවන් තරම් හිත රිත කන්නේ නැතිව සැනසීමෙන් ආදරය ගැන විතරක් කතා කරමු. මං විශ්මිත්.

0: பாசம் பாதமிட்ட சீதா.
1: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
2: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
1: ඔයත් පොකට් මනී අහනවද?
2: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
1: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
0: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
1: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
0: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
3: සියත පොකට් මනි
0: අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PDB minus stable outlook බලපතරාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකින්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
9: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492402 0718312477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
14: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
15: Heels within දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Heels within පමණයි. Heels, life එකම fresh.
16: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
17: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
0: මිස් හොඩ්ද කූල්ද?
18: කූල්. මොකද මම හොට් නේ.
0: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
18: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
0: අඩේ මිස් සුදු කොච්චි.
19: Hot and spicy with Sudu Kochi. Kochi.
20: Moli siyatama havasa dekata Sudu Kochita.
0: Miss, miss. Excuse me, miss.
18: No, no, no. Ummanang show time ekedi vitarai.
0: අනුග්‍රහය.
21: වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා, ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
18: 0372370370.
21: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
22: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
21: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
22: නෑ, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
18: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
23: විමතනමිතේ

රාත්‍රී 7යි විනාඩි 27යි. ඔව් මෙහෙටත් චුට්ටක් විතර වහිනවා. ටිකක් වැඩියෙන්. ඔය පැත්තටත් එහෙමද ජගත්? හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? වැස්සට එහෙම තෙමෙන්න යන්න එපා. එතකොට මොකද වෙන්නේ? අසනීප වෙනවා නේද? හැබැයි ඉඳලා ඉඳලා පුංචි වැස්සක් නම් කමක් නැහැ. හැබැයි අපි විශ් කරමු ලොකු කරදර වෙන වැසි අපිට එපා කියලානේ. සාගරේ බඳු කවි කලා ඒ රුව ඇති කෙල්ලේ ඔබ සොයා මිහිරි හඳ ඔබේ ගුවන් තලෙන් රවුනකා ඒ අප සොයා සතුට සලා ඉකිලිලා එන්නට හිතෙනවා විශ්මි සොයා රසික හදවත් දොරටු හැරුණේ ඔබටමයි සෙනෙහසෙන් දයා මතිතින් කවියක් අනිවාරෙන්ම ජගත්කෙන් එනවා ඊයෙත් කවියක් ආවා මිනිස්සුන්ගේ හිත තමයි මේ වචනවලින් මට තේරෙන්නේ. ඔයාගේ ජීවිතෙත් ඔයා ගොඩාක් ආදරය කරන කෙනෙක්ට එක වචනයක් ඇති මූණට හිනාවක් එන්න. එක වචනයක් ඇති දාහ කොළුවේ තියෙන ප්‍රශ්න, doubts, කලකිරීම හැමදේම අමතක වෙලා සමාව වුණත් එන්න. ඔයාගේ එකම එක වචනයක් ආදරණීය වචනයක් ඇති කියලා මං විශ්වාස කරනවා. කොහොම සැලකුවත් කොහොම රිද්දුවත් ඇත්තටම හදවතට දැනුණු අයව අමතක කරන්න ඉතින් අමාරුයි නේද? අපේ මලීෂා මැසේජ් එකක් කියවලා තියෙනවා. කොච්චර උත්සාහ කරත් මට කවමදාක්වත් අමතක කරන්න බැරි ඒ කෙනාව හැමදාම එයාගේ ජීවිතේ පේන්න ඉන්නවලු. මලීෂා, දන්නවද ඔයාට තියෙන්නේ ලස්සන ශක්තිමත් හදවතක්. ඉතින් අපි එන විදිහට මුහුණ දෙමු නේද? මන් දන්නවා මම මෙහෙම කිව්වට ඒ සිටුවේෂන් එකේ ඉන්න කෙනාට තමයි ඒ දේ හරියටම දැනෙන්නේ. ඉතින් හිනාවල් අතරේ වගේම තමයි රිදුම් අතරෙත් අපිට නවත්තන්න බැරි අපේම පස්සෙන් එන මතක එක අපි තාමත් ආදරෙන් හුස්ම ගන්න වෙනව නේද? ඉතින් ඇත්තටම හිතට දැනෙන මිනිස්සුන්ව අපිට වෛරයකින් අත්හරින්න පුළුවන්ද? බෑ නේද? ඉතින් අපි එන විදිහට මුහුණ දෙමු. ඒ හින්දම මට කලිනුත් අද ලියන්න හිතුනේ මේ අපේ හිතට දැනෙන මිනිස්සුන්ව අපිට එහෙම වෛරයකින් අත්හරින්න බෑ කියලා. ඔයාගේ ජීවිතෙත් ඇති නැත්තං ඔයා දැනටත් මුහුණ දෙනවා ඇති ඒ වගේ ඔයාගේ හිතට ආදරෙම්ම කොටාක් දැනුණු කෙනෙක් කොහොමද ඒ කෙනා ඔයාට නැති වෙද්දි ඒ දෙයට මුහුණ දෙන්නේ? එයාව කොහොමද අමතක කරන්නේ? හැබැයි තාමත් නිහඬවම ඔයාගේ හදේ කොතනක හරි කොහේ හරි තැනක තාමත් ජීවත් වෙන මේ එක ජීවිතේ අපි කීයක් දේවල් වලට මුහුණ දෙන්න ඕනේද නේද? හැබැයි ජීවත් වෙද්දී අපිට ඕනේ ආදරේදී අපිට ඕනේ සනසීමම විතරයි, නිදහසම විතරයි. ඔයාට දැනෙන දේ රෑ 9ට කලින් ලියන්න.

0: දැන් වෙලාව රාත්‍රිය 7:35.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: රේඩියෝ ඩබල එක 7FM breakfast drive අනුග්‍රහය
1: පොළොවේ නැවුම් බවින් පුරවාගෙන
2: අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
6: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ
7: ඇලුමිනියම් ඕන තරම් Alumix නම් ඉස්තරම්
8: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ ඇජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
11: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත
12: realm bat experience එකකට නැල්වත්තපත
13: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david piris e mobility වෙතින් 0114700550
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එක ගත්තේ
15: lolc finance හරියන්න හරිම තැන
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
17: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD Fox David Peary's Motor Company Private Limited within අමතන්න 0114700600
18: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් ඩොලර් 90 ඉඳන්
19: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම ඩොලර් 90 ඉඳන්
4: RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
2: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බැ algae fungus dirt වලට කිසිම chance එකක්
1: නැහැ. one ticket පත් visa pass portal wen kirim saha aakarshaniya outbound tour packages එක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC travels
20: smart marupawahiniya then aduma milata rupiyal 59999 sita xiaomi then apple sutin
21: vedanakari hisarade ho pidakari sem pratishava obawa apahasutawayata pat karana vita අරකන්න සමහන් SP බාම්
22: කල්පනා බාවෙලා පායලා රැපුරා
23: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
24: අපි ආයේ හමුනොවෙන
23: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානි සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
21: සින්දු සියතය අනුග්‍රහය
25: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චම්කාරේ
21: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
26: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 16-18 දිනයන්හිදී ඔබගේ පැරණි

0: පල දූ රත් ආභරණ වෙළඳ පොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකෝවස්ථාව අමතන්න 01 114 406 සරණ මහල් ජීවිතේ සරණමේ අවස්ථාවන් සඳහා.
1: මෙන්න ප්‍රශ්නය. සූපර් ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවි.
0: ස්කූලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ස්කූලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: வாசம் பதமிட்ட சீதா சீதா பாத்திரே விதாசா
1: කමතිකමේ සිටිද්දී අයත අවත්කම උපයලා අල්ලස්කෝ විසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තියෙනවා. 23 වෙනිදා වෙනකම් රිමාන්ඩ් බන්දනාගාර ගත කරලා හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලසරන් දිනවා, ඒවට දැන් අහුවෙලා ඉරේ විලම්බ වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පලියක් යන්නේ.
0: සියද පත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය.
2: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
3: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද, ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද, අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව දෙයක් තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
4: දැනන් හිටියට වැඩක් නැහැ.
3: ඒ කියන්නේ වා බොහෝ දැනගන්න විතර උනන්දු වන්න නැති නේද? කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙමු.
7: මාළුවේ පුංචිකාර නිවස සර්චස් ලයික් එකන ගන්න. BSc Honors Biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit Evolve Beyond.
8: සෙනසුරාදා උදේ 8ට
9: මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ වාසුන්නේ.
10: ඕක ඉතින් කියන්නත් දෙයක් ඈ. නෝන නේද ඉන්නේ අර වාහනය තුළ.
11: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
12: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
13: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
12: ඔයත් පොකට් මනි අහනවද?
13: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
12: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
14: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
12: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
14: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714යි 151යි 152ට WhatsApp කරන්න.
12: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්
17: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
18: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අවන්සු තින්.
19: After levels ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc Honors Biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit Evolve Beyond.
0: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
1: Theater Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lankan Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya.
1: Theater Between Lady Miss World Sri Lanka 2026
4: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
15: Title sponsor.
6: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න.
8: Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
20: Enchanta. The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
22: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
23: Off Mark Premium Collagen. පහපත් නිරෝගී සිහින් සිරුරක්.
24: Alia Resort and Spa Sigiriya. Proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
3: විද්‍යාව තිබිලත්, දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත්, ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව දෙයක් තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
25: දැනන් හිටියට වැඩක් නැහැ.
3: ඒකනේ වා බොහෝ දැනගන්න විතර උනත් වන්නත් නේද? කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
18: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
26: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
27: LP Finance.
18: පිලින් පසු අධ්‍යාපනයේ නිවැරදිමමක ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.

රාත්‍රී 8යි විනාඩි 7යි. සියත ආදරේ කහන ඒ ආදරේ ගැන කතා කරන අපේ දෙවනි පැය. දන්නවද? මටත් සමහර යාළුවෝ කියලා තියෙන දෙයක් තමයි සහ මට ඇහිලා තියෙන දෙයක්. එතකොට මම දැකලා තියෙනවා FB වල, Instagram වල, කොටිම කිව්වොත් social media වල. විතරක්ම නෙවෙයි අපි හොඳට දන්න මිනිස්සු මේ ආදරයට ගොඩක් බනිනවා. ආදරේ මතක් කරනවටත් කැමති නැහැ. ආදරේ කියන එක මතක් කරොත් ආදරේට මොනා හරි දෙයක් ගැළපෙන්නේ නැති දෙයක් කියනවා. ඒ කියන්නේ තින් හිතේ තියෙන මොකක්ම හරි පේන එකක් හින්දා කලකිරීමක් හින්දා වෙන්න පුළුවන්. ඇත්ත. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම වැරදි. ඇත්තටම වෙලා තියෙන්නේ මේක ආදරේ වැරද්දක්ද? ප්‍රේමයේ වැරදිද? නැහැ නේද? මං විශ්වාස කරන විදිහට වැරදි. අපිට හමු වෙන සමහර හමුවීම්. හමුවීම් තමයි වැරදි වෙන්නේ. හැබැයි ඉතින් අපි කෙනෙක් එක කතා කරන්න ඕනේ, ආශ්‍රය කරන්න ඕනේ. එතකොට තමයි අපිට කෙනෙක්ව අඳුනගන්න පුරුදු වෙන්නේ නේද? පුළුවන් වෙන්නත්. ඉතින් සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ මුළු ජීවිත කාලෙටම ආදරණීය මතක ඉතුරු කරන්න වගේම තමයි සමහරක් විට මුළු ජීවිත කාලෙම ඔයාට කරන්න තියෙන කියන්න තියෙන දේවල් හැම දෙයක්ම නවත්තන්නත් වැරදි හමුවීමකට ශක්තිය තියෙනවා. ඇත්තටම ආදරේ නෙමෙයි වැරද්ද තියෙන්නේ, කෙනාගේ හිතට දැනෙන මිනිස්සු වෛරයෙන් අමතක කරන්නේ නැහැ. කොච්චර දුරස් වුණත්, කොච්චර රිදුණත් එක කාලයක අපේ හිතට සතුටක් එන ඒ මිනිස්සුන්ට වෛරයෙන් මකන්න බෑ. සමහර බැඳීම් වලට අවසානයක් තිබුණත් ඒ මතකවලට අවසානයක් නැහැ. එනිසාම ආයෙත් ලඟ වුණත් නිහඬවම හදවතේ කොනක හැමදාටම ඉඩක් තියලා දෙනවා. ෂෙනෙත් මී, ලස්සන මැසේජ් එකක්. මං කතා කරන මාතෘකාවට හරියට ගැලපෙන ලස්සනට ලියලා තියෙනවා. ඉතින් මං ආයෙත් කියනවා මේ ආදරේ වැරදි නැහැ. ආදරේ කියන්නේ කෙනෙක් ලබන්න ඕන, මං හැමදාම කියනවා වගේ, සුන්දරම හැඟීම, ආදරණීයම හමුවීම. හැබැයි වැරද්දක් තිබ්බොත් තියන්නේ අර ගැළපෙන්නේ නැති නුසුදුසු ඔයාගේ ඉන පීස් එක ඩැමේජ් කරන ඒ වැරදි හමුවීම. අන්න ඒක මතක තියාගන්න. ඔයා ඔයාට ආදරය කරන්න, එතකොට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට ගැළපෙන, ඔයාව ඕනේ, ඔයාට ඕනේ ඒ ආදරේ ලැබෙයි, ඒ හමුවීම හම්බෙන්න කියලා තමයි සියත ආදරේක හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ. විශ්මිත විශ්වාසයක් තියෙනවා නම් මන් දන්නවා ඔයාට ආදරයක් ලැබෙනවාමයි. ඉතින් එන්න, අපිට පයක් තියෙනවා සියත ආදරේකත් එක්ක ආදරය ගැන විතරක් කතා කරන්න.

0: சம்பாதமட சீர்த்தா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති
1: මමිතන් අපි සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙන සෑම අතින් අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ඕන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන ලොකු පරස්පරතාවයක් තිබුණේ නේ. සාකච්ඡා වුණේ තෙමින් තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකකට අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යායුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා. බාහිර කම්පණය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වෙන්නේ. ඒකට මුහුණ දෙන තරම් අපේ ආර්ථිකයේ ශක්තිමත්ද කියන සාධක ගැන තමයි අපි පුරෝකථනය කරලා අපි වෙන වෙනම සටහනකින් කල්පනා කරන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: Hi, Shenia, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 කළ අධ්‍යක්ෂවරයා කවුද? එක ස්ටීවන් ස්පිල්බර්ග්, දෙක ජේම්ස් කැමරන්.
3: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ගාල්ලේ බද්දේ ගමින් තනෝෂා වසන්ති.
5: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
3: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න. හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
6: අනුග්‍රහය
7: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සහායකකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකී
8: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුත් අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
9: Theater, Tele Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැහැ නේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

රාත්‍රි 8යි විනාඩි 26යි. ඔයා අහගෙන ඉන්න සියත ආදර රේඛා. ඇත්තටම එදිනදා ජීවිතේ අපේ day to day life එකේදී එක එක ජාතියේ මිනිස්සුන් අපිට හම්බ වෙනවා. එයාට ගනුදෙනු කරනවා. එයාකින් ඉගෙන ගන්න දේවලුත් තියෙනවා. සමහරක් හොඳ qualities, සමහරක් විට AI දකින bad qualities. අපි ළඟත් මේ වගේ qualities තියෙනව නේද? මේක අපෙනුත් එලියට આવුවත් කැතයි නේද? ඒ හින්දා අපි ඒව හදා ගන්නත් පටන් ගන්නවා. ඔය සමහරක් අය හින්දම. ඇත්තටම හැම හමුවීමක්ම හිමිවීමක් නොනත් හැම අහිමිවීමක්ම අපේ ජීවිතයට මොකක් හරි ලෙසන් එකක් මොනහරි දෙයක් උගන්නනවාමයි. සමහර අය අපේ හිතේ හැමදාටම ජීවත් වෙනවා. ඒත් අපේ ජීවිතවල ආයෙත් කවදාවත් ඒ අයව හම්බ වෙන්නෙත් නැහැ. අන්න එතකොට තමයි ඔයාට මට තේරුම් යන්නේ ආදරය කරන එක වැරද්දක් නෙවෙයි. වැරදි කෙනෙක් ළඟ නිවැරදි හිතකින් ආදරය කරන එක අපේ හිත නතර කරපු එක තමයි ජීවිතේ අපිට ලැබුණු ජීවිතේ අපිට තේරුම් යන අර මං කිව්ව හරි අමාරුම වේදනාකාරීම ලෙසන් එක පාඩම වෙන්නේ. ඉතින් මං කියන්නේ ආදරයට බනින්න එපා. ඒ හමුවීම් වලට බනින්නත් එපා. ඒකෙන් දැක් ඉගෙන ගත්තා නම් ආයෙත් ඒ දේ නොවෙන්න ඔයාටම තමයි හිතලා වැඩ කරන්න වෙන්නේ. එහෙම හොඳයි නේද? ඉතින් ඒ හින්දම තමයි මට ලියන්න හිතුනේ හිතට දැනුණු මිනිස්සු වෛරයෙන් අමතක කරන්නේ නිහඬවම හදවතේ කොනක හැමදාමත් තියාගන්නවා. එහෙම කියද්දි අපිට කමෙන්ට්ස් ආවිලා තිනා මෙන්න මේ විදිහට. ඉසුරු මංචනායක ලියනවා, ආදරේ පිරුණු හිතක වෛරයකට කොහෙද ඉඩක්? කේන්ති යනවා තමයි. ඒත් කවියෙක්ට බෑ ඕනෑවට වඩා පපුව හිර කරන්න. කේන්තියට දුකට ආදරයට දරාගන්න කවුරු නැතත් කවියෙක්ට කවිය ළඟ ඉන්නවා. ඔයාට විතරයි මංගාව ඉන්න බැරි වුණේ කියලා තමයි තව නමක් එක්ක ලියලා තියෙන්නේ. ඒක නම් ඇත්ත. සමහරක් අයට ඉතින් අර අපි කියනවාද කියන්නේ පින නෑ නේද ඔයාගේ ආදරෙත් එක්ක ජීවත් වෙන්න. ඇත්තටම ආදරය සුන්දරයි. එතකොට සඳුනික ආද ලියනවා මෙන්න මේ විදිහට. නුඹේ ඇස් ළඟ පෙම් කරාපු, මගේ හිත ළඟ තනි කරාපු, නැවුම් හැඟුම් සිතට දුන්නු නුඹයි සොඳුර මට කියාපු, හිරු සඳු මගේ ළඟ පායපු, තරු වියනෙත් මල් නෙලාපු, ආදර සුසුමෙන් බලාපු නුඹයි සොඳුර මට කියාපු. හරිම ලස්සනයි සඳුනිකා. එතකොට අපේ වර්ජීනියාත් ඉන්න සුපුරුදු විදිහට සිත ආදර රේඛා අහගෙන හමුවීම් වැරදි කතාවට එයා එකඟයි. එතකොට රුක්ෂාන් ගොඩාක් ආදරය කරන සඳමාලිවත් එකතු කරගන්න කියලා මතක් කරලා තියෙනවා. සංක කියනවා නොදැනුවත්ව මග හැරීම එතනයි වරද කියලා. වෙනදට අපිට මැසේජ් එකක් එවන යාළුවෙක් තවස් දෙකක් තිස්සේ සයිලන්ට්. අහගෙන නම් ඉන්න මැසේජ් එකක් එවන්න. ඔයා හොඳින් නේද? එතකොට ජගත් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා, ආදරේ කියන්නේ ලස්සන මතක මිහිරි මතකවල එකතුවක්. අපි ඉතුරු කරගන්නේ ලස්සන මතක විතරයි. එකම හදවත දහ දෙනෙකුට දෙන්න බෑනේ. දෙන්න පුළුවන් එක්කෙනාටයි. ඒක තමයි අවංක ආදරේ කියන්නේ. හමු වුණු තැන් කතා කරපු දේවල් හදවතේ හිතේ කොහේ හෝ ආදර මතක විදිහට තැන්පත් වෙනවා. ඔයාගේ ආදරේ ඒ වගේ
මේ හදවතේ ඇඳිලා ඉවරයි. ඒත් ඔයා මගෙන් ඈතට ගියා. ඉතින් මම මොකද කරන්නේ? ඔයාට වෛර කරන්නද බැහැ. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඔයා සතුටින් ඉන්න මට තියෙන දුකක් විතරයි. වෛරයක් නෑ. ආදරය කියා දුන්නු ඔයාව වෛරයෙන් අත්හරින්නම මට බැහැ. ජගත් තමයි ඒ විදිහට මැසේජ් එක එවලා තියන්නේ. ආදරණීය හමුවීම් තමයි ඔයාගේ ජීවිතයට මුණ ගැහෙන්න ඕනේ. එන්නකෝ, පැය භාගයක් තියෙනවා අපිට මේ ආදරය ගැන කතා කරන්න. ජීවිතයේ ආදරය ආදරින් පාඩ කරන්න. මැසේජ් එකක් එවන්න. 2711928294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිය FM අපේ Facebook page එකට ඇවිත් comment එකක් තියන්න.

0: දැන් වෙලාව රාත්‍රිය 8:35.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

H1 load දැන් තවත් වැඩි දියුණු වුණා. වේදනාකාරී රීලෝඩ් වෙනුවට අවුරුද්ද පුරාම data සහ talk time රුපියල් 2999 සිට smartphone router සහ අනිකුත් ඕනෑම device එකකට ගැලපෙන සහ වැඩිම data ප්‍රමාණයක් ලබා දෙන නවතම H1 load plans. දැන් අවුරුද්දටම එකපාරක් රීලෝඩ් කරගෙන වසරක් පුරාවට බාධාවකින් තොරව non-stop data, non-stop app සහ calls අත්විඳින්න. අදම H app එකෙන් හෝ www.h.lk

0: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 8යි විනාඩි 48යි. හිතට දැනෙනු මිනිස්සු කොහොම අමතක කරන්නද නේද? සමහර මතක අපි පස්සෙන් එනවා. හැබැයි වෛරකින් ඔයාට කෙනෙක්ව අමතක කරන්න පුළුවන්ද? අමාරුයි නේද? ඉන්නකම් හොඳින් ඉන්න. මොකද අපි ජීවත් වෙන්නේ පුංචි කාලයක්. අර මං කලින් කිව්වා වගේම ආතරේ වැරදි නැහැ කවමදාක්වත්. වැරදි නම් වැරදි වෙන්නේ නොදැනුවත් මගහැරීම, අපිට හිතන්න නැති වෙලාවේ හම්බ වෙන සමහර හමුවීම්. ඉතින් ආදරණීය ආදරේ පරිස්සම් කරන්න. ආදරයක් ලැබිලා නම් තියෙන්නේ ඔයලා බලන්න. පුංචි වචනයක් ඇති, එක හිනාවක් ඇති, ඔය අර මං කියන ආදරණීය හිත පිරෙන්න. ආදරය ගැන කතා කරමු හෙටත් රෑ 7 වෙද්දි. සීත ආදරයක අහන්න ඕනේ ඉතින්. ගිහින් ගන්න. ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මේ.

0: பாசம் பதுமிட்ட லோவபுரா நீதியா சாமிய சுரக்கின அபிமானவத் போலீஸ் நிலதாரின் கீழ் ஜாத்தியந்தர எகமுத்துவ ஸ்ரீலங்கா வேதி
1: නවවන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිතිය ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
1: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
1: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
2: ඇමතිකමේ සිටිද්දී අයතාවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපල රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තිරෝ 23 වෙනිදා රිමාන්ඩ් බන්දනාගාර ගත කරලා හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා අල්ලසරන් දිනවා ඒවට දැන් අහුවෙලා ඒ කිරේ විලම්බ වෙනවා රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පැලි ආජාත.
3: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
4: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
6: දැනන් හිටියට වැඩක් නැහැ.
5: ඒකද ඔයා බොහෝ දැනගන්න විතර උනන්දු වත් නැහැ. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
10: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
11: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
12: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 7 7 8 80 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
13: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011 4 7 7 0 0
14: Mehi Bata Suraganange Das Mat Karana Ru Sabwe Asiriya Mavina
15: Theater Between Lady Miss World Sri Lanka 2026
16: Sri Lankan Rurajaniya Nabises Ganwana Jatyantara Varalat Ekama Sannamaya
15: Theater Between Lady Miss World Sri Lanka 2026
17: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
18: Title sponsor. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanter. The fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
21: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
22: Off Mark's Premium Collagen pehapat nirogi sihin sirurak.
23: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
24: Sri Lankiya Reality Vedikave Alutma Peraliya Siyata Voice of Family
25: Talent ikata vitarakma place eka hambena ekama paule dennek ekata sinkarana davantama vedikava ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana siyata voice of family sayama sikurada ha senasurada dinakama ratri 7ta siyata tv tune unusuma athindinna velasa addakinna obath lasti wenna

0: සියතම හවස දෙකට සූදු කොච්චිට
1: මිස් excuse me miss
2: නනනා උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි
3: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
4: 0372 370 370
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
6: මමිතන් අපි සැලකිත ප්‍රමාණික ස්ථාවර භාවය ළඟා කරගෙන තියෙන සෑමත්ීම් අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති. අපි ඔවුන් අතර ආපු එකඟතාවයත් අතර මම හිතන ලොකු පරස්පරතාවයක් තිබුණේ නෑ. සාකච්ඡා වෙන්න තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකද අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නෑ. යා යුතුමයි කියන එකකුත් නෑ. නමුත් තාමත් අපිට විවෘත තැනක අපි ඉන්නවා. බාහිර කම්පණය මොන තරම් ප්‍රමාණයකට වර්ධනය වීම. ඒකට මුහුණ දෙන්න තරම් අපේ ආර්ථිකයේ ශක්තිමත්ද කියන සාධකගෙන තමයි අපි පුරෝකථනය කරලා අපි වෙන සටහනගෙන කල්පනා කරන්න.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 12:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
10: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
11: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
10: ඔයත් පොකට් මනි අහනවද?
11: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
10: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
10: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
13: තන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකෙකි.
15: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
16: Theatre Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයා මට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
16: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
18: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
19: 98.2 98.4 දිව

0: රැනවයයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: වෙන්න මෙන්න වෙලාව.
1: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
2: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
1: තෙබුකොළ? තෙබුකොළ දෙනවා තනකොළ.
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ ඇජබෙනා.
16: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්තපට
19: real mapat experience එකකට නැල්වත්තපට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e-mobility වෙතින් 011 4700 750.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් lolc එකෙන් loan එක ගත්තේ
22: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
23: Bajaj Pulsar N160 superior performance superior sporty look dual channel ABS gold USD fox David Pieris Motor Company Private Limited within amathanna 011 4700 600.
24: Dan Vietjet tech Colombo inda Vietnam walata direct fly karanna one way ticket ekak dan $90 indan
25: Colombo inda Vietnam yanna dan wedama $90 indan
26: let's Vietjet
27: 2500 ka aduma masika varikiyekata audio system ekak karaganna
28: one second phone de
29: ACL Fire Guard Wire.
30: ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogamiya
31: Dulux Aquatic Dam Protect Waturata Lang Wennwat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak
32: One Ticket Pat Visa Pass Ka Portal Win Kirim Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Hamadeema Ekama Tanakin 0.7222 77766 BOC Travels
33: Smart Marupwahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then aban sutin
34: vedanakari hisarade ho pidakari sem pratishava obawa apahasutawayata pat karana vita arakanna samahan SP balm
35: Dubai Cleaning Sa Housekeeping Rakya Kanta Pirimi Depirisatama
36: Sienu Pahasu Kam Nomile Aurudu Hatalihata Adunam Adama Kata Karanna
37: Kurunagala NK Global Edge Videsh Rakya Ayatana 0.37273770
38: මෙන්න ප්‍රශ්නය. සූපර් ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා 2. දේවී.
39: 1. මදුපාචිකා
40: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
40: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: பாசப்பதமட்ட சீதா ලොවපුරා නීති හා සාමය සුරකින අභිමානවත් පොලිස් නිලධාරීන්ගේ ජාත්‍යන්තර එකමුතුව ශ්‍රී ලංකාවේදී.
1: 69 වන ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමුළුව සහ මිත්‍රත්ව සතිය 2026.
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිති ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
1: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
1: මීඩියා ස්පොන්සර් සියත FM, සියත TV.
2: ඇමතිකමේ සිටිද්දී අයතාවත් කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ් ඇල්ලේ කෝටි 8ක හෝටලයක් බදුල්ලේ කෝටි 3ක ගයක් හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපළ රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තිරෝ 23 වෙනිදා රිමාන්ඩ් බන්දනාගාර ගත කළා. හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලසරන් දිනවා, ඒ වටේ අහුවෙලා ඒ හිරේ විලංග වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස්. හරිම කම්පලියා.
3: සියද පතරේ විදහසා. උදේ 7:50ට අනුග්‍රහය.
4: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: විද්‍යාව තිබිලත් දේවල් ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙලත් ඒකෙන් ඊළඟට වෙන්න පුළුවන් මොකද්ද? ඒ වෙන දෙයට අපි රියැක්ට් කරන්න ඕනේ කොහොමද? අපි පරිස්සම් වෙන්න ඕනේ මොකෙන්ද කියලා අපිට හිතා ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. දැනන් හිටියට වැඩක් නැහැ.
6: දැනන් හිටියට වැඩක් නැහැ.
5: ඒකද ඔයා පොකුත් දැනගන්න විතර උනත්වත් නැහැ. කවුරු හරි දෙයක් කියලා දෙන්න හැදුවත් ඕවා දැනගෙන හිටියට වැඩක් නැහැ කියලා කමතක් කළා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
10: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය. ඩග්ලස් & සන්ස්.
11: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
12: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක්. ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
13: සෙනසුරාද උදේ 8ට
14: මගේ වාහනය ඇතුළෙන් මේ සද්දයක් එනවනේ වාසුන්දේ. ඈ ඕ
15: ඕක ඉතින් කියන්න දෙයක් ඈ. නෝන නේද ඉන්නේ අර වාහනය ඇතුළේ? ඈ
16: කිංතු පිටියේ මොවෙනෝ, කිංතු පිටියේ මොවෙනෝ.
17: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
18: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
17: ඔයත් පොකට් මනි අහනවද?
18: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
17: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනිය හන්න.
13: සියත පොකට් මනිය අනුග්‍රහය.
20: තන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
21: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකෙකි.
22: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
23: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
24: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026
23: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
24: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026
25: Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna
26: Title sponsor
27: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
28: Enchanter The fragrance of French romance.
29: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
30: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
31: Off Mark Premium Collagen, පහපත් නිරෝගී සිහින් සිරුරක්.
32: Alia Resort and Spa, Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
33: Anuwatai 0.2, Anuwatai 0.4.

0: අයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. අද ඔබත් එක්ක රෑ 10යි ගී 10ට ගී තෝරන්නේ මම. ගීත රචකයෙක් සහ ලේඛකයෙක් විදිහට මාව මට හඳුන්වන්න පුළුවන්. අතීතයේදී මම ගුරුවරයෙක්, ඒ වගේම නීති ශිෂ්‍යයෙක්, ඒ වගේම සංචාරකයෙක්. මේ කාරණාත් එක්ක මගේ අතීතය පිළිබඳ මතකයන් හා බැඳුණු ගීත ටිකක් තමයි අද මම ඔබ වෙනුවෙන් තෝරාගෙන තියෙන්නේ. මේ ගීත හැම එකක්ම පාහේ අතීතයේ කිසියම් තැනක මගේ ජීවිතයේ කොහේ හෝ නිශ්චිත නිමේෂයක් එක්ක බැඳෙනවා. ඉතින් මට අවසර දෙන්න ඔබ වෙනුවෙන් මේ ගීත 10 තෝරගන්න ගමන් ඔබත් එක්ක ගැන කතා කරන්න. මම නාරද විජේසූරිය. මේ මම තෝරගන්න 10 ගීතය. හැබැයි ඉතින් මම තෝරගත්තේ මගේම ගීත කීපයක් තමයි වැඩිපුරම. මේ ගීතයත් එක්ක මට බැඳුණු අතීතයේ එක පුංචි සිද්ධියක්. මම පුංචි කාලේ පාසල් ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. බණ්ඩාරනායක විද්‍යාලය තියෙන්නේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 4ක් වගේ දුරකින් මං හිතන්නේ ඒ කාලේ. මම පුංචි ළමෙක්. ඉස්කෝලේ කාලේ තියෙන මතකයන් අපට කවදාවත් හිතෙන් අමතක කරන්න බෑ. මගේ පහේ පන්තිය දක්වා මම ගිය පාසලට මම යන අතරමඟ හරියටම ඉස්පිරිතාලේ හන්දියට පොඩ්ඩක් මෙහෙයින් තට්ටු දෙකේ ලොකු ගෙයක් තිබුණා. ඒ ගෙට විශාල ගෙවත්තක් තිබුණා. ඒ ගෙවත්ත හරි සුන්දර මල් වලින් වයිවර්ණ ගහකොළ වලින් පිරීලා තිබුණේ. තාප්පේ අයිනෙම විශාල සල් ගස් දෙකක් තිබුණා. එතකොට මේ උදේට යනකොට හැමදාම ඒ සල් මල් වල සුවඳ මට දැනෙනවා. ඒ සල් මල් වල සුවඳ උදේට දැනෙනවට වඩා හවසට වෙනත් විදියකින් දැනෙනවා. ඒ වැට පැනලා මම සමහර වෙලාවට බිම වැටලා තියෙන සල් මල් අහුල ගන්නවා. සල් මල් අතට ගන්නකොට ඒකේ පෙති හරි බුරුල්. නිකම්ම සමහර වෙලාවට ඒ පෙති බිමට හැලෙනවා. හැබැයි ඒ මල් වල තියෙන අමුතු සුවඳක් අපි අහලා තියෙන්නේ, අපි දැකලා තියෙන්නේ, අපිට දැනෙලා තියෙන්නේ මල් පිපුනම සුවඳයි කියලානේ. ඒ වුණාට ඒ පුංචි ළමයාට එදා ප්‍රශ්නයක් වෙලා තිබුණා පරවුණු මල් වලත් සුවඳක් තියෙනවා කියලා. පස්සේ කාලෙක ජීවිත අත්දැකීම් වලට මූණ දීලා ආදරය කරලා ආදරයෙන් පැරදිලා කවි සින්දු ලියන කාලෙට පත් වුණාට පස්සේ මට මතක් වෙන්න පටන් ගත්තා යම් අවස්ථාවන් වලදී පරමල් වලත් සුවඳක් තියෙනව නේද කියලා. ඒක මට මතක් වුණේ මෙන්න මේ ගීතේ ලියද්දි. මේ ගීතය තමයි රෝහණ වීරසිංහන් සංගීතය නිර්මාණය කරපු දිවුල්ගනේ මහත්මයා ගායනා කරන නැති දවසක මතක් වෙන්න. නැති දවසක මතක් වෙන්න මේ කවියත් තියාගන්න. ඔබ දුන් දුක ඔබට නොදී මට පුළුවනි දරාගන්න. අකුරු වලින් මට හඳන්න ගුරුතුමියනි කියා දුන්න. තව කෙනෙකුට ශිල්ප නොදී මේ පාඩම නවත්තන්න.
1: අංක 10
2: නැති දවසක

0: ගීතයයි.
1: අද සුන්දුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරිය.
2: මගේ නමවෙනි ගීතය එකත් මේ ප්‍රේමය හා සම්බන්ධ දෙයක්. මට මේ අතීතයේ දිහා ආපහු හැරලා බැලුවම ගොඩක් ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒ බොහෝ ප්‍රේම සම්බන්ධතා අවසානයේදී සමුගැනීම් වලින් කෙලවර වුණා. හැබැයි ජීවිතයේ යම් දවසක මං හොයන මට හරියන ආදරේ මට ලැබෙයි කියලාත් විශ්වාසයක් තිබුණා. එහෙම ආදරයක් හමු වුණු මොහොතක අතීතයේ තිබුණු සියලුම දුක් කරදර කම්කටොළු විඳ වේදනා මිනිස්සුන්ට අමතක වෙනවා. ඒ කාලේදී සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්න තරම් හිතෙන, එහෙම නැත්නම් ඔළුව බිත්තිය ගහගෙන වේදනාව පිට කරගන්න හිතෙන සමහර සිද්ධි අද ආපසු හැරිලා බලනකොට මිහිරි මතකයක් විතරයි ඉතුරු කරන්නේ. සමහර වෙලාවට මේ මිහිරි අමිහිරි මතක ඔක්කොම එකතු වෙලා අතීතයට ගියාට පස්සේ හුඟක් සුන්දර මතකයක් නිර්මාණය කරනවා. ඉතින් මේ එහෙම හිතට හරියන ආදරයක් ලැබෙන මොහොතක මට මං ගැන මෙන්න මෙහෙමයි හිතෙන්නේ. එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ ඔබේ උණුසුමේ යලි දූපන්නෙන් බිඳු නුවන් රජදහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා. පැරදිලා ආපහු දිනන වෙලාවක් මේ ගීතයෙන් මට සංඥා කරනවා. ජීවිතේ තනි මන්සල අතර මං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සඳහා අතීතේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා.
1: අංක 9

0: பாசம் அதுமட்டா
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මම තෝරගත්ත අටවෙනි ගීතයත් ප්‍රේමය හා බැඳුණු ගීතයක්. එක සමහර වෙලාවට මගේ මුල්ම ප්‍රේමය පිළිබඳව මතකාවර්ජනයක් කරනවා. එතකොට මම ඉස්කෝලේ යනවා. මගේ පළමු පෙම්වතිය මට හමුවන්නේ උසස් පෙළ කරන්න කාලෙකට ඉස්සෙල්ලා. අමුතුයෙන් කියන්න දෙයක් නැහනේ. ඒක මහා පුදුම අමුතු කවදාවත් හිතර දැනුන් නැති අත්දැකීමක්. ඒක හා බැඳුණු වැදගත්ම දේ තමයි ඉස්සර අපට නිතර හම්බ වෙන්න බෑ. හම්බ වෙන්නේ ලියුම් වලින්. එයා ඉගෙන ගත්ත පාසලේ එයාගේ මිතුරියන් කීප දෙනෙක් පාසල් බස්රේ යනවා. ඒගොල්ලන්ට තමයි ලියුම ලියලා දෙන්නේ. ඒවා තියෙන දේවල් දැන් දැක්කොත් වහකන්න හිතෙනවා. පරිස්සමට යවනවා. පස්ස තමයි දැනගත්තේ ඇගේ අතට ලියුම පත්වෙන්න ඉස්සෙල්ලා ගෑනු ළමයි අතේ පාසල් බස්රියේදීම මේ ලියුම විවෘත වෙනවා. පස්සේ ඉඳහිට ගෑනු ළමයි රංචුවක් හම්බ වෙන වෙලාවක මට ඇහෙන්න ඒගොල්ලෝ කියන කවි කෑලි වලින් මට දැනෙන මේ මම ලියපුවා නේද කියලා. කොහොම හරි මට මතකයි මේ ඒ කාලේ තමයි ප්‍රියසූරසේනගේ ප්‍රේම ගීත හුඟක් ජනප්‍රිය වුණේ. මේ ගීතේ අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඒ ප්‍රථම ප්‍රේමය. මගේ ළමද සුවයහනක් ඔබට තනා දෙන්න කියා බවින් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා. ඒ අහනේ ඔබ සතපා බිඟු කී වැල්ම මුණනවා. සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙන. එහෙම වෙන්න හම්බුනේ නෑ. බවින් බවේ ප්‍රාර්ථනා කරනවද කියලා දන්නෙත් නෑ. හැබැයි මතකයේ විතරක් සොඳුරු තැනක

0: ගීතායයි.
1: අද සුඹුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත හත්වෙනි ගීතය. මේ ගීතය මට මතක් කරන්නේ මගේ අම්මගේ මතකයන්. එතකොට මම පහේ ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ නාලන්දාවට ඇවිල්ලා හිටියේ. පත්තරේක තිබුණු කවි කෙටි කතා ගීත රචනා තරඟයකට මම දැම්මා. මේ තරඟයෙන් මට ජයග්‍රහණ කීපයක් තිබුණා. කෙටි කතා තරඟයේ මම දිනලා තිබුණා. පත්තර රචනා දෙකකට මං හිතන්නේ මට ජයග්‍රහණ තිබුණා. ඒක හරි ලොකු දෙයක්. ලියුම ආවම ඔබ ජයග්‍රහණය කරලා තියෙනවා. මේ දවසේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් තියෙනවා. ඒකට එන්න කියලා ආරාධනා කරලා තියෙන මොහොතේදී ඒක හරි විශාල උද්දාමයක් පොඩි ළමයෙකුට. ත්‍යාග ප්‍රදානෝත්සවයේ තිබුණ ගාල්ලේ අම්මයි මමයි ගාලු ගියා බස් එකේ. මං හිතන්නේ මේකට ඔක්කොම ළමේ ගාල්ල පැත්තේ අය විතරයි සහභාගී වෙලා තිබුණේ වැඩි දෙනෙක්. මගේ නම කියනකොට ඉතින් දෙපාරක් තුන්පාරක් නම කියවෙන නිසා මේ විශාල අත්පුල සන්නාදයක් ලැබෙනවා. මට ඒ දවස අද වගේ මතකයි. මට හම්බුනේ පොත් ගොඩක්. ත්‍යාග ප්‍රදානෝත්සවේ ඉවර වෙන වෙලාව වෙනකොට මහා විශාල වරුසාවක් කඩාගෙන වැටුණා. කොහොම හරි අමාරුවෙන් තෙමි තෙමි බස් නැවතුම් පොළට ආවා. මං දැක්කා මට තෑගි දෙන්න ඇවිල්ලා තියෙන ප්‍රධාන අමුත්තත් බස් පොලිමේ ඉන්නවා. එයත් ඒ බස් එකේ ගියේ. අම්මටයි මට ඉඳ ගන්න හම්බුණා අයිනි සීට් එකක. දැන් වැස්සෙන් හිරි පොද වැටෙනවා. මට හරිම මහන්සි. මං පොඩි ළමෙක්. නිදිමතයි. මං අම්මගේ ඔළුවට ඔළුව තියාගෙන නිදාගෙන ආවා. මට මතකයි අම්මා සාරි පොටෙන් හිරි පොද වලකන්න මගේ ඔළුව වහගෙන ආවා. මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඊට පෙර ඉඳලා මේ ගීතය අහන වෙලාවලදී මට අර ගාල්ලේ ගිය ගමන මතක් වෙනවා. මේ ගීතයේ තියෙන මෙන්න මේ පද පෙළක්. දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ. මට මතක් වෙන්නේ ගීතය අහන හැම වෙලාවෙම වැස්සෙන් ආපු වැහි බින්දු ආවරණය කරන්න අම්මගේ සාරි පොටෙන් මං වැහිලා ඇගේ ඔඩොක්කොට ඔළුව තියාගෙන නිදාගෙන ආපු

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මගේ මීළඟ ගීතය. මේ ගීතයේ මතකයට එනකොට මම ලංකාවේ නැහැ. ඒ මගේ ප්‍රේමයේ ප්‍රථම ප්‍රේමයේ පටන් අරගෙන ටික කාලයකට පස්සේ මට ශිෂ්‍යත්වයක් හම්බ වෙනවා ස්විට්සර්ලන්තේ. ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න. ප්‍රේමයකුත් පටන් අරගෙන දැන් ඒක ඔළුවටම වැදිලා තියෙන වෙලාවේ ඊට වඩා ලොකු සිහිනයකුත් තිබුණානේ මේ එහෙම රටකට යන්නේ ගැන එහෙමත් ආසාවක් තියෙද්දි මම ගියා. ගිහිල්ලා දැන් මං එහි ඉන්නකොට හදිසියෙම නරක ආරංචියක් ලැබුණා. මට ඒ ප්‍රේමේ නවත්තන්න වෙනවා කියලා ඇලිය ලැබලා තිබුණා. ගෙවල් වලට අහුවෙලා මේ සම්බන්ධය නතර කරන්න කියලා බරපතල විදිහට බලපෑම් කරලා. මන් දන්නේ දැන් නම් එහෙම දේවල් වෙනවද කියලා මේ දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට දෙමව්පියෝ එහෙම බලපෑම් කරනවා. ඒ කාලේ ප්‍රේම සම්බන්ධය නවත්තන්න කිව්වම කරන්න පුළුවන් දේවල් තුනයි තිබුණේ. පළවෙනි එක ලියුම් ලියන එක. මගේ හිතේ තියෙන දුක නවත්තන්න එපා කියන්නත් බෑ. ඒකත් නිකන් පොඩි මදිකමක් වගේ දැනෙන ගර්වයකුත් හිතේ තිබුණා. හැබැයි මං ආදරය කරපු තරම මම ලියනවා. ඊළඟට කවි ලියනවා. තුන්වෙනි එක තමයි වඩාත් වැදගත් දේ, අඬනවා. ඔය තුන තමයි ඒ දවස්වල ප්‍රේම සම්බන්ධය බිඳ වැටිගෙන යනකොට වැටි වැටි යනකොට කරන්න තිබුණු විකල්ප තුන. ඒ වගේ වෙලාවක ආදරණීය ගීපදයක් ඇහෙනකොට ඒක හරි බරපතල විදිහට හිතට දැනෙනවා. අඬ අඬා ඉන්න හිතවලට ඇඟිල්ලෙන් අනින ගීප් කීපයක් මම අරගෙන ගිහිල්ලා තිබුණා. එක ගීතයක් නිරන්තරයෙන්ම අහනවා. ඒක අහනකොටත් මට ඒ කාලේ ඇඬෙනවා. සමහර වෙලාවට මට මතකයි මේ ශීත කාලයේදී මම අඬ අඬා නිදා ගන්නවා. උදේට ඇස් අරින්න බැරි විදිහට කඳුළු මිදිලා ඇස්වල. ඒ වෙලාවේ මම අහලා තියෙන ගීතේ මොකද්ද කියලා බැලුවනම් අන්තිමට ඒක තමයි මේ ගීතේ. අදටත් මේ ගීතේ අහන හැම වෙලාවකම මම හිතින් අතීතයට යනවා. ඔබේ දෙතොල් පෙතිලිහි පිපුණු හස රැල්විලේ හද දියව ගලා යයි රැලි ළමින් සැලිසැලි. මට එතකොට එයාව මතක් වෙනවා. සසර සැරිසරණතෙක් ඔබ මගේ, ඔබ මගේ. මේ ගීතේ පදවැල් වලින් හැම එකකින්ම මට හිතෙන්නේ මම මගේ අතීත පෙම්වතියගේ හැඩරුව දකින්න නැවත නැවත. එකම එක ඡායාරූපයක් විතරයි මා ළඟ තිබුණේ. ඒක බලන එක විතරයි ඉතින් ඒ කාලේ තිබුණු සැනසෙල්ල මේ ගීත. එතකොට ඇගේ දෙතොල් මතක් වෙනකොට මට මතක් වෙන්නේ අපි බම්බල පිටියේ මූදු වෙරළේ ඔබ අමාරුවෙන් හම්බ වෙලා පොඩි වෙලාවක් සිප වැළඳ ගත්තේ මොහොත බල. දැන් හැබැයි එයා කොහේ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. ඒ කාලේ සසර සැරි සරණතෙක් ඔබ මගේ කියලා කිව්වට සංසාරේ කවදාකවත් ආයි අපි හම්බ වෙයිද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ඒක ලස්සන මතකයක්.

0: දහයයි විනාඩි 32යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගත්ත පස්වෙනි ගීතය සම්බන්ධ වෙන්නෙත් මගේ ස්විට්සර්ලන්තයේ අත්දැකීම එක්ක. ස්විට්සර්ලන්තයේ යන්න ලැබීම ළමයෙක් විදියට මගේ ජීවිතයේ විශාලම අත්දැකීම විදියට මට මතක් වෙන්නේ. ඒක තරම් හොඳ දෙයක්, ඒක තරම් ආපහු කවදාකවත් අමතක කරන්න බැරි දෙයක් තවත් නැහැ. හරි ලස්සන ගැමි ගීත, ගොවි ගීත, නැටුම් එහෙම ස්විට්සර්ලන්තයේ කඳුකර පළාත්වල තියෙනවා. මම ගිය මුල්ම කාලේ පළවෙනි සතියේ අපට තිබුණේ මේ භාෂාව කියලා දෙන කැම්ප් එකක්. ඒකට මාත් එක්ක වෙනත් රටවල් වලින් ආපු තවත් මගේ වයස තරුණ ළමයි 80ක් හිටියා. අපි කණ්ඩායම් කීපයකට බෙදුවා. මොකද ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භාෂාවන් හතරක් තියෙනවා. ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් කියලා ඩයලෙක්ට් එකක්. අතරමැද තියෙන භාෂා මිශ්‍රණයක්. මම යන්න යන්නේ ප්‍රංශ භාෂාව කතා කරන පැත්තට. ඒ නිසා ප්‍රංශ භාෂාව කතා කරන ප්‍රධාන නගරවලට යන්න ඉන්න ළමයි ටිකට එක කණ්ඩායමක් අපිට ප්‍රංශ භාෂාව උගන්වන්න පටන් ගත්තා. එමේ උගන්වන අතරතුර ප්‍රංශ ගීත අපට උගන්වනවා, අහන්න ලැබෙනවා, ඒවා අහන්න සලස්වනවා. එක ළමා ගීතයක්, නැලවිලි ගීතයක් අපට ඉගැන්නුවා. මට නැලවිලි ගීතයේ ස්වරය මගේ හිත ඇතුළට කිනිස්සකින් අයිනෝ වගේ තදින් දැනෙන්න පටන් ගත්තා. අදටත් මේ මොහොතෙදිත් මට මේ ගීතය ඇහෙන වෙලාවට මගේ ඇස්වලට කඳුළු වෙනවා. පැහැදිලි කරන්න බැරි දුකක්, පැහැදිලි කරන්න බැරි මොකද වේදනාවක් මේ ගීතය ඇතුළේ තියෙනවා කියලා මන් දන්නවා. පස්සේ කාලෙක ඉංග්‍රීසි චිත්‍රපටයක් තිබුණා Painted Veil කියලා. මේ චිත්‍රපටයේ මේ ගීතය යොදාගෙන තියෙනවා. ඒක දැකලා අර දුක අලුත් වුණා. මම ඔබට මේ ගීතය අරගෙන ආවා. මම කියන්නම් චුට්ටක් මේ ගීතයේ තීරුම. එක පටන් ගන්නෙ මෙන්න මෙහෙම. À la claire fontaine, m'en allant promener, j'ai trouvé l'eau si belle, couché mes Suisses baignés. එකේ අදහස තමයි මේ මම ඉතා පැහැදිලි දිය උල්පතක් ළඟ ඇවිදින් ඉන්නවා. මට පේනවා, මං දකිනවා හරි පැහැදිලි නිල් පාට වතුර. මට නාන්න හිතෙනවා. මම ගොඩාක් කාලයක් ඉඳලා ඔබට ආදරය කරනවා. ඒ ආදරය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. ඕ ගස්වල කොළ වැටිලා තියෙන වෙලාවේ වේලිච්ච කොළ ළඟ මම ඉඳගෙන ඉන්නවා. මට ඇහෙනවා නයිටින්ගේල් කුරුල්ලෙක් ගීත ගායනා කරනවා. නයිටින්ගේල්, ඔබ ගයන්න, ඔබ ගයන්න. ඒකේ ලස්සන සහ සතුට ඔබටයි, හිනාව ඔබටයි, මට අයිති කඳුලයි තව දිගට තියෙනවා. ඒක හරි ලස්සනයි, ඒකේ රිද්මේ හරි ලස්සනයි. ඔබට මේක නැවත නැවත අහන්න පුළුවන්. À la claire fontaine, සුපැහැදිලි දිය උල්පත, නැත්තං දිය මල, වතුර මල කියන අදහස ගන්න පුළුවන්. ඒක හොයලා බලන්න මම කියනවට. හැන්දෑවක රාත්‍රියක තනියම ඉන්න වෙලාවක මේක සිංහල තේරුමට පොඩ්ඩක් කියවලා ඉවර වෙලා, නැත්නම් ඉංග්‍රීසි තේරුම පැහැදිලිව තියෙනවා කියවලා තේරුම් අරගෙන ඉවර වෙලා මේක අහන්න මාත් එක්ක. ඔබ ඒක අහන හැම වෙලාවකම මම ඔබත් එක්ක ඒක අහනවා. ඒකේ තරම් ලස්සනයි.

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: මම තෝරගන්න හතරවෙනි ගීතයත් මගේ ළමා කාලේ මතකයක් එක්ක බැඳිලා තියෙන්නේ. අපි හිටියේ ගම්පහ. හැබැයි දැන් වගේ යානවාහන පිරිච්ච ගෙවල් දොරවල් හැම තැනම තියෙන එහෙම නගරයක් නෙමෙයි ඒ කාලේ. පාරවල් හුඟක් නිහඬයි පාළුයි. ගෙවල් ඈතින් ඈතින් ගස්කොළන් හුඟක් වැඩි. මිනිස්සු ගැවසෙනවා අඩුයි. අපේ ගෙවල් කිට්ටුව අපි දන්නා අඳුරන පවුලක් හිටියා. යහපත් ජීවිකාවක් ගත කරපු මධ්‍යස්ථ ආදායම් මාර්ග තිබුණු මධ්‍යම පාන්තික මිනිස්සු. අපේ අම්මලත් තාත්තලත් එක්ක ඒගොල්ලෝ හොඳ හිතවත්කමක් පැවැත්තුවා. ඒ ගෙදර හිටිය පිරිමි ළමෙක්. මං හිතන්නේ මට වඩා පොඩ්ඩක් වැඩි මල් ඇති ඒ කාලේ. ඒ ළමයා යාළු වෙලා හිටියා. ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන හිටියා. තවත් තරුණියක් එක්ක, පොඩි දැරියක් එක්ක. ඒක ටිකක් අපිට අමුතු දෙයක්. මොකද ඒ කාලේ එහෙම තරුණ ළමයි ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නවා කියන එක ලොකු වරදක් වගේ. අපිට ඇහෙන්න කතා කරන්නෙත් නෑ වගේ සමහර වෙලාවට ඒ වගේ දේවල් පිළිබඳව. එක දවසක් උදේ පාන්දරක ආරංචි වුණා. ඒ තරුණ ළමයා අර දැරියගේ තරුණියගේ ගෙදර ළඟට ගිහිල්ලා වහබේලා සියදි විනාසා ගත්තා කියලා. ඒකට හේතුව තමයි තරුණිය දැරිය තරුණයට අකමැති වෙලා තියෙනවා. මගේ මතකයේ හැටියට ඒ තරුණයා මගේ වයස හෝ ඊට පොඩ්ඩක් වැඩි ඇති. දැරිය අපිට වඩා හුඟක් උඩයි. මමත් ළමෙක්. දැන් මේ ළමා ප්‍රේමය අවසන් වුණේ අර ළමයා දැරියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා සියදි විනාසාගෙන. වැඩිහිටියෝ මේ ගැන කතා කරනවා හරියට. මරණ මොහොතේ වේදනාවෙන් එයාගේ ඇස්වලින් ආව කඳුළු එයාගේ අත්ලේ ගාලා අර දැරිය දුවගෙන ආපු වෙලාවේ එයාගේ මුහුණේ ඒ කඳුළු පැවරුවා කියලා මට අහන්න ලැබුණා. මේක හරි අනුවේදනීය සිද්ධියක්. ළමා කාලයේදී නොඇසිය යුතු විදිහේ ආරංචියක්. මට ඒක හැමතිස්සෙම මතක් වෙනවා. මගේ මතකයේ කොටසක් වෙලා ඒක තියෙනවා. මං කල්පනා කරනවා ප්‍රේමයේ බිඳ වැටීම එහෙම මැරෙන්න තරම් සියදිව නසා ගන්න තරම් හේතුවක්ද? ඔහුට ආවේගයක් ඇති වෙන්න ඇති. ආවේග එහෙම ඇති වෙනවා. හැබැයි ආවේග ඒ විදිහටම බැහැලා යනවා, නැති වෙලා යනවා. ඒක තේරුණා නම් අඩු ගන්න එහෙම ප්‍රශ්නෙකදී සියදිව නසා ගන්නෙ නෑ. මට ඒ කතාව මතක් වෙන්නේ හැමතිස්සෙම මේ ගීතය අහනකොට. මේකෙන් කියලා දෙන පාඩම තමයි මට ඔබට ආවේගයක් ඇති වුණාම ඔබ නිශ්ශබ්ද වෙන්න. ඔබට කරදරයක් ඇති වුණාම පොඩ්ඩක් ඉවසීමෙන් අහගෙන බලාගෙන ඉන්න. ආයේ කරදරය පහ වෙලා යනවා. කලාවැව හිඳෙනවා, ආයෙමත් පිරෙනවා. මගේ හිත බිඳෙනවා, මතක තියාගන්න. හිත ආයෙමත් හැදෙනවා. පොඩ්ඩක් ඉවසලා හිටියානම් ආයි කලාවැව පිරෙනවා. හිත තුළ ආදරය ඇති වෙන්න ඉඩ තියෙනවා.

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගේයපද රචක නාරද විජේසූරියා.
2: මං තෝරගන්න මීළඟ ගීතය මගේම ගීතයක්. මගේ සහ මගේ නොවන මතකයන් ඔය ගීත ලියද්දි තියෙනවා. දවසක් මම යනවා මේ ස්වීඩනය සහ ෆින්ලන්තය මංහිතනයේ පැත්තේ අතර ශීතකාලි දවසක් මං දැක්කා ප්ලේන් එකේ පිටින් පස්සේ හරි මම ඉඳගෙන ගියේ එක හිස් වැඩි දෙනෙක් හිටියේ නෑ. මං ඉන්න හරියේ දකුණු පැත්තෙන් මට එක පැත්තක අහස පේනවා, වම් පැත්තේ අනිත් පැත්තේ අහස පේනවා ජනෙල් වලින්. එක පැත්තක් පොඩ්ඩක් බලනකොට හඳ පේනවා, අනිත් පැත්තේ බලනකොට ඉර පේනවා. මට එතකොට හිතෙනවා මේ ඉරයි හඳයි එක අහසක පායන දවසක අපේ නැති වෙච්ච බිඳිච්ච හීන අපට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි නේද? කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා කියනවට වඩා එහෙම දවසක් එනකන් බලන් ඉන්නවනේ අපි ඔක්කොමලා. මගේ හිතෙත් තියෙනවා එහෙම දවසක්, ඔබේ හිතෙත් ඇති එහෙම දවසක්. පරාජිත පෙම්වතුන් හැමදාම ලොතරැයියක් ඇදෙයි කියලා වගේ බලාගෙන ඉන්නවා. ලොතරැයි ඇදෙනකම් මිනිස්සු බලන් ඉන්නවනේ. ලොතරැයි අරගත්තට පස්සේ හීනම වෙනවා. මම මේ සල්ලි හම්බුනොත් මම මෙහෙම දෙයක් කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. පොඩි වෙලාවකට ඉතා සියුම් ලෙස අපි ආශ්වාදයක් ලබනවා, කවදාවත් වෙන්න නැති දෙයක් හැබැයි වෙයි කියලා හිතාගෙන. පහුවදාට ලොතරැයි අපට ඇදිලා නැහැ. ආයේ හිත හදාගන්නවා. මට මතක් වෙනවා ඒක දැක්කම, ඒ දර්ශනය දැක්කම අතීතයේ දවසක වෙන් වෙලා ගිය අය, අපෙන් සමවරන් ගිය කවුරු හරි කෙනෙක් දකින්න ලැබෙයි නේද? එහෙම දකින්න ලැබෙන දවසක් එනතුරු අපි හීනමවනවා. මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක පෙරලක. හැමදාටම වෙන්න ඕනේ නෑ, හැමදාටම වෙන්නත් බෑ, එහෙම වුණොත් වැඩකුත් නෑ. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක එදා වගේ ඉන්න අපට හම්බ වෙනවනම්, එහෙම සුන්දර මොහොතක් ගත කරන්න හම්බ වෙනවනම්, ඔයා වගේම නැත්තම් මං වගේම ඔයත් හීනමවනවා නේද? අහිමි පපුවක ඉඳගෙන මං වගේම යත් එහෙම හිතනවා ඇති කියලා මට හිතෙනවා.

0: வாசம் அதுமட்ட சீதா.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: සමහර වෙලාවට අපි ජීවිතේ කිසිවෙක් නොදන්නා දුක් කරදර උහුලනවා. මගේ මීළඟ ගීතය එහෙම අපි උහුලන දුක් කරදර අනිත් අයට දැනෙන්නේ නැති එක ගැන. එයාව දකින්න, එයාව බලන්න, එයාගේ ඇසුරේ මොහොතක් ඉන්න, එයාගේ උණුසුමේ මොහොතක් රැඳෙන්න මං කොච්චර පෙරුම් පුරනවද? එයා දන්නේ නැහැ. මං කොච්චර දුරක් ඇවිල්ලා ඇද්ද? එයා දන්නේ නැහැ. එහෙම දන්නවනම් එයා කවදාවත් මෙහෙම ඈතට වෙලා ඉන්නේ නැහැ. එහෙම මට හිතුනේ දවසක් මම මගේ ගෙදර ලියන කාමරේ ඉඳගෙන ඉන්නකොට එළිය මහ වැස්සක් වැටෙනවා. ඒ වැස්ස හරි කැළඹිලිකාරී වැස්සක්. පාර අයිනේ තියෙන ඕක් ගස්වල, පයින් ගස්වල, ඔලිව් වගේ ගස්වල කොළ කැඩිලා බිඳිලා විසිරිලා යනවා. මිනිස්සු වාහනවලින් බැහැලා කුඩ ඉහළගෙන රේන්කෝට් දාගෙන අගුපිල්වලට දුවනවා වැස්සෙන් බේරෙන්න. ඇත්තටම මේ මිනිස්සු දන්නවනම් ඒ වැහි බිඳුව නිර්මාණය වෙන්න කොච්චර විශාල ක්‍රියාවලියක් තිබුණද මේ පෘථිවියේ කියලා. වැස්සට ආදරය කරනවා. හදන්නට වැහි බිඳුවක්, පොළව ගහකුල විඳි දුකක් දන්නවා නම් තෙමෙනවා ඔබ. මහා වැස්සේ කල්පයක්, ඔබ සොයාගෙන ආදුරක්, විඳ අපමණ දුක් කඳක් දන්නවා නම් ඉන්නේ නෑ ඔබ නෑවිදින් මේ හැටි කලක්. නෙතට නිදි නැති රය දුකක්, ඉසිඹුවක් නොලදිමි පැයක් ඔබව හිත ළඟ බලාගත් හැටි දන්නේ නෑ ලොව කවුරුවත්. අඩුම ගානේ ඔබවත් දන්නේ නෑ. ඒක දන්නේ මගේ හිත විතරයි.
1: අංක

0: ගීතායයි.
1: අද සුඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගේය පද රචක නාරද විජේසූරියා.
2: ළඟට මම තෝරගන්න ගීතය පළවෙනි ගීතය. ජීවිතේ අපට වරදින තැන් තියෙනවා. ඒ වැරදුණු තැන්වලදී හැමෝම අපට දොස් කියන්න චෝදනා කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අපි විතරයි දන්නේ අපි මොනතරම් වේදනාවක් විඳිනවද කියලා. වැරදුණු මිනිස්සු පෙරදුණු මිනිස්සු විඳින වේදනාව අවට බලාගෙන ඉන්න නරඹන්න දන්නේ නැහැ. මගේ ළමා කාලේත් මගේ තරුණ කාලේත් හැන්දෑවට මම හරි බයයි. මම අඳුරට බය නැහැ. හැබැයි අඳුර වැටිගෙන එන වෙලාවට මට මං නොදන්න පැහැදිලි කරන්න බැරි හීනි දුකක් හිත ඇතුලේ එනවා. ඒක හැමදෙස්සම මට මෙන්න මේ ගීතය අහනකොට මතක් වෙනවා. ගම්මානික පැල්පත් රාශියක් තියෙනවා. හිමින් සීරුවේ කළුවර වැටිගෙන එනකොට අර පැල්පත් අඳුරේ ගිලීගෙන යනවා. එක පැල්පතක මම ඉන්නවා, අනිත් පැල්පතේ ඔබ ඉන්නවා. ඔබ ඉන්නවා කියලා මට දැනෙනකොට, මට පේනකොට මට තනිකමක් නැහැ. ඔබේ පැල්පත දකිනකොට මට තනිකමක් නැහැ. හැබැයි කළුවර වැටිලා හිමින් සීරුවේ, කොච්චර හිමින්ද කියනවනම් කළුවර එන්නේ කුරගගා ඇවිල්ලා ටික ටික කළුවර එක පාට එන්නේ නැහැ. ලයිට් එකක් දැම්ම ලයිට් එකක් නිමුවා වගේ ආලෝකයක් එක පාට එන්නේ නැහැ. ටික ටික එන්නේ කළුවරේ අර පැල්පත ගිල්ල ගිය ගමන් මට ඔබ නොපෙනී යනවා. මං තනි වෙන්න යන්නේ ඒ වෙලාවට. වලාකුලක්වත් නැති අහසේ මගේ සිතවිලි පාළුවෙන් ගල් වෙලා සීතල වෙලා මට ඒ අත්දැකීම දැනෙලා තියෙනවා. කාත් කවුරුත් නැහැ වගේ හැඟීමක් ඇති වෙනවා. සමහරවිට අර හීනෙන් අපිට කතා කරගන්න බැරි වෙන්නේ, අපිව ගල් වෙන්නේ, අතපය හොල්ලගන්න බැරි වෙන්නේ. ඒ හැඟීම මට දැනෙන්නේ ඔබව දකින්න බැරි වුණු වෙලාවට, ඔබව පේන්න නැති වෙලාවට, ඔබ මොකද කරන්නේ, කොතනද ඉන්නේ, කායකද ඉන්නේ කියලා හිතා ගන්න බැරි වෙලාවට මම සීතලෙන් ගල් වෙනවා. ගීතේ කියන්නේ ගායිකාවක් නිසා, නන්දා මාලිනිය නිසා. මේකේ කාන්තාවගේ කතනයක් තියෙන්නේ. අනිත් එක්කෙනාට ඇයි මේ කළුවරේ රෑ එන්න බැරි පිරිමියට? එකත් එකටම යා විවාහකේ. ඒ කිසි දෙයක් මේකේ වචනවල කියලා නැහැ. විවාහක පිරිමියෙකුට ප්‍රේම කරන ගැහැණියකගේ ශෝකාලාපය. අපිට දවසක කිසි කෙනෙකුට කියාගන්න බැරි ප්‍රේමණීය හැඟීමකින් මුසපත් වෙලා ඉන්න වෙලාවක මේ ගීතය කොයිතරම් අපේ ජීවිතය එක්ක සමීපද කියලා හිතලා බලන්න අපට බල කරනවා. මම මේ ජාතියේ ගීත ලෝකයේ අහලා තියෙන්නේ මෙච්චරයි. මඩවල සිරිසේන රත්නායක මේ ගීතය ලියලා තියෙන්නේ. ඔහු මිය ගිහිල්ලා අවුරුදු 27ක්. දැනුයි අපිට තේරෙන්නේ මේ ගීතය අමුතු කතාවක් කියන ගීතයක් කියලා. මෙච්චර වෙලා මාත් එක්ක මගේ මතකයන් හා බැඳුණු ගීතයක සම්බන්ධ වෙලා හිටියට ඔබට බොහොම පිං. මම නාරද විජේසූරිය.
1: අං

0: Ação adımıdır. Siyata.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
2: Miss, hot da, cool da?
3: Cool. Makada, mama hot ne? Sexy,
2: on the floor. Eka nang etta, Miss. Miss, dekala purudu itto agi?
3: Venna ba. Dekala purudu, neve? Samaruta hala purudu ati.
4: Oh my God.
2: Adi? Miss Sudhu Kochi.
5: Hot and spicy with Sudhu Kochi. Kochi.
6: Moru Siyatama Havasa Dekata Sudhu Kochita.
2: Miss. Excuse me, Miss.
3: No. Ummanang showtime ke de vitarai.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
3: 0372 377 377.
7: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණා.
9: මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දුම්විලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත TV තුලින්.

0: රාත්‍රී 11:00 විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියොත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: සරණ මහල් රත්නපුර සහ කිරිමත්ගොඩ ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 16, 17 වෙනි දිනයන්හිදී ඔබගේ පැරණි හා පළදුව රත්න ආභරණ වෙළඳපොලේ පවතින ඉහළම මිලට හෝමාරු කර ගැනීමේ මහකවස්ථාවක් අමතන්න 01117 4406. සරණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: මෙන්න ප්‍රශ්නය. සූප ශාස්ත්‍රයන්හි දක්ෂ කාන්තාවන් හඳුන්වන නම මොකක්ද? 1. මදුපාචිකා. 2. දේවි.
5: 1. මදුපාචිකා.
3: ඉස්කෝලේ 7 වසර ඉගෙන ගන්න ගම්පහේ සනුක අකෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151. අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
3: හෙට උදේ 5 කාලට සිය තහන්න.
6: 98.2 98.4

0: அசம் பதமிட்ட சீர்த்த லோவபுரா நீதியா சாமிய சுரக்கின அபிமானவத் போலீஸ் நிலதாரின்கே ஜாத்தியந்தர எகமுத்துவ ஸ்ரீலங்காவேதி
1: ජාත්‍යන්තර පොලිස් සංගම් ලෝක සමලෝ සහ මිත්‍රත්ව සතිය 2026
0: ආසියානු කලාපයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාත්‍යන්තර දැනුම වෘත්තීය ප්‍රමිති ආයෝජන සහ සංචාරක කර්මාන්තය නව මගකට ගෙන යන සුවිශේෂී අවස්ථාව.
1: ලෝක සමුළුව ඔක්තෝබර් 20 සිට 25 දක්වා කොළඹ සිනමා ලේක්සයිඩ්හිදී.
0: මිත්‍රත්ව සතිය ඔක්තෝබර් 25 සිට 31 වෙනිදා දක්වා පැවැත්වේ.
1: මීඩියා ස්පොන්සර් සියත FM සියත TV.
2: ඇමතිකමේ සිටිද්දී අයතාවත්කම උපයලා අල්ලස් කොමිසමින් චාමරට නඩු පහක් 23 වෙනිදා තෙක් රිමාන්ඩ්, ඇල්ලේ කෝටි 8ක හෝටලයක්, බදුල්ලේ කෝටි 3ක ගෙයක්, හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් ප්‍රධාන ඇමතිව අමාත්‍යවරයෙකු හා මන්ත්‍රීවරයෙකු සිටියදී රුපියල් ලක්ෂ ගණනින් අල්ලස් ලබාගෙන කෝටි ගණනින් දේපළ රැස් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වලා තිරව 23 වෙනිදා රිමාන්ඩ් බන්දනාගාර ගත කරලා හරිම බෝරින්. ඒ කියන්නේ පොහට්ටුවේ කට්ටිය හොරකම් කරලා දිනවා, අල්ලසරන් දින ඒවට අහුවෙලා ඒ හිරේ විලම්බ වෙනවා, රිමාන්ඩ් වෙනවා කියන නිවුස් හරිම කම්පැලියක්.
3: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: සෙනසුරාද උදේ 8ට
6: වාසුන්දේ මගේ වාහනය තුළින් මේ සද්දයක් එනවනේ වාසුන්දේ.
7: ඕක ඉතින් කියන්නත් දෙයක් ඈ. නෝන නේද ඉන්නේ අර වාහනය තුළේ?
0: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 FM 98.4

සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

ඔහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්දපිරිතේ ආනුභාවයෙන් ඔබට යහපතක්ම වේවා.

මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කියමුණු රජතුමාණන් විසින් රන් පතික ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Delta Pocket Money. උදේ 5යි විනාඩි 31යි. Good morning. අදත් දිනන්න බලාපොරොත්තුවෙන් ඉන්න පොඩ්ඩෝ හතර දෙනෙක් වගේම අම්ම කෙනෙක් ලෑස් වෙලා ඉන්නවා අපිත් එක්ක පොකට් මනි දිනන්න. ජීවිතය කියන්නේ ජයග්‍රහණයෙන් කෙලවර වෙන්න ඕනි දෙයක්. ඒ නිසා උත්සාහය, මහන්සිය, ඒ වගේම හැම වෙලාවකම තමන්ගේ අරමුණ ගැන තියෙන්න ඕනි සිහිය තියාගත්තොත් දිනනවා කියන්නේ ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි. ඉතින් අදත් ඔන්න ලෑස්ති වෙලා ඉන්න. අපි ලෑස්ති ඔබට පොකට් මනි දෙන්න. ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර පහක කාලයක් තියෙනවා. තප්පර පහ ඇතුළත ප්‍රශ්න හරි උත්තරේ තේරුවොත් රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න පුළුවන්. දිගටම සියත අහන්න. උදේ 7 වෙනකන් අපි ලෑස්ති ඔබට පොකට් මනි දෙන්න. මම නිෂාන්.
1: සියත පොකට් මනි.